0: Lakhana, Radio ITN.
1: ලක්ෂණ හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 47යි.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: ලකන්න රේඩියෝ ITN
3: වෙලා උදේ 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොමදින් ඉස්සල්
6: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබෝවන් සුබ දැසනක්. අද ජූනි මාසයේ 30 වෙනිදා අඟහරුවාද අද තමයි ජූනි මාසයේ අන්තිම දවස. තවත් වාසනාවන්ත ජයග්‍රහී දවසක් මේ විදියට ආරම්භ කරන්නයි හදන්නේ. ග්‍රීක දාර්ශනිකයෙකුණු සොක්‍රටිස් කියනවා මෙහෙම. මම අනිත් අයට වඩා ප්‍රඥාවන්ත ලෙස පෙනෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි, මම නොදන්නා දේ මම දන්නා නිසායි කියලා. එනිසා ඔබ යමක් පිළිබඳව හරියට දන්නේ නැත්නම් ඒක පිළිගෙන ඒ පිළිබඳව ඉගෙන ගන්න. ඔබ නොදන්නා දේ පිළිබඳව අවබෝධ කරගන්නා තරමට ඔබට දියුණු වීමට තියෙන හැකියාව වැඩි. අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කරලා තියෙන නවතම තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් සැලට් තුලින් ඔබට කියන්න. අපේ අවධානය යොමු කරමු අද දින මිනපුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද සටහන් කළා තියෙනවා සිටි බ්‍රෑන්ඩින් සංකල්පය නගර සංවර්ධනයට මිලියන 2500ක්, නගර 10ක් කුඩා නගර 25ක් සංවර්ධනයට සැලසුම්. සුභාෂිනී සේනානායකයි අද දින මිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. දේශීය විදේශීය සංචාරකයන්ට වැඩි ආකර්ෂණයක් ඇතිවන පරිදෙන් ශ්‍රී ලංකාවේ හඳුනාගත් නගර කිහිපයක් ඒවායේ උරුමයන් සහ අනන්‍යතා ඉස්මතු වන අයුරින් සංවර්ධනය කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් රුපියල් මිලියන 2500කට අධික මුදලක් වැය කරමින් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මේ අනුව නගර 10ක් සංවර්ධනය කිරීමේ සහ කුඩා නගර 25ක් මිතුරු පුවරුව ලෙස වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙනවා කියලයි වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලය සඳහන් කරන්නේ මේ විදිහට. අස්වැසුමෙන් පවුල් ලක්ෂ 4ක් ඉවතට, වැඩි දෙනා 2022 අර්බුදයෙන් දිලිඳු වූවෝ කියලයි සඳහන් වෙන්නේ. දිත්වා සටහන දිත්වා සහන කාලයත් පැනලා කියලාද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සුජිතේවා ජූලිගේ තමයි අද වාර්තාව ගෙනෙන්නේ. අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටින පවුල් බහර අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටින පවුල් 425,000ක් පමණ එම ලැයිස්තුවෙන් අද සිට ඉවත් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පණ්ඩලගේ මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් තවද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. ලංකාදීප පුවත්පත අපි අවධානය යොමු කරමු. මෙසේ එම ලයිස්තුවෙන් ඉවත් කරන්නේ ඉකු 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදය සමග තාවකාලිකව දිළිඳු භාවයට පත්ව සිටි පවුල් බවද ඔහු සඳහන් කළා. මෙම පිළිසෙම ලයිස්තුවල ආන්තික කණ්ඩායම වශයෙන් නම් කර සිටි බවකි අමාත්‍යවරයා. එම පවුල් පසුගිය දෙසැම්බර් මාසයේදී අස්වැසුම ලයිස්තුවෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණත් දිත්වා සුලිකුණාටුව සමග ඇති වූ අපදතත් හේතුවෙන් ඔවුන්ට තව මාස 6ක් එම ලයිස්තුවේ රැඳී සිටීමට අවසර ලබා දුන් බවද ඔහු සඳහන් කළා. මෙම පවුල් අතරින් බොහෝ දෙනෙකුට රුපියල් 50,000ක් පමණ ප්‍රතිලාභ දීමනාවක් ලබා දුන්නා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට හරක් කටාට සැප දෙන්න කෝටි ගණන් කප්පම් මරන්. දේශපාලඥයින්, නීතිවේදීන්, CID ඇතුළු ප්‍රබලයින් රැසකට අල්ලස් දැල එලයි. අද හේමන්ත රන්දුනෝයි දිවයිනට වාර්තා වරගෙන ඉන්නේ. මෙරට ප්‍රධානතම පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හේවත් හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් අල්ලස් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයින්, නීති ශේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින්, රහස් පොලිසිය හිටපු නිලධාරීන් සහ රාජ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම විමර්ශනය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරගෙන යන බවයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ හරක් කටාගේ සිදුවීම සම්බන්ධයෙන් හේමන්ත රන්දුනෝ දිවෙන්ට වාර්තාව අරගෙන ආවේ. Let's move to the Daily News newspaper. Exams department to be fully digitized for service efficiency. In line with government digitization of public sector services, Prime Minister's Education Minister obtains cabinet concerns of computerization drive. Furthermore, detail a digitization program has been planned to run all operations of the examinations department for efficient management and the convenience of the public seeking its services.
1: ඩේලි නිවස් පුවත්පත ඒ විදිහට සටහන් කරනකොට දිනවෙන පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වේ සමන්මලේ ප්‍රියශාන්ති වාර්තාව අරගෙන එන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් මනා කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යෑමත් සේවා ලබා ගන්නා මහජනතාවගේ පහසුවත් වෙනුවෙන් ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික මට්ටමේ විභාගද ඇතුළත්ව විභාග 300කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබන බවයි අද දිනවෙන පුවත්පතේ සටහන මේ සම්බන්ධයෙන් තව වැඩිදුර තොරතුරු සටහන් වෙනවා අපි අවධානය යොමු කරමු එම විභාගයන් හි සියලුම දත්ත සහ මෙහෙයුම් සහ බැඳී ඇති තීරණාත්මක කාර්යයන් කළමනාකරණය කිරීම සඳහා මේවන විට පරිගණක කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිතා කරනු ලබනවා කියලයි සඳහන් වෙන්නේ එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන් එක් එක් අංශ සඳහා අනන්‍ය වූ පරිගණක ජාල ලෙස පැවැත්වීම හේතුවෙන් විභාග ක්‍රියාවලිය බොහෝ අත්‍යවශ්‍ය අධීරයන් මානව සම්පත පමණක් භාවිතයෙන් සිදු කිරීම කළ යුතු අතර දත්ත සහ ලේඛන භෞතික මාර්ග ඔස්සේ ශාඛා අතර මාරු කරගනු ලබනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ ඒ හේතුවෙන් කාර්යක්ෂමතාව අඩුවීම ප්‍රමාදයන් සිදුවීම භෞතික සහ මානව සම්පත් නාස්තිය ආදී සිදුවන බව නිරීක්ෂණය වේ තිබෙනවා ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක රාජ්‍ය අංශ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට අනුගතව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දේශීයත්වය සාරධර්ම සහ සංස්කෘතික බැඳීම ශක්තිමත් කිරීමෙන් රටක සැබෑ සංවර්ධනය උදා කරගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අනුබුද්ධාහි වන්දනා පෙරහැර සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ. දිවුලපිටිය ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේක්ව අනුබුද්ධාහි වන්දනාව පොසොන් කලාපය සංවිධානය කළේ පළමුවරටයි. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ රටක සැබෑ සංවර්ධනය උදාවන්නේ භෞතික සම්පත් දියුණු කිරීමෙන් පමණක් නොව දේශීයත්වය සාරධර්ම සහ සංස්කෘතික බැඳීම ශක්තිමත් කිරීම තුළින් බවයි අපි අහලා බලමු ඇය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් සියල්ලම තොරතුරු සටහන් කළ තිබුණ අපි අවධානය යොමු කරමු ඇගේ තොරතුරු වලට.
2: රටක සැබෑ සංවර්ධනය ළඟා කරගත හැකි වෙන්නේ භෞතික දියුණුවෙන් පමණක් නොවේ. සෑම පුරවැසියෙකුගේම හදවත් තුළ දේශීයත්වය අපේ සාර ධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමත් එහි අත්‍යවශ්‍ය සාධකයක්. අද ඔබ ගන්නා වූ මේ සාධනීය උත්සාහයේ යහපත් ප්‍රතිඵල තව වසර කිහිපයකින් අපට දැක ගන්නට හැකි වෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ දරු පරපුර තුළ එකිනෙකා කෙරෙහි ගරු කරන යහපත් සිතුවිලි සහෝදරත්වය සහ පොදු අරමුණු වෙනුවෙන් එක්ව වැඩ කිරීමේ සාමූහික හැඟීම් වර්ධනය වීමට මෙය මහා පිටුවහලක් වන බව නොඅනුමානයි. අපට මතකයි පසුගිය කාලයේ දේශපාලන වශයෙන් විවිධ දුර්වල මතවාද පතුරවමින් මාලිමාව බලයට පත්ව හොත් ආගමික වතාවත් විහාරස්ථානවල දානය පුණ්‍ය කර්ම මෙන්ම ඓතිහාසික දළදා පෙරහැර පවා අත්හිටුවනවා කියලා ඇතැම් පාර්ශවයන් සමාජය තුළ අනියත බියක් ඇති කිරීමට උත්සාහ කළා. නමුත් අද වන විට ඒ සියලු මතවාද අසත්‍ය බව ප්‍රායෝගිකවම ඔප්පු වී තිබෙනවා. මෙරට අභිමානය වූ ශ්‍රී දළදා පෙරහැර පවා වෙනදාටත් වඩා උත්කර්ෂවත් අයුරෙන් සහ ක්‍රමානුකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය සහ දායකත්වය අප රජය විසින් උපරිමයෙන් ලබා දී ඇති බව මම මේ මොහොතේ ගෞරවයෙන් මතක් කර සිටිනවා.
1: අනුරපුරයම සෙල් සුවඳින් නැහැවෙයි. අද දෙවෙනි පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කළ තේනවා. රට වටින්ම සැදැහැවතුන් ලක්ෂ ගණනක් පොසොන් වන්දනාවේ ඇවිත් පසිකරුණේරෝ යද වාර්තාව අරගෙන එන්නේ සිරිලකට බොදුදහම රැගෙන ආ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනේ සැමරෙන පොසොන්පුර පසළොස්වක පොහොය යෙදී තිබුවේ ඊයේ දවසටයි. ඊයේ දවස පුරා මිහින්තලේ රජමහ විහාරස්ථානයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ සහ තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථානවලදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දාන, ශීල, භාවනා ආදී පින්කම් රැසක් සංවිධානය කොට තිබුණා කියලයි අද දිවයින පුවත්පත ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිත වැතුල් පිටුවලත් තොරතුරු සටහන් කළා තියෙනවා දිවයින පුවත්පත. අධිභාරයෙන් වාහන අලෙවිය පහළට. විමුක්ති ශ්‍රොද්‍රිගු අද ලංකාධිපතිගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. අලුත් මිල දරා ගන්න බැහැ. ජපාන් ඇල්ටෝවකින් ලක්ෂ 5කින් නැගී ඉන්දිය වාහන මිලත් ඉහළට කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. ඉකුත් මැයි මාස 15 වෙනිදා සිට ආනයනය කරනු ලබන වාහන සඳහා පනවනු ලබන අධිභාරය 50%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජයගත් තීරණය සමග වාහන අලෙවිය පහළට ගොස් තිබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටවලත්. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අධිභාරය වැඩි කිරීමත් සමග ඉන් පසුව ගෙන්වන වාහන මිල අනිවාර්යෙන් ඉහළ ගොස් ඇති බවත්, මේ අනුව මධ්‍යම පාන්තිකයන් අතර ජනප්‍රිය කුඩා වාහනවල මිල රුපියල් ලක්ෂ 5-10 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ සිට වාහනයක් ගෙන්වීමට ගතවන්නේ සති 2ක පමණ කාලයක් නිසා ඉන්දියාවේ සිට ගෙන්වූ වාහන මිල දැනටමත් ඉහළ ගොස් තිබෙන බවද ආනයනකරුවන් ප්‍රකාශ කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් සැරලට එක්ක ලක්කන මෝර්නින් නිවුස් සැරලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:13.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB

0: වෙලාව 6:00 විනාඩි 18 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් ඇලට් සමගින් අද දින මින පුවත්පතටයි අවධානය අවවාද නැහැ ඩෙංගු බෝකොලොත් කෙලින්ම නඩු ගායන් කුමාර වීරසිංහයි දින මිනට වාර්තා වරගෙන ඉන්නේ මේ සම්බන්ධන ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තිබුණ අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට ඩෙංගු එපිඩෙමික් පොලිස් ක්‍රැක් වයිප් on those harboring mosquito breeding grounds. For the more details, Sri Lanka police has stepped forward to enforce the law under the provisions of the Penal Code and the Code of Criminal Procedure against individuals who allow their premises to become breeding grounds for dengue mosquitoes, thereby facilitates the spread of the disease. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන ගායන් කුමාර වීරසිංහ දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු අපි බලමු වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ කොහොමද කියලා ඩෙංගු මදුරුවාට හිතකර පරිසරයක් සකස් කරමින් ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම සිය පරිශ්‍රයේ ඉඩ සලසා ඇති පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියද පෙරට ඇවිත් තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීමට සිය පරිශ්‍ර පිරිසුදු කර ගන්නා ලෙසට කරන දැනුවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ඩෙංගු අවදානම් තත්වයකට පත්වුවද ජනතාව තවමත් ඒ පිළිබඳව සිය වගකීමට නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශත් චෝදනා කරනවා. මේ පසුබිම හමුවේ තම වගකීම් ඉටු කරමින් තමාවට පරිසරයේ පිරිසිදු කිරීම සඳහා කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරියරත්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: අපි දන්නවා මේ වෙලාවේ ඇත්තටම ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බ වෙලා තියෙනවා. මේකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීම ලෙස අපි දකින්නේ. මොකද රජයකට විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට තියෙන වගකීම, ඒ කියන්නේ පිරිසිදු කිරීමේ වගකීම ඇරුණම ඔබේ නිවෙස්වල ඔබේ ගෙවත්තේ පිරිසිදුකම් පිළිබඳ වගකීම් පැවරෙන්නේ ඔබටමයි. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ අතේ තියෙන අතිමහත් වගකීම ජාතිය වෙනුවෙන් නිෂ්ට කරන්න, ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න කියලා.
0: It's more to the Daily News newspaper again. A thriving nation, a beautiful life. Regional cinemas to be developed. For the more in detail, in line with the national policy of building a thriving nation and a beautiful life, the National Film Corporation is taking steps to build regional cinemas with the primary objectives of developing the film industry and providing film audiences the opportunity to watch cinemas more easily. රටපුරා සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙලක් රොෂෙල් ප්‍රනාන්දුයි අද දිනමිනට වාර්තාව ගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන දීර්ඝ විස්තරයක් සහිතව අද අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. දේශීය සිනමා කර්මාන්තයේ නගා සිටුවීම සහ ප්‍රේක්ෂකීන් වර්ධනය කර ගැනීම උදෙසා රටපුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තියට සමගාමීව මේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. දේශීය සිනමා කර්මාන්තයේ නව මග්ගට යොමු කරමින් සහ ප්‍රේක්ෂකයන්ට උසස් සිනමා අත්දැකීමක් සමීප කරවීමේද අරමුණ ඇතිව මේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම සිනමා ව්‍යාපෘතිය පිළිබඳව මූලික සාකච්ඡාව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදීවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. පොලිස්පතිගේ විශේෂ මෙහෙයුමෙන් 150,000 පරීක්ෂාවට වරෙන්තු කළුවන් 74,000 දැලේ. අද ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් රට තුල සිදුවන අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණයට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙසින් දෛනික විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කළ ජනවාරි මාසයේ පළමුවැනිදා සිට පෙරේදා දක්වා පුද්ගලයන් 150,000 අධික පිරිසක් පරීක්ෂා කරලා තිබෙනවා. වරෙන්තුකරුවන් 74,263 දෙනෙක් මෙම මෙහෙයුමට කොටු වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ අතරින් 46,422 දෙනෙක් දින වරෙන්තුකරුවන් වන අතර 27,841ක් විවෘත වරෙන්තුකරුවන් බවයි පොලිස් මූලස්ථාන දත්ත අනාවරණය කර තිබෙන්නේ කියලා තමයි අද දිනමෙන පුවත්පතේ සටහන. තවත් බොහොමයක් පුවත් අපි මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. ලකන මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:23.

0: වෙලාව 2:00 විනාඩි 28යි අපි සෝදානම් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. 2026 මුල් මාස 6ට බීමතරේ ඇඳුරන් 65,000ක් කොටු වෙයි. ගයන් කුමාර වීරසිංහයි අද දිනමින්ට වාර්තා වරගෙන ඉන්නේ. ඩෙල්ලි න්ියුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණ අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. Spike in drivers caught using drugs in 2026. 65,000 nabbed for drunk driving. For the more detail, 65,000 drivers have been caught for drunk driving from 1st of January of this year until yesterday. Traffic Control and Road Safety DIG WPJ Senadira said. අද මේ සම්බන්ධයෙන් ගයන් කුමාර වීරසිංහ දිනමිනට ගිනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තිනවා. රට තුල සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණයට පොලිස් ප්‍රතිනිධිඥ ප්‍රියන්ත වීරසිංහ මහතාගෙන් උපදෙස් දෛනික වශයෙන් ලැබෙන බවයි සඳහන් වෙන්නේ. මෙම වසරේ ජනවාරි මාස පළවෙනිදා සිට ඊයේ දක්වා බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් රියඳුරන් 65,000ක් පමණ කොටු කරගෙන ඇතැයි රථවාහන පාලන සහ මහාමාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා සඳහන් කළා. මත්පැන් භාවිතයට අමතරව මේ කාලය තුල මෙහෙයුම් වලින් අයිස්, හෙරොයින්, කොකේන්, ගංජා සහ හෂීෂ් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කළ රියඳුරන් 8,500 දෙනෙක්ද නීතියේ රැහැනට කොටු කරගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පතේ සටහන. 2025 මුළු වසරටම මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වී ඇත්තේ රියඳුරන් 500 දෙනෙක් පමණක් බවත් 2024 දී එම ගණන 88ක් බවත් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. වත්කම් බැරකම් ප්‍රකාශ දීමට ඇති කාලය අදින් අවසන්. නොදුන්නොත් දඩ සහ නඩු. මේ සම්බන්ධයෙන් ඩෙල්ලි න්ියුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. Deadline for declaring assets. Liabilities ends today. For the more detail, the Commission to Investigate Allegations of Bribery or Corruption stated that legal actions and fine will be imposed on relevant individuals who fail to submit their assets and liabilities declarations. සුභාෂිනී සේනානායකයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදි කිරීමට දී තිබූ කාලය අදින් අවසන් වනවා. නියමිත පරිදි වත්කම් බැරකම් ඉදිරිපත් නොකරන අයවලුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම දඩයක්ද අය කර ගැනීමට කටයුතු කරන බව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සඳහන් කරනවා. 2023 අංක 9 දරණු දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිකරන ලෙස අලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්, මන්ත්‍රීවරුන්, පළාත් පාලන සහායකයින්, විනිසුරුවරුන්, මාණ්ඩලික නිලධාරීන්, බැංකු යුද හමුදා නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා වෙත දැනුම් දී තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. පොසොන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි. නැවත පැමිණෙන මගින් වෙනුවෙන් ප්‍රවාහන සේවා සූදානම් බවයි අද දිනමින පුවත්පතේ සටහන. සුභාෂිනී සේනානායක සහ නිමල් රාජපක්ෂ වාර්තා වරගෙන ඉන්නේ. පොසොන් උත්සවයේ වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවා අද දිනේත් ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් සිදු කරන මෙම විශේෂ සේවා මගින් වන්දනා ගිය බැතිමතුන්ට නැවත පැමිණීම සඳහාද පහසුකම් සලසා තිබෙන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ කියලා දිනමින පුවත්පත අද තොරතුරු සටහන් කරනවා. තවත් බොහොමයක් තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන්නම්. රැඳි සිටින ලක්කන මෝර්නින් නිවුස් අලට් එක වෙලාව 2:00 විනාඩි 33යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
0: වෙලාව 2:33 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වලින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න. ඊයේ ජූනි මාසේ 29 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6233 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. එන් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 7, අංක 9, අංක 8, අංක 4, අංක 5 සහ අවසානයේ අංක 3. ගොවිසත 4475 වන ජයග්‍රහ දිනවරේ දවසේ ක්‍රියාත්මක වන ජේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 36 අංක 43 අංක 59 සහ අවසානයේට අංක 75 විදිහටයි සටහන් වෙන්නේ. Megapower 2581 වන ජයග්‍රහ දිනවරේ දවසේදී ක්‍රියාත්මක වන ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ සුපිරි අංකයේ අංක 26 අනිකුත් ජයග්‍රහ අංක සටහන් වෙන අංක 24 අංක 30 අංක 32 සහ අවසානයේට අංක 75. දන නිධානය 2263 වන ජයග්‍රහය දිනුම්වරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහය අංක අංක 36 අංක 39 අංක 52 සහ අවසානයේට අංක 58 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1542 වන ජයග්‍රහය දිනුම්වරයේ අරගෙන බලන්න ඔබ මෙලදීගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය කටක ලග්න සංකේතයද කියලා ජයග්‍රහී අංක අංක 6 අංක 12 අංක 21 සහ අවසානයේට අංක 25. අද සම්පත 808 වන ජයග්‍රහ දිනුම්වරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 8 අංක 4 අංක 5 සහ අවසානයේට අංක 3යි. අද සම්පත 808 වන ජයග්‍රහ දිනුම්වරයේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ NLB ජය 501 වන ජයග්‍රහ දිනුම්වරයේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක බිංදුව අංක 9 අංක 4 සහ අවසානයේට අංක 7 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 349 වන ජයග්‍රහ දිනුම්වරයේ කුඹ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 8 අංක 45 සහ අවසානයේට අංක 50 ඒත් එක්කම සුබ දවසක් 349 වන දිනුම්වරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 5614 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. අකන්න මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35යි.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාව දෙහයයි විනාඩි 43යි. හරක් කටාගෙන් සල්ලිගත් පිරිස් පසුපස පොලිස් ඇස දේශපාලනඥයින් නීතිඥයින් පොලිස් ලොක්කන් කෝටි ගණන් නරන් අද ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව ගෙනෙන්නේ. එතෙකම අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා බෝස්සෙන් වැලිසරට ගාල බෝස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා බෝස බන්ධනාගාරයෙන් වැලිසර බන්ධනාගාරයට එවා තිබෙනවා කියලා තමයි හේමන්ත රන්දුණු අද දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා. හිටපු අධිකරණ අමාත්‍ය විජිදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ ඇතුළු පිරිසකට රුපියල් කෝටි 12ක් අලස් ලබා දුන් බව කියන සිද්ධියක් නිසා පසුගියදා හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නම කරලියට පැමිණ තිබෙනවා. බෝස බන්ධනාගාරයේ තුල රඳවා සිටින ඇතැම් රැඳවියන්ට ජංගම දුරකථන භාවිතයට අවස්ථාව සැලසීම මෙන්ම විවිධ නීති විරෝධී ද්‍රව්‍ය පරිහරණය කිරීමට හැකිවීම පිළිබඳවද පසුගිය දින වලාසන්නට ලැබුණා. අවස්ථා ගණනාවකදී මෙම බන්ධනාගාරය තුල කළ සෝදිසි වෙලදී ස්මාර්ට් දුරකථන ඇතුළු ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දෙකම අපේ ලංකාදීප පුවත්පතට අවදාහ

රටේ 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල අඩු කළ බවත් නව මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දැමුව බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ. ඔක්ටේන් 95 පෙට්‍රල් සුපිරි ඩීසල් සහ භූමි තෙල් මිල වෙනස් නොවන බව කී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 495ද සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 478ද භූමි තෙල් තවදුරටත් රුපියල් 285ද පවතින බවයි සඳහන් කළේ කියලයි ලංකා දේපළ පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. වාර්තා නොවුණු රෝගීන් 102 පැනලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කියයි මේ ඩෙංගු පිළිබඳවයි අද ලංකාදීප පුවත්පතේ මේ සටහන. රෝගීන් ගණන 53,000 පනේ ඩෙංගු මර්ධනයට ජනතාවගේ උනන්දුව මදි කියලයි ලංකාදීප පුවත්පතත් සඳහන් කරන්නේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකුත් සමගින් අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපි ඔබටත් මතක් කරන්නේ හැම විටම ඔබේ නිවසවට පරිසිඳුව තියාගන්න. ඔබේ ජීවිතය වගේම වටපිටාවේ සිටින සියලු දෙනාගේ ජීවිතය රටට වැදගත්. ඒක නිසා ඔබේ වගකීම හරියට ඉටු කරන්න, එතකොට ඩෙංගු මාරයා පරදවන්න ඔබටත් දායක වෙන්න අවස්ථාව තියෙනවා. මේ වසරේ රාජ්‍ය ආදායම පහලට ශාම්නුවන් ගණේවත් අය වාර්තාව අරගෙන එන්නේ. ගිය වසරේ පැවති මට්ටමට සාපේක්ෂව මේ වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වී තිබෙනවා කියලා තමයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පතේ තොරතුරු සටහන් කළා තියෙනවා. ශාම්නුවන් ගණේවත් දිවයිනට ගෙනෙන වාර්තාවට අපි අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු අද සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු. මුදල් අමාත්‍යාංශ විසින් 2027 වසර සඳහා නිකුත් කරන ලද මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට අනුව ප්‍රධාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7% ලෙස පැවති අතර එය මේ වසරේ 15.8% දක්වා පහළ ගොස් තිබෙනවත් කියලා තමයි පුරෝගතනය කරලා තියෙන්නේ. එම වාර්තාවේ සඳහන් මධ්‍යකාලීන මූල්‍ය රාමුවේ ඇති පුරෝගතන අගයන්ගෙන් මේ බව අනාවරණය වී තිබෙනවා කියලත් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන්. එතෙකම අද දිවයින පුවත්පත සඳහන් කරනවා රුක්මන් අසිත ජීවන ගීතය නිම කරයි. උදේ හවා දකිනවා මගේ වාගේ හැඟෙනවා කියලා තමයි අද ඔහුගේ ඡායාරූපයකුත් සමගින් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. පුංචි මිනිසුන්ගේ ගායකයෙකු ලෙස නූතන ප්‍රසංග වේදිකා ශිෂ්‍ය ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායන ශිල්පී රොක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට 48 වෙනි වියේ පසු වූ අසිත ශාල්‍ය කර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටි අතරතුරයි මිය ගොස් තිබෙන්නේ කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේ තමයි අද දවසේදී ප්‍රධාන පුවත් විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබුණු ප්‍රවෘත්ති. ඒත් එක්කම අපි මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙන විදේශ පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක වෙලාව 6:48. ලක්කන රේඩියෝ ITN.

0: වෙලාව 2:06 විනාඩි 53 අපි සෝදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
1: Around the world.
0: හෝමුස් අර්බුදය විසඳීමට ප්‍රහාර අත්හිටුවීමට අමරිකා ඉරාන නියෝජිතයින් අතර අද දෝහා නුවරදී සාකච්ඡාවක්. අවබෝධ සහගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් දෙපාර්ශවයෙන්ම සිදු කරන ප්‍රහාර අත්හිටුවීම සඳහා හෝමුස් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් අමරිකානු සහ ඉරාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ එකඟතාවය පළ වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් වෙළඳ නෞකා දෙකකට පහර දීම මුල් කරගනිමින් අමරිකානු හමුදා විසින් ඉරානයට පහර දීමෙන් සහ මැද පෙරදිග කලාපයේ පිහිටි අමරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙනෙසුවෙලාවේ භූමිකම්පණයෙන් දින පහකදී මුදාගත් පිරිස 33කට සීමා වෙයි කියලායි අද තොරතුරු සටහන් කළ තියෙන්නේ. මෙහි මඩාලයි ජීවිත 7000ක් අනතුරේ කියලත් අද තොරතුරු සඳහන් කළ තියෙනවා. දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වෙනෙසුවෙලාවට බලපෑ භූමිකම්පන ද්විත්වයෙන් පසු ඒවන විට ගත වූ දින පහක් ඇතුළත සොයාගෙන ඇති ජීවතුන් අතර සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 33ක් තරම් සුළු ප්‍රමාණයක් බැවින් සිය පවුලේ සමාජිකයන් සහ ඥාතීන් සොයා ගැනීමේ උත්සාහයේ නිරතව සිටින ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 70,000කට ආසන්න පිරිසක් අතුරුදන් වූ බවට තොරතුරු ලැබී ඇති බවයි එරට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ජෝගි රොඩ්රිගස් නිවේදනය කර තිබෙන්නේ. මේ මුදා ගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව සිදුවන බව තමයි අද සඳහන් කළ තියෙන්නේ දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන්. සෞදි අරාබියේ හෙලිකොප්ටරයක් කඩා වැටි 14 දිනක් මියගොස් තිබෙනවා කියලත් සඳහන් කළ තියෙනවා. සෞදි අරාබියේ නැගෙනහිර දෙසින් පිහිටි රාස් තනූරා මෝදුබඩ නගරයේ ආසන්නයේදී හෙලිකොප්ටර යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු පුද්ගලයන් ජීවිතක්ෂීර පත් වී ඇති බව සඳහන් වෙනවා. ලෝ විශාලතම තෙල් සමාගම වන සෞදි ඇරම්කෝ සමාගමට අයත් එම හෙලිකොප්ටර යානයේ ගමන් ගත් සියලුම පුද්ගලයන් සෞදි ජාතිකයන් වන අතර අනතුර සිදු වී ඇත්තේ පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ හෝමුස් සමුද්‍ර සන්ධියට බටහිර දිසාවෙන් බවයි තොරතුරු වාර්තා වෙන්නේ කියලත් අද දිනමින පුවත්පත සටහන් කරන. ඒත් එක්කම අධික උෂ්ණත්වයෙන් යුරෝපයේ සතියක් ඇතුළත මරණ 1300ක් පෙර නොවූ අයුරින් ගිම්හාන කාලයේ ආරම්භයේදීම සෙල්සියස් අංශක 40ට වඩා අධික ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් යුරෝපයේ පුරා උණුසුම් දේශගුණික තත්ත්වය සහ මරණ 1300ක් වාර්තා වී තිබෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. මේව තමයි අද දවසේදී විදෙස් පුවත් විදිහට තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න.
1: Sports Roundup.
0: Ben Stokes ගෙදරයයි. එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව නව ශ්‍රීලන්තයට එරෙහිව ඊයේ නිමා වූ තුන්වන ටෙස්ට් තරඟය ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය වනු ඇතැයි ඔහු සඳහන් කළා. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඔහු ක්‍රීඩාගාරයේ සිට මේ ගැන කතා කරන වීඩියෝවක්ද පළ කර තිබෙනවා. නව ශ්‍රීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරඟයෙන් පසු ස්ටොක්ස් සහ ඇට්කින්සන් රාත්‍රී සමාජ ශාලාවකදී රග්බි ක්‍රීඩකයෙකු සමග ගැටී තිබෙනවා. එයින් දෙදෙනාටම දෙවෙනි ටෙස්ට් තරඟයේ අත්හිටුවා. මේ සන්දර්භය තුළ ස්ටොක්ස් අනපේක්ෂිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම සැලකිය යුතු කරුණක් කියලා තමයි අද සටහන් කරන්නේ. ඒත් එක්කම ස්ටොක්ස් එංගලන්තයේ වෙනුවෙන් ටෙස්ට් තරඟ 122ක් ක්‍රීඩා කර තිබෙනවා. ලකුණු 7228ක් ලබාගෙන කඩලු 246ක් ලබාගෙන තිබෙනවා ඔහු. එක් දින තරඟ 114කදී ලකුණු 3463ක් ලබාගෙන කඩලු 74ක් ලබාගත් අතර 20:20 තරඟයකදී තරඟ 43ක් 20:20 තරඟ 43කට මුණදී ලකුණු 583ක් සහ කඩලු 26ක් ලබාගෙන තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ. එතෙකම කාන්තා ලෝක කුසලානෙන් කලාපයේ සියලු රටවල් විසිවේ කියලා තොරතුරු සඳහන් වෙනවා. ඉන්දියාව සෑම අංශයකින්ම දුර්වලයි. කවුර් කියයි මගේ අන්තිම අවස්ථාවත් ගිලිහුණා චමරී සඳහන් කරනවා කියලායි අද දිනමෙන පුවත්පතේ සටහන කාන්තා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් එක් දින ලෝක ශූර ඉන්දියාව සහ ආසියානු ශූර ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ සියලු රටවල් මූලික වටේන් මිවත් වී විසිවී ගියා කියලා තමයි සඳහන් වෙන්නේ අනු එංගලන්තයේ පැවැත්වෙන 2020 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමට ඕස්ට්‍රේලියාව එංගලන්තය දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව යන කණ්ඩායම් සමත් වී සිටිනවා මේ තමයි අද දවසේදී තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන ක්‍රීඩා පිටුවේ අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට ලකන මෝර්නින් නිවුස් වලට නිමා කරන්න කලින්
1: කාටුන්ස්
0: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහිම තමයි කියන්නේ පටන් ගත්තේ ඉවරම කරනවා කියලා ට්‍රම්ප් කියනවා හරියට එකක් කියන්නේ නැහනේ කියලා තමයි දිනමින පුවත්පත සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු අපි අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලයි සඳහන් කළ තියෙන්නේ කාටුන්ස් අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අද සඳහන් කරනවා මෙහෙම හාල් කිලෝ 20ක් රජයේ සේවකීන්ට දෙනවා ඒක ඉවරුනහමද ආයි රටින් හාල් ගෙන්නන්නේ කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් අද මෙහෙමයි කියන්නේ දරුණු පාතාලයන්ට රටින් පිටවෙන්න හොර පාස්පෝර්ට් හදලා දුන්නයි කියලා උසස් නිලධාරියෙක් රිමාන්ඩ් වෙලාලු දැන් ඉතින් කාපුවා වමාරපංකෝ කියලායි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේම ශ්‍රී සමයන් කාටුනේට ඩොලර් රටින් පිට වුණාට බාණ්ඩ රටට ඇවිත් නැහැලු කටින් පොරොන්දු පිට වුණාට වැඩක් කෙරිලා නැහැ වගේ තමයි කියලයි අද උපහැරණයකුත් එක්ක ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙන්නේ හෙටත් උදේ 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන්න මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක් මම බුද්මිනී මේකලා
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

හලතිනොතමේ ඔප්‍රා වින්ෆ්‍රී ඔප්‍රා වින්ෆ්‍රී කියලා කියන්නේ ලෝකෙ හිටපු හොඳම මාධ්‍යවේදිනියක් එවනත මාධ්‍ය ජනමාධ්‍ය පෞරුෂයක්. ඇය අවුරුදු 14 දරුවෙක් ලැබනවා. ඒ කියන්නේ අවස්ථා ගණනාවකදී විවිධ විදිහේ හඩම් තිට්ටම් වලට මුහුණ දීලා අවුරුදු 9-13 කාලේ ඉතාම අප්‍රසන්න කාලයක් ගත කළා. එයා ඉතාම දුප්පත් පවුලක කෙනෙක්. අම්මෙක් තාත්තෙක් නැහැ. අම්මයි තාත්තයි මෙයාව ලැබුණාට පස්සේ මෙයා බාර ගන්න කැමති වුණේ නැහැ. අවුරුදු 6 වගේ කාලෙ වෙනකන් මෙයා ආච්චිත් එක්ක තමයි ජීවිතය ගත කළේ. අර කිව්වාගේ අවුරුදු 14දී එයාට පුංචි දුවෙක් හම්බ වෙනවා. ඉතින් මේ කියන මේ කාරණා වෙනකොට මෙයාට සෑහෙන මේ ප්‍රශ්න විතරයි ජීවිතේ තිබුණේ. හැබැයි ඔය මම මේ කතා කරන මොහොත දක්වා එනකොට ඇය පිළිබඳව මතක් කරන්නේ ලෝකේ බිහිවෙච්ච හොඳම මාධ්‍යවේදිනිය, එහෙම නැත්නම් සාර්ථකම ආර්ථික වශයෙන් හයිය තියෙන මාධ්‍යවේදිනියක් විදිහට. ඇයගේ වත්කම ගැන කියනවා නම් ඩොලර් බිලියන 3.2 වත්කමක් ඇයට හිමිවලා තිබුණා. එක්තරා කාල සීමාවක් තුල මේ උපයාගත් ධනය කොහෙන්ද මේ සල්ලි, කළු සල්ලිද, එහෙම නැත්නම් මේ කියන්න බෑනේ. හරි, මේ දේවල් හොයන්න ගත්තාට පස්සේ ඇයගේ ජීවිත කතාව එළියට එනවා. ඇය නිතරම විශ්වාස කරපු කාරණාවක් තියෙනවා. ඇය හැම වෙලෙම කියනවා, මම හැම වෙලෙම හිතුවේ රජිනක් වගේ, think like a queen. මම ඒ කන්සෙප්ට් එකේ තමයි මගේ ජීවිතේ හැමතිස්සම හදාගත්තේ. නැත්නම් අවුරුදු 19 අවුරුදු 15 විතර වෙනකොට ජීවිතේ මම මුහුණ දුන්න දේවල් එක්ක ජීවිතේ කඩාගෙන වටනවා නම් අතහැරියා නම් ඔයා අද දවසේ මාත් එක්ක මෙහෙම ඇවිල්ලා කතා කරන්නේ නැහැ. සමහර සම්මුඛ පරීක්ෂණවලදී, සම්මුඛ සාකච්ඡාවලදී අය ඒ පෙරලා අනිත් පැත්තේ හිටපු මාධ්‍යවේදියාට කිව්වා. ඒ නිසා එයා කියනවා think like a queen, queens are not afraid to fail. ඉතින් රජිනක් වගේ හිතන්න, රජින කවදාවත් ෆේල් වෙන්න බය නැහැ. ඉතින් ඇය රටටම ලෝකයටම කියනවා පැරදින්න බය වෙන්න එපා, ආයෙ ආයෙ නැගිටින්න. වැටෙන හැම වාරයක් පාසාම ආයෙ ආයෙ නැගිටින්න කියලා. මේ ඔප්‍රා වින්ෆ්‍රී ගැන කතා කරේ. ඉතින් මේ වගේ ජීවිතේ අපිට හම්බෙන තව ඕන තරම් අය ඉන්නව වෙන්න පුළුවන්. ඔයා දන්න කියන අය ඉන්නව වෙන්න පුළුවන්. මේ වැටෙනවා, මේ ගොඩ එනවා. මේ වැටෙනවා යම් කිසි කාල සීමාවකදී ආයෙ ආයෙ ගොඩ නැගෙනවා. ඉතින් ජීවිතේට එහෙම බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. පරදින්න අපිට කිසිම අවසරයක් නැහැ. අපිව මේ ලෝකෙට එවලා තියෙන්නෙම දිනන්න කියන එක හිතේ තියාගෙන අපි ඉස්සරහට යමු. ඔයාට දිනන්න තියෙන විශාල අවස්ථාවක් ගැන මම මේ කියන්න හදන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ වාසනාව නේද කොහොමද කියලා ට්‍රයි කරලා බලන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වාසනාවන්ත ඔබ සතුටින් ඉන්න එක. ඉතින් ඒ නිසා ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරන්න AI නිතරම මහන්සි වෙනවා. දැන් ඔයා දන්නවා පහුගිය මේ මාස 6ට ජයග්‍රාහකයෝ 30කට ආසන්න ප්‍රමාණයක් ලෝකෙම්ම සමාවෙන්න ලංකාවෙම්ම බිහි කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ වගේම තමයි රජේකා බද්දර මුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය, රණවිරු, ඊට පස්සේ සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන, ඇතුළු ජාතික වකුගඩු අරමුදල වගේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වටපිටාවත් හදන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ හැමදේම ජාතික ලොතරැයි මණ්ඩලය කරන්නේ ඔයා ඒගොල්ලන්ගෙන් ගන්න ටිකට් එකෙන් ලැබෙන රුපියල් 40න්. අන්න ඒකයි වටින්නේ. ඒ නිසා ඒ හැම තැනකම ඔයා මේ රටේ සංවර්ධනයේදී කොටස්කරුවෙක් බවට පත් වෙලා තියෙනවා. විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනය. ඉතින් අදත් මම ඔයාලට මතක් කරනවා කෑම ටික රස කරගන්නවට විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් කෑම කියලා කිව්වම ගෙදරක හදන කෑම එකක් සහ අපි කඩෙන් ගන්න කෑම එකක් අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඒ නිසානේ අපි කියන්නේ කෑම ටික කනකොට ගෙදර වගේ කන්න ඕනේ කියලා නේ. ගෙදරදී අපිට ආදරේ, කරුණාව, මේ හැම දෙයක් එක්කම මේ විශේෂ සැලකිල්ලක් එක්ක මේ කැම ටික හදනවා. ඒ නිසා තමයි කුළුබඩු ටික ලුණු ඇටේ ඉඳලා හැමදේම ටිකක් කල්පනාවෙන් ටිකක් සැලකිලිමත් පාවිච්චි කරන්නේ. වාගේ අම්මා, වාගේ බිරිඳ, වාගේ සහෝදරිය වෙන්න පුළුවන් නේ. රසට කැම ටික හදන රහස විජේ නිෂ්පාදන ගැනයි ඒ මතක් කරේ. ක්‍රිමිරාජ නිෂ්පාදන ගැනත් මතක් කරලා යන්නම්. වසර 77කට වැඩි කාලයක් ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයා, විශේෂම කුරුලෑ සෝය, ක්‍රිමිරාජ කරල් ගුලි, වැල්මී පැණිය, හන්දි තෛලය, ඊට පස්සේ ක්‍රිමිරාජ මුඛ සෝදනය, මහා අග්‍රරාජ කසාය, මේ වගේ දේවල් තව තියෙනවා. ක්‍රිමිරාජ පේයාව, සඳුන් පැණිය, නාගරාජ තෛලය තුළු සර්ව විෂාදී තෛලය, මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. අර ක්‍රිමිරාජ කියන නිවසින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නිසා තමයි නිතරම කියන්නේ ගෙදර ක්‍රිමිරාජ නිෂ්පාදන ගෑනලා තියාගන්න කියලා. සියලු ප්‍රමිති සහගත, ප්‍රමිති සහතික සහිතයි ක්‍රිමිරාජ නිෂ්පාදනය.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොවලින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලඛන රේඩියෝ ITN.

0: ரேடியோ ITN ராட்டத்தை வக கேன ரேடியோ
1: හතයි විනාඩි 29යි වෙලාව. අපි ජාතිකල උතරයි මල්ලිය දවස් දිනුම්මෙදල උතරයි ප්‍රතිපාල බලන්න යන්න ඕනේ. ඊට කලින් මතක් කරන්න ඕනේ පොඩි දෙයක් තියෙනවා. ඔය දන්නවා මේ දවස්වල ඔය යුක්‍රේන සහ රුසියානේ යුද්ධය ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ගහ ගන්නවා හොඳටම. ඇත්තම කතාව ඒක. ඉරානයේ අර පැත්තෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ගහ ගන්නකොට මේ රුසියාවයි යුක්‍රේනි ගහ ගන්නවනේ. ගැරි කැස්පරෝ කියලා කියන්නේ ලෝක ප්‍රකට චෙස් ක්‍රීඩකෙක්. එයා කියනවා මේ රුසියානු නායකයාට පොඩි පොඩි තෝස්මුරයක් දානවා. ඒ කියන්නේ එයා කියනවා කවදාවත් රුසියානු නායකයාට අවශ්‍ය වෙන්නේ නැහැ මේ යුද්ධය අවසන් කරන්න. මම වසර 17ක් තිස්සේ බලන් ඉන්නවා පුටින් දිහා. පුටින්ට ඕනේ මේ යුද්ධයෙන් තමන්ට ජයගත නොහැකි වුණත් ඒක පිළිගන්නවට වැඩිය මුළු රුසියාවම දැවි අළු වී යන දෙස බලා සිටීම. ඒ නිසා එයා මේක අල්ලගෙන යනවා. එයාට අවශ්‍ය බලය සහ අභිමානය විතරයි. එයාස නෑ මේ අසාම කතා වලට යන්න, අඩියක් පස්සට ගන්න. එයාට ඕනේ වෙන එජෙන්ඩා එකක් එයාට තියෙන්නේ වගේ එකක්. මේක මේ ගැරි කැස්පරෝවගේ අදහස මිසක් සමස්ත රුසියානුවන්ගේ අදහස නෙමෙයි. නමුත් මේ කියන තැනට මේ දැන් ගැරි කැස්පරෝව පත් වෙන්නේ ආ දේශපාලනයටත් එනවා. ඇවිල්ලා පෞගියක පස්සේ කාලේ සෑහෙන දේශපාලන ක්‍රියාකාරකයෙක් විදිහට වැඩ කරනවා. ටික ටික නිකන් පුටින් පැත්තට යම් විරෝධයක් ඇති වෙමින් තියෙනවද කියලාත් හිතෙනවා. සමහර වෙබ් අඩවි එහෙම නැත්නම් පුවත් සේවයන් මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන විදිහත් එක්ක ගත්තම්. ඉතින් සමහර විට අර 2022 විතර වෙනකන් පුටින් මහත්තයාව ජනාධිපති ධූරයේ තියාගන්න ගත්ත තීන්දුව తీරන ආපසු හැරවෙන්න තිර තියෙනවා මේ කියන තත්ත්වයන් එක්ක. මේ සමාජය ඇතුළෙන් ක්‍රමයෙන් වර්ධනය වෙන විරුද්ධත්වය. ඉතින් මේක දිහා ලෝකය බලාගෙන ඉන්නවා. හරි, මම ඒක මතක් කරන්න හේතුව මේ මොකද දැන් මේ මොහොතේ එක යුද්ධයක් තියෙනවා. තව යුද්ධයක් අවශ්‍ය නැහැ. කොහොමත් යුද්ධයක් තියෙනවා. නමුත් අර අපි කියන්නේ අර අපිට බලපෑමක් ඇති වෙන දැන් අපි රුසියාවත් එක්ක යම් ගනුදෙනුවක් ඉන්නවා නම් ඒවට පවා ඉස්සරහට සෑහෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් බලපෑමක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කොහොම වුණත් අපේ ප්‍රාර්ථනාව ඉක්මනට මේ ප්‍රශ්න විසඳින්න කියන එක. ජාතිකල උතරයි මණ්ඩලයේ ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික දැන් බලන්න එන්නේ. අපි යනවා ඊ දවසේ දිනුම් මැද්දා ඊ 29 වෙනි දානේ නේද මහජන සම්පත 6233 වන දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයේ N ජයාංක අංක 7 අංක 9 අංක 8 අංක 4 අංක 5 සහ අංක 3. ඒ වගේම ගොවිසත ලොතරැයි ගත්තනම් J අක්ෂරයත් එක්ක අංක 36 අංක 43 අංක 59 සහ අංක 75. මෙගා පව ගත්තනම් A අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 26 අංක 24 අංක 30 අංක 32 සහ අංක 75. ධන නිධානය F අක්ෂරයත් එක්ක අංක 36 අංක 39 අංක 52 සහ අංක 58. හඳහන ලොතරැයි ගත්තනම් කටක ලග්නය ජයග්‍රාහී අංක අංක 6 අංක 12 අංක 21 සහ අංක 25. අද සම්පත ලොතරැයි ජයග්‍රාහී ප්‍රතිඵලය බලමු. අංක 5 අංක 3 අංක 4 5 අංක අංක 3 අංක 8 අංක 4 අංක 5 අංක 3 සහ N අක්ෂරය. එවගේ NLB ජය ලොතරැයි ගත්තනම් B අක්ෂරයත් එක්ක අංක 0 අංක 9 අංක 4 අංක 7. එවගේම සුබ දවසක් ලොතරැයි තමයි අපි අවසාන වශයෙන් බලන්නේ. කුම්භ ලග්නේ ජයග්‍රහයි අංක අංක 8 අංක 45 සහ අංක 50 ජයග්‍රහයි අංක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද ඔයාලට ටිකට් එකක් ගන්න තිබුණ අවස්ථාවේ ඔයා බැලුවා නම් ඔයාට දිනුමක් කෙසේ වෙතත් නේද රටට යම්කිසි සපෝට් එකක් දෙන්න අපි කොහොමත් නේ අපේ රටේ බදු ගෙවමින් අපි අවශ්‍ය කරන දේවල් කරන. නමුත් මේ රුපියල් 40 ඇතුලේ තව ගොඩාක් දේවල් ජාතික ලොතරැයි මණ්ඩලය කරනවා. ඉතින් ඒ නිසා පුංචි දායකත්වයක් දෙන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ඒ හරහාත්. ඊළඟ සින්දුවට යමු. සින්දුවට ගිහිල්ලාවිල්ලා අපි කතා කරමු. මොකද්ද විහාර සින්දුව මේ වෙලාවේ? සින්දුවක් දාගත්තනේ නේ මම. පොඩ්ඩ ඉන්නකෝ. රයිට්, අපි මේක හමු.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

හතයි විනාඩි 47යි වෙලාව. ඔෆිස් එකේ බොස් සහ ඔයා අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? මොකද්ද? නෑ මං ඇහුවේ ඔයාගේ ඔෆිස් එකේ බොස් සහ ඔයා අතර තියෙන සම්බන්ධය මොන වගේ? ඒ කියන්නේ ළඟ එකක්ද? එහෙම නැත්නම් දුරයිද යන්නේ? එයා එනකොටත් බය හිතෙන, එයාව හම්බුණත් නිකන් එයාගේ නිතර බැනුම් අහන, එහෙම නැත්නම් එයා දකින ඕනම වෙලාවක කියලා ඉස්සරහට ගිහලා කතා කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් සහිත, එහෙම පෞරුෂයක් වාගේ පෞරුෂයේ බිමට තඹ සතියට දාන්න නැතුව ඉන්න පුළුවන් වටපිටාවක් වාට තියනවාද? ඔය ස්ටීව් ජොබ්ස් ගැන අහලා තියෙනවනේ, Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කියන්නේ තමන්ගේ සේවකීන් මෙහෙවීම සඳහා අතිශය දැඩි මුරණ්ඩු සහ සමහර වෙලාවට දරුණු මානසික ප්‍රචණ්ඩත්වයක් තිබුණු මනුස්සයෙක්. එයාගේ ඔය චරිතාපදාන වාර්තාවල එහෙම නැති වුණත් එයා බලාපොරොත්තු වෙන පරිපූර්ණ සේවාවක් යාට නොලැබෙනවා නම් සේවකීන්ගෙන් අතිශය රළු විදිහට බයිනෝ. හොඳ වෙයින් අහගන්න පුළුවන්. එයා සමහර අයට කියනවලු මූණටම ඔයා කරපු දේ මෙලෝරහක් නෑ, කුණු ගොඩක් නේ ඔයා. අන්න ඒ වගේ අදහස් ඇති වචන එයාගේ කටින් නිතර ආවා කියනවා එළියට. ඔයා සමාගමට කරන්නේ මොකද්ද කියලා අහනවලු එයාට ලිෆ්ට් එකේ හරි කවුරු හරි කෙනෙක් හම්බුනොත්. එයා බලාපොරොත්තු වෙන උත්තරේ හම්බුන් නැත්තම් එයා කියනවලු ලිෆ්ට් එකෙන් බහින්නත් කලින් ඔයාට මගේ ඔෆිස් එකට ඇවිල්ලා අස්වීමේ ලියුම ගන්න පුළුවන් කියලා. දවසකට පැය 12ක් 14ක් වැඩ කරන්න සේවකීන්ට බල කරලා තිබුණා. ඉතින් පීඩාකාරී පරිසරය නිසා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, ඇපල් දුරකථන ඔය මහා පරිමාණයේ නිකලස් කරන චීනයේ තියෙනවා ෆොක්ස්කෝන් කියලා කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරපු සේවකයෝ 14 දෙනෙක් 2010 වසරේ මේ පීඩනය දරාගන්න බැරුව ගොඩනැගිල්ලෙන් බිමට පැනලා සීදි විනසා ගත්තා. ඊට පස්සේ ඇයට සිදුවුනේ සේවකීන් මේ බිමට පයින් එක වළක්වන්න ගොඩනැගිලි වටා දැවැන්ත සීදිවි නසා ගැනීම වළක්වන දැල් හයි කරන්. එහෙම එකක් එයාගේ ඉතිහාසයේ තියෙනවා. ඔය මේ දවස්වල යනවා නේද ඔය මේ ඔය තියෙන්නේ ලංකාවෙත් එහෙම එකක් තියෙනවා නියං. මේ දවස්වල මන් දැක ඔය වීඩියෝ එකක් එහෙම යනවා, ආයතනික ප්‍රධානියෙක් ගහලා අසභ්‍ය වචනෙන් බැනවදින වීඩියෝ එකක්. මේ ඒ දේවල් හරිය කියනවා නෙමෙයි, සමහර ආයතනවල ප්‍රධානීන්ගේ හැසිරීම එහෙම තමයි. වාසනාවට ඔයයි මමයි වැඩ කරන ආයතනේ ප්‍රධානියා එහෙම නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇත්තට ඔබ වාසනාවන්තයි නේ. ඔයාගේ බ්‍රෑන්ඩ් එක දැන් අපි හිතමු ආයතනයේ අයිතිකරුවා පැත්තෙන් ගත්තොත් එයාගේ බ්‍රෑන්ඩ් එක එයාගේ කම්පැනි එක ගොඩදාගන්න එයා දරන මහන්සිය. එයාට තරහ යනවා වෙන්න පුළුවන් යම්කිසි අලාභයක් සිද්ධ වෙනවා නම්, නිකන් ඔහේ කල්මරමර ඉන්නවා නම් නේද, අදාළ ඉලක්ක සපුරන්නේ නැත්තම්. නමුත් ඒකට විසඳුම එයා එහෙම අර සැරපරුෂ විදියට බැනලා ගහලා නේද ඒ කියන තැනට වැටෙන එකද, එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන සේවකයෝ අනුයුක්ත කරන එකද? මම හොඳ නැත්තම් මාව අයින් කරලා දැම්මා, මෙතන වෙන කවුරු හරි වාඩි කරා, මට අඬ ගහලා කන්ට දෙකක් ගහලා අසභ්‍ය වචනෙන් බයින්න එහෙම කවුද? ඒගොල්ලෝ එහෙම කවුද කියලා හිතෙන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා මේ ඔය රවුඩි මැනේජ්මන්ට් බය කරලා වැඩ ගන්න සංස්කෘතිය සමහර ආයතනවල

සමහර රටවල ටිකක් තියෙනවා. ඒ ස්ටයිල් එක ඔය කෝපරේට් මට්ටමේ සන්නාමයකට කවදාවත් ගැලපෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ නිකම්ම නිකම් විකුණන කෑම එකක් නෙවෙයි. දැන් ඔය ලංකාවේ නම් ඔය කෑම කඩයක් ගන්න කියන්නේ. එහෙම නැත්නම් ඕනම එකක් නේ. ඉතින් ඔය ස්ටීව් ජොබ්ස් තමන්ගේ සේවකීන්ට ඔය වගේ ඔය ටොක්සික් විදිහට සලකපු නිසාම 1985 වසරේදී එයා විසින්ම ලේ දහඩිය හලලා හදපු ඇපල් සමාගමෙන් එයාව පන්නලා දානවා. එතකොට ජොබ්ස් ආපහු ඇපල් සමාගමට ආවේ තමන්ගේ ඒ දරුණු මුරණ්ඩුකම පාලනය කරගෙන වඩාත් පරිණත මිනිසෙක් විදිහට. ඔයා හිතන්නේ ඉතින් මිනිස්සුන්ට වරදින්න පුළුවන්, හැබැයි හැදෙන්නත් අවස්ථාවක් දෙන්න ඕනේ වගේ එකක් කෙනවනේ දොළුවට. හැබැයි ඉතින් කාගෙන්වත් ගුටි කාගෙන නේද නරක විදියට බැනුම් අහගෙන ආයතනවල වැඩ කරන්න ඕනේ නැහැ. වඩ මෙහෙම ඉදන ඇති මට එහෙම ගහපන්කෝ. දෙනවා හිතෙනවා. ඒ වුණාට ඒ හිතෙන හැමදේම කරන්න යන්න එපා නේ. එහෙම හේකුත් තියෙනවා. අපි එතකොට සේවකයෙක් සහ පාලකයෙක් කියන දෙන්නම මේක තේරුම් ගත්ත දවසට ඒ ව්‍යාපාරික පරිසරය, ඒ වැඩ කරන ආයතන පරිසරය හරි ලස්සනයි සුන්දරයි. 7:52

උදේ 7යි විනාඩි 55යි වෙලාව. හොඩ මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන. කලබලයක් නැහැනේ, පොඩි වෙලාවක් ගන්නද මං කමක් නැහැනේ. ඩීප් ටෙක් සෝලා කියලා කියනවා දන්නවා. ඉතින් ලංකාවේ පහුගිය කාලේ වැඩිම සෝලා පද්ධති සංඛ්‍යාවක් ලංකාවේ විවිධ තැන්වල නේද ඒගොල්ලෝ ස්ථාපිත කළා. ඉතින් ගියක් වෙන්න පුළුවන්, කම්පැනි එකක් වෙන්න පුළුවන්, ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්, ඕනම තැනකට වගේ කරන් බිල් එක අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දැන් අනේ සෝලා හැකට යන එක. ආයි ඕක ගැන ලයිට් බිල් අඩුවේයි ලයිට් බිල් අඩුවේයි කිය බල බල ඉන්නවට වැඩිය හොඳ නැද්ද මම කියන්නේ. සෝලා එකක් කොහොමත් නේද හයි කරගන්න ඕන ඉස්සරහට සෑහෙන අවශ්‍යතාවයක් එනවා මේ. හරි, 0711 711 1 කියන නම්බර එකට මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. ඩීප් ටෙක් සෝලා කම්පැනි එක සම්බන්ධ කරගන්න ප්‍රමිතිය නුතු සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙක් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න.

0: සුබදාසනක් වෙලාව උදෑසන 8යි විනාඩියයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

නඩුවක් දාගන්නවද දඩයක් කනවද කියලා හෙව්වොත් ඔයා කියයිගා දඩේ හොඳයි නේ. ඒකනේ වා හයියෙන් වාගේ වාහනේ පදවගෙන ගිහිල්ලා අපි හිතමු හයි ස්පීඩ් ඇල්ලුවා, ඉරක් කැපුවා, එහෙම නැත්නම් තව තැනක කොහෙද නවත්තන්න බැරි තැනක වාහනේ නවත්තලා තිබුණා, කාව හරි වැද්දුවා, හරි ඔයාගේ බීමතින් රිය පදවගෙන ගියා. දැන් එහෙම යන අය නම් අඩුයි, මොකද දැන් කෙලින්ම 25000යි, එහෙම නැත්නම් උසාවි. දැන් හරි දැන් මෙහෙමනේ, දැන් අපේ ටේකයා කණ්ඩායම අදත් කොළඹින් පිට යන ගමන් දැන් ඒ පැත්තෙන් කතා කරොත් දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. අවවාද නෑ, ඩෙංගු බෝකලොත් කෙලින්ම නඩු. වව් නියමයි කියලා හිතනවනේ, මොකද ඔයා ඩෙංගු බෝ වෙන්න අවශ්‍ය කරන පරිසරය ඔයාගේ වටපිටාවේ නෑ කියලා විශ්වාසයෙන් ඉන්නවනම් ඔයාට ඒකට සතුරු වෙන්න පුළුවන්. හැබැයි මේක අහපු ගමන් නේද ඉහමුල රත් වෙලා දුම්බෝ නඩු දාගන්නයි වෙන්නේ කියලා එහෙම හරි බයක් ඇවිල්ලා ඔයාට ඔයාගේ වටපිටාව පිරිසිදු කරගන්න හිතෙනවා කියලා කියන්නේ. තව කී දෙනෙක්ගේ ජීවිත සුරක්ෂිතද නේ? මන්නම් කියන්නේ මෙන්න මෙහෙම නීතියක් ගේන්න ඕනේ. අහල පහල වතුවල ඩෙංගු තියෙනවා නම් හොයලා බලලා කියන්න 5000ක් දෙනවා කියලා කිව්වනම් මේක මෙහෙම කරනකොට ඉවර කරලා දෙයි අපි නේ. අපි සාමාන්‍යයෙන් අනුන්ගේ හොයනවනේ නියමන තිතට නූලට ගානට නේ. මේ එහෙම ආවුත් කොහොමද නීතියක්? ඒ කියන්නේ අහල පහල ඕගල්ලන්ගේ අසල්වැසි නිවෙස්වල ඩෙංගු බෝවන තැන් තියනවද කියලා බලලා දෙන්න ඔත්තුව 5000ක් දෙනවා. 5000 ඇති හොඳ ගානක් නේ. දවස ගානේ ඔත්තු නේ. නෑ එහෙම නෙමෙයි, මේක මේ අපි අපිම කරගන්න ඕන දෙයක්. ඒ නිසා චුට්ටක් මතක් කරේ. ඉතින් පොලිසිය PHI මහතුරු මේ වෙනකොට රට පුරා මෙහෙයුම් කරනවා. 80000ක් තැන් හොයලා බලලා 7000ක හොයාගත්තලු. කීටයන් ඉන්නවා කියලා 80000ක් මේ අර අපි කියන්නේ යම් යම් නගරවලට ගිහිල්ලා අර නියදි වශයෙන් එහෙම ගත්තම එහෙම වෙන අතරින් 7000ක මදුරු කීටයෝ ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. අවවාද කළා, නිකන් දඩයක් ගහලා එහෙම කරන්න බෑ, නඩු දාන්න වෙනවා මේ කියන තත්ත්වයන් එක්ක. මොකද රෝහල් එහෙම මේ වෙනකොට පිරලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. හරි එහෙමනම් අපිට තියෙනවා වගකීමක්. දැන් සතියන්තේ නම් කොහොමත් ගෙදර හිටියේ නෑ, මේ දන්සල් සා ටිකක් කොළඹින් පිට ගිහිල්ලා ඉඳ ඇති. ඔය දන්සල් කරපු අයටත් ඔන්න අද පොඩ්ඩක් නේද, අද හවස්වරු හරි කමක් නෑ, පොඩ්ඩක් ඔයා දන්සල කරපු තැන පිරිසිදු කළා නම් තියෙන්නේ අන්න ඒ ගැන චුට්ට හොයලා බලන්න. කරන්න බැරි වුණා නම් ඒ ටික ඉවර කරන්න, ඒ ටිකත් මතක් කරනවා. තව කෙනෙක් දන්සලක් කළා ඒ කරපු ඒකේ නේද අපතරව්‍ය ටික ගෑනලා වාගේ ගේ ඉස්සරහා දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය හිස් ඉඩම් අනන්තවත් තියෙනවා. එහෙම ගොඩාක් තැන්වල අපි දැකලා තියෙනවා. ඉතින් අන්න ඒ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. මොකද දඩයක් කනවා වගේ නෙමෙයි මිත්‍රයා නඩුවක් දාගන්න එක. හරි රයිට්, ඒක ගැන මතක් කරේ. ඩෙංගු මර්ධන ක්‍රියාන්විතය මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මකයි. ITN අපි ලක්හඬ අපි වගකීතු මාධ්‍යචාලයක් විදියට මේ කාරණාවේදී ඉදිරියෙම හිට ගන්නවා රජයට අවශ්‍ය කරන සහයෝගය දෙන්න. ඒ වෙනුවෙන් ඔබේ සහයෝගයයි අපි ඉල්ලන්නේ.

අටයි විනාඩි 14 වෙලාව සුබෝදෑසනක් ගුඩ් මෝනින් මේ වෙලාව මතක් කරන්න ඕනේ ඔයාගේ අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙන වෙලාවට මොකද කරන්නේ ඒක කාලා බීලා අපි කියන්නේ අපි ගර්ල්ලන්කින් විනාශ කරලා දාන්න නෑ එහෙම නෙමෙයි ඔයාගේ අතේ ටිකක් සල්ලි ටිකක් වැඩිපුර තියෙන වෙලාවට ඔයා කරන්නේ ඕකෙන් ඔක ගිහලා බැංකුවේ දානවා තැන්පත් කරන ඉතිරි කිරීමේ ගිණුමක් එහෙම නැත්නම් FD එකක් දානවනේ එතකොට අපි බලනවා නේද බැංකුවේ කොහොමද අපිට දෙන පොලි අනුපාතය කියලා. සාමාන්‍යයෙන් දැන් සේවිංස් වල එහෙම ලොකු පොලි අනුපාතයක් දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. FD එකක් දානකොට උනත් අපි බලනවා අර බැංකුවේ කොහොමද මේ බැංකුවේ කොහොමද හවලා ළඟ කොහොමද පෞද්ගලිකව කාගේ හරි ළඟ ඔය තියෙන එක එක පිරමීඩ් වගේ වේ දානවා. එහි වගේ වේ දාන්න එපා. මහ බැංකුව නිතරම මතක් කරනවා. ඒ කියන්නේ ඔයාගේ සල්ලි වලට තියෙන්න ඕනේ ලොකුම සුරක්ෂිත භාවය වැඩිම සුරක්ෂිත භාවය තියෙන තැන තමයි RDB කියලා කියන්නේ. ඉතින් RDB ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. වාට පුළුවන් කමක් තියෙනවා ආගේ FD එක නේද? එතනින් ආරම්භ කරන්න මේ හොයලා බලන්න වැඩිම රේට් එක දෙන්නේ ඒගොල්ලෝ. ඒ නිසා තමයි මම මේ ගැන මතක් කරන්න හිතුවේ. රට වටේම බ්‍රාන්චස් 250ක් තියෙනවා. ඉතින් 250ට වැඩි. ඉතින් ඒ නිසා ආගේ ටවුන් එකේ අනිවාර්යම බ්‍රාන්ච් එකක් හැපි RDB එකට ගිහිල්ලා අහන්න මේ FD එකක් ගැන විස්තරයක් දැනගන්න ආවි. කොහොමද රේට්ස් කොච්චර කොහොමද දාන්න පුළුවන් කල්පිරුණම ගන්න විදිය ඒකේ පොලිය වෙන සර්වින්ස් එකකට එනවද කියලා බලන්න ඒ ඔක්කොම කතා කරගන්න RDB එක. මොකද සුහදශීලී සේවාවක් සපයන්න RDB බැංකුව සූදානම් වෙලා ඉන්නවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව ඔයාගේ මුදල හරි පරිස්සමට එතන තියලා තියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ RDB ගැන මතක් කරෙම්. ඒ වගේ මතක් කරනවා ඔයාට මම පැල්වත්ත නිෂ්පාදන ගැන පැල්වත්ත අවුට්ලට් වලින් නිෂ්පාදන ටික ගන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රීතම යෝගට් එකක් ගන්න ගියා කියලා කඩේ තියනවා නේද මෙහෙම. හතරක් ගත්තොත් එකක් ෆ්‍රී. හතරක් ගත්තොත් එකක් ෆ්‍රී දෙන්නේ ඇයි කියලා හිතලා බැලුවොත් ඕක මම දවසක් කිව්වා ඕක ඇවිල්ලා මාකටිං ස්ට්‍රැටජි එකක්. ඒ කියන්නේ ඔයාට සමහරවිට එක දවසට එක යෝගට් එකක් කරනවා නම් දවස් පහක් ඒ යෝගට් එකටම හුරු කරනවා. එහෙම බෑ. අපි බලන්න ඕනේ මාකට් එකේ තියෙන අපිට හරියටම අපේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන අපේ බජට් එකට නේද? දැන් පොඩි දරුවෙකුට එහෙම යෝගට් එකක් ගිහින් දෙනකොට අපි බලන්න බෑ මේකේ ගුණාත්මක බව. ඒ නිසා ඔයා හරි යෝගට් එක තෝරගන්න ගුණාත්මක බව ගැන හිතනවා නම් පැල්වත්ත යෝගට් එක මාකට් එකේ තියෙන අනිත් යෝගට් එක සංසන්දනය කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. පැල්වත්ත යෝගට් එක ඉතාම නැවුම් යෝගට් එකක්. ඔයා දන්නවා කිරි ටික දොවාගත්ත තැන ඉඳලා යෝගට් එකක් බවට පත් වෙලා මාකට් එකට එන්න යන්නේ පැය 48ක් වගේ පොඩි කාලයක්. ඊට පස්සේ උනත් මාකට් එකේ මාස ගණන් මම හැමතිස්සෙම කියන්නේ කිරියල දෙන්න වැඩිය වයසයි සමහරවිට යෝගට් එකට. එහෙම වෙන්න බෑනේ. රයිට් ඒ නිසා මේ ප්‍රමිතිය නිතු යෝගට් එකක් ගන්නවා නම් පැල්වත්ත කියන නමින් ඔයා යෝගට් එක ගන්න. විජේ නිෂ්පාදන ගැන කවදත් අපි විශ්වාසයෙන් කතා කරා. ඈත අතීතයේ ඉඳලම ලංකාවේ කුළුබඩු වලට තිබුණ විශ්වාසය නේද පිළිගැනීම තවදුරටත් තහවුරු කරනවා මේ ප්‍රමිතිය නිතු නිෂ්පාදන පෙළ විජය කියන නමින්. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන් පවා අනුමත කරනවා 100%ක් ස්වභාවික කුළුබඩු රසය ගන්නවා නම් කෑමෙහිකට එකතු කරන්න. ඒක ගන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක විජේ නිෂ්පාදන කියලා. ඒ නිසා ඔයාට පුළුවන් ආඩම්බර වෙන්න. ඔයා හැමදාමත් විජේ නිෂ්පාදන නිසා කෑම රස කරන කෙනෙක් නෑ. ඔයා දැන් පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් විජේ ප්‍රොඩක්ට්ස්. උදේ 8:00 විනාඩි 17යි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයා

10යි විනාඩි ආ නෑ 8යි විනාඩි 35යි පැය දෙකක් ඉස්සරහම මං කොහොමද එහෙම ජීවත් වෙන්නේ කියලා බලුවා නේද හරි එහෙම වෙන්න පුළුවන් වෙලාව කියන එක නේද මේ ඔරලෝසුව දිහා මම බලන් ඉන්නකොට මම දැන් 8යි 35 වෙලා මං 7ට ආවා දැන් පැය විනාඩි 35ක් ගිහිල්ලා පැය කමාරක් ගිහිල්ලා හරි මේ ඒත් වැරදි කිව්වා මේ මොකද මේ වෙලා තියෙන්නේ හරි මේ දැන් බලන්න මේ අපි කියවනවා ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා රස්සාවක් කියලා කියන්නේ අර කලින් කිව්වාගේ සුවපහසු වටපිටාවක ජොබ් එක කරනවා කියන එක මානසික වශයෙන් ඊට පස්සේ පර්ස් එකට මේ ඔක්කොම බලපාන සමාජ තත්ත්වයට නේ හොඳ තැනක වැඩ කරනවා කියන එක හොඳ කම්පැනි එක වැඩ කරනවා කියන එක නේ ගෙවල් වල අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුවක් තියෙනවා අපි හොඳ කම්පැනි එක වැඩ කරනවා කියන එක يعني කම්පැනි එකේ නම කියපු ගමන් දන්න එහෙම තැනක හිමත් ඒවා තියෙනවා හරි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ රටම දන්න රටේම කෘෂිකාර්මික ශේස්ත්‍රයට සහ විශේෂයෙන්ම විවිධ ශේස්ත්‍ර වලට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ගෙනල්ලා ඒගොල්ලන්ට පහසුවක් කියලා ඒගොල්ලන්ගේ සේවාව කාර්යක්ෂම කළා එහෙම වටපිටාවක් හදපු තැනක් නේ ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් නේ සමහරව නෝ ඩෝමා කම්පැනි නේ ඩෝමා නෙමෙයි කම්පැනි එක මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඩෝමා තමයි මැෂින් එක ඊට පස්සේ තව යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා හරි ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා 0117 679 579 ට කෝල් එකක් දෙන්න කතා කරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට වැඩි ටික කරගෙන යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ අර පහුගිය කාලේ කිව්වේ පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා කියලා දැන් ඒ විතරක් නෙමෙයි ඔයාගේ ගෙදර ඔයාට අපි කියන්නේ ස්වයං රැකියාවක් විදියට ඔය පොල් තෙල් හිඳින යන්ත්‍රයක් ගෙනල්ලා නේ ඒ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් බිස්නස් එකක් විදියට කරන කෙනෙක් එහෙම නැත්නම් මහා පරිමාණයක් යම් කිසි දෙයක් වෙනුවෙන් ඔයා මහන්සි වෙනවා නම් ඔයා හිතන්න ඔයා ෆැක්ටරි එකක් කරනවා කර්මාන්ත ශාලාව ඒකට ඕන කරන යන්ත්‍රෝපකරණ ටික ගෙන්න ගන්න උනත් ඔයාට ඩෝමා එකට එහෙම නැත්නම් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. 0117 679 579 ටෝම මැෂින් එක කියලා කිව්වේ ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රය. හොඳේ. ඉතින් තනි එලිවේටර් කණුව නේ මතකයිනේ. එතකොට ඊට පස්සේ කණු දෙකේක වාර කැමති විදිහට ගන්න පුළුවන්. හරි. ඒගොල්ලෝ ඉතාම සුවදශීලී සේවාවක් සපයනවා. ඊට පස්සේ අලවියෙන් පසු සේවාව ගත්තා ඩෝම මැෂින් එක වෙනුවෙන් සහ අනිත් යන්ත්‍රෝපකරණ වෙනුවෙන් ඒ අවශ්‍ය කරන සපෝට් එක තියෙනවා. ඒ වගේම මට මේ පැයෙදිත් මතක් කරන්න පුළුවන් කමක් තියෙනවාට ඩීප් ටෙක් සෝලා ගැන. ඩීප් ටෙක් කියලා කියන්නේ පෞගිය කාල සීමාවේ ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් කරා ඒගොල්ලෝ. ඒ කියන්නේ සාමාන්‍ය ගෙවල් වල සෝලා හයි කරනවට අමතරව අපි කියන්නේ ලොකු නේද? දවන්ත ව්‍යාපෘති හා ඒ වගේ ගොඩාක් ඒවට ඒගොල්ලන්ට විශ්වාසය තියලා එතනින් වැඩේ කරගත්ත අය හිටියා. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් ගෙදරට අවශ්‍ය කරන සෝලා සිස්ටම් එක වෙනුවෙන් ඔන්න ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 0171 711 711 එක තමයි නම්බර එක. 0171 711 711 එක කියන නම්බර එක. ඒ වගේම මතක් කරනවා පැල්වත් බටර් එක ගැන. ඔයාලට බටර් කියලා කියපුකම් එනවනේ නේ. එක එක බටර් නම් මොනවද? බටර් ගන්න මිනිස්සුනේ අපිට හම්බෙන්නේ තරි. බටර් එකක් ගන්නකොට ප්‍රමිතින් යුතු බටර් එකක් ගන්නවා නම් පැල්වත්ත බටර් විතරක් නෙමෙයි තවත් නිෂ්පාදන ගොඩක් තියෙනවා පැල්වත්ත කියන නමින් ඔයාට ගන්න පුළුවන් කමක් තියෙනවා. විජය කෝපි එවැගේම විජය තේ ගැන මතක් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ හැම එකක්ම ප්‍රමිතියෙන් නේ. විජය කෝපි පැකට් එකක් අරගෙන බලන්න පැකට් එකේ පිටිපස්ස බලන්න එතන ඒ අවශ්‍ය කරන සියලුම තොරතුරු තියෙනවා. එතකොට ප්‍රමිති සහතික ටික තියෙනවා. ඒ නිසා ඔයාට බය නැහැ. මේක ඔයාලට වගේ කියන ප්‍රොඩක්ට් එක. අනුකර නිෂ්පාදන තියෙන නිසා තමයි මම කියන්නේ හැමතිස්සෙම ඊවැන් ඔයා මග හැරගන්න තියෙන අවස්ථාව. මොකද මේ අනුකර නිෂ්පාදනය කියලා කියන්නේ හැම වෙලෙම ඔය ෆේක් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේම ලෙඩ ගොඩක්. හරි. ඒ නිසා ඒකනත් මේ පොඩක් කල්පනාවෙන් ඉන්න.

0: උදේ 8යි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සිතුවම් සමයක් වේවා. RDB බැංකුව. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: උදේ 8 විනාඩි 50යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: 8:50යි. අපි සතියන්තයේ මේ තව අපිට වෙච්ච කේද වාචකයක් මතක් කරන්නේ. අපි ටීම් එක ටෙස්ට් මැච් එක පෙරදුනානේ. මතකද? ලකුණු 200 ගානකින් පෙරදුනා. ඒව මතක නැහැ.

දන්සල් වැඳලා ඔය හරි ඉතින් මේ කියන්නේ අමතක කරන්න ඕනේව තියෙනවන්නේ. ඔය මේකත් එක්කම ගැරි කර්ස්ටන්ට මේක තහවුරු කරගත්තේ නැහැ. නමුත් ගැරි කර්ස්ටන්ට නිකන් පුළුවන් නම් කරන්න, නැත්තම් කලින්ම කියන්න අපිවාව කොන්ට්‍රැක්ට් එකෙන් රිලීස් කරන්නම් වගේ අදහසක් මේ ක්‍රිකට් පරිපාලනයේ පැත්තෙන් කියවුණා වගේ එකක් මේ වෙලාවේ මේ මම දැක්කා. ඔය පුවත් වෙබ් අඩ විහිම කියලා දෙනවා. එහෙම එකක් තාම තහවුරු කරපු ප්‍රවෘත්තියක් නැහැ. ඒ නිසා ඒවා අසත්‍ය ප්‍රචාර වෙන්න පුළුවන්. පළවෙනි මේ සීරීස් එකෙන්ම එහෙම තැනකට තල්ලු කරන්නේ නැහැනේ නේද? ඕනම මේ යම් කාලයක් ඕනේ අපේ ටීම් එක හරියාකාරව හඳුනගෙන පිතිකරන රටාවේ බැටින් ඕඩර් එකේ බෝලිං වල ඒ ටික ඉතින් ටික කාලයක් අරගෙන ඕනේ මේ අධ්‍යයනය කළ වැඩේ කරන්න. කොහොමනමුත් ඉතාම අසාර්ථක ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරා. ඒ අතරාරි චමරි අතපත් වූ ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ටීම් එක ලොකු කුසලාන ක්‍රීඩතරගාවලියෙන් අයින් වෙලා ගියා. චමරි කිව්වා මට තිබුණ අන්තිම අවස්ථාවත් මගහැරුණා කියලා. ඊට පස්සේ හර්මන් ප්‍රීට් කෝර් ඉන්දිය කාන්තා කණ්ඩායමේ නායිකාව ඇයත් කිව්වා ඉන්දිය කණ්ඩායම මේ පාර ලෝක කුසලාන තරගාවලිය නිවත්වීමත් එක්ක අපි සියලු අංශවලින් දුර්වලයි. ඒ නිසා අපිට ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් තමයි ලබන්න වෙන්නේ. අපි නිකන් බොරුවට අපි හොඳයි අපිට හැමුනේ ඇයි වගේ තැනක ඉඳන් මේක කතා කරලා වැඩක් නැහැ කියලා. අර වැරදි පිළිගැනීමම ඊළඟ ස්ටෙප් එකේදී ජයග්‍රහණයකට යම් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් හර්මන් ප්‍රීට් කෝර් ඒ වගේ අදහසක් තමයි කිව්වේ. මොකද මේ වෙලාවේ කලාපයේ සියලු කණ්ඩායම් පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ තරගාවලියෙන් එළියට ගියා. එංගලන්තයේ බටහිර ඉන්දිය කොදෙව්, ඊට පස්සේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව තරඟ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුසුකම් ලබලා තියෙනවා. ඉතින් මොනවා කරන්නද? දක්කලා ටිකයි මල්ලලා ටිකයි ඔක්කොම ඔය කරලා තියෙන්නේ. රයිට්. චමර්ලාට ඉතින් චමර්ලා යම් ෆයිට් එකක් දුන්නා. නමුත් කොදෙව් තරඟයේ පරාජයත් එක්ක යම් කිසි පසුබෑමකට ලක් වුණා තරඟාවලියේ නිවත්වීම කියන කාරණාව වෙනුවෙන්. ඒ දක්වා 8:53 අපි ඉක්මනට යන්නම් ඊළඟ පැයට. යන කලින් මතක් කරනවා මම මේ පැයෙදිත් RDB බැංකුව ගැන ඔබේ සල්ලි ටික පරිස්සමටම තියාගන්න පුළුවන් හොඳම තැන තමයි RDB කියලා කියන්නේ. ඔයාගේ අතේ තියෙනවා නම් යම්කිසි මුදලක් ෆික්ස් ඩිපොසිට් එකක් දාන අදහසක් තියෙනවා නම් RDB එක තමයි හොඳම පොලිය දෙන්නේ, හොඳම රේට් එක දෙන්නේ. ඒ නිසා RDB එකට කෝල් එකක් දෙන්න. බ්‍රාන්චස් තියෙනවා 250කට වැඩිය. අනික සල්ලි ටික කොහේ හරි දානකොට ඒකේ පරිස්සම ගැන හිතන්න ඕනේ මේ කාලේ. රජයේ බැංකුවක් කිසි ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික බැංකුවල දැම්මා වගේ නෙමෙයි. ඊට පස්සේ කියයි මොන හරි උත්තර නම් කියයි අපේ සල්ලි ටික නැති වෙච්ච වෙලාවට. ඉත එහෙම වෑනේ. ඒ නිසා තමයි RDB ගැන මේ තරම් විශ්වාසයෙන් අපි කියන්නේ. තහවුරු කරගන්න RDB එකට කතා කරලා ගිණුම ආරම්භ කරන්න කලින් ඕපන් කරන්න කලින් account එක ඒ ටික ඔක්කොම කතා කරගන්න. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරි. ඊළඟ පැයට යන්නම්. විජය ප්‍රොඩක්ට්ස් අතරේ තියෙන විජය පපඩක් ගැන මතක් කරනවා. දවල්ට උයනකොට අද නේද බත් මාළු කරවල කොළමැල්ලුමක් කොළපාට එළවලු එකක් මොන හරි ඔය අතරට පපඩමක් එකතු කරගන්න. විජය කියන නමින් ප්‍රමිතියෙන් යුතු පපඩමක රස බලන්න විජය නිෂ්පාදනය.

0: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.
1: විසේකාරේ
2: ඔබ කොහොමද බමුණේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
3: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ ඉතින්.
1: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට

0: විලා මුදේ නවයයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ලක්නේ ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයන් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ලංකා කංජිත නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටින් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ බවයි කංජිත නීතිගත සංස්ථාව සඳහන් කළේ. එහි නව මිල රුපියල් 414ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 25කින් අඩු කර තිබෙනවා. ඒ නව මිල වන්නේ රුපියල් 382ක්. වෙනසීලා භූමිකම්පාවේ ගොඩනැගිලි සුන්බුන් අතර සිරි වී සිටි 21 හැවිරිදි අයකෝ පැය 106කට පසුව බේරාගෙන තිබෙනවා. 11 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුද සුන්බුන් තුළ සිරි වී සිටියේ බේරා ගැනීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස සුන්බුන් තුළ සිරි වී සිටියේ බේරාගත් සමස්ත සංඛ්‍යාව 33ක්. ප්‍රබල භූමිකම්පා දෙක සිදු වී දින කිහිපයකට පසු මෙම පිරිස බේරා ගැනීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනසීලා අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් සඳහන් කළේ භූමිකම්පාවලින් පුද්ගලින් 1700කට අධික පිරිසක් මියගොස් ඇති බවයි. අතුරුදන් සංඛ්‍යාව දහස් ගණනක්. ලකුණු බීනඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන.
3: ලකඳ රේඩියෝ ITN

නවයයි විනාඩි 7යි. ඔයා හිතන්න අකණ්ඩව වසර මිලියන 2කට ආසන්න කාලයක් වැසි ඇදහැලින්න පටන් ගත්තා කියලා. කොහොම වෙයිද? එතකොට මේ මම කියන්නේ මීට වසර මිලියන 200කට එහා පැත්තේ කතාවක්. අපිට මේ මාසයක් දෙකක් වැඩි ඕනේ නැහැ, සති දෙකක් එක වැඩි ඕනේ නැහැ, සති දෙකක් ඕනේ, දවස් 3ක් එක දිගට වැස්සොත් රත්නපුර, අනුරාධපුර, පොළොන්නරුව, ඊට පස්සේ තවගත්තොත් කඩුවෙල වෙලේ හන්දිය නේද, ගංගොතුරින් යට වෙනවා. ඉතින් ඔයා හිතන්න මෙහෙ මේ පොඩි ළමෙක් වැඩිපුර පොඩ්ඩක් චූ කරත් යට වෙන ටවුන් තියෙනවනේ. එමනේ කියන්නේ නේද, සමහර ටවුන් වලට මං වෙලේ හන්දිය යාළුවන්ට එම විහිළු කරන්නේ. එහෙම එහෙම වෙන්න පුළුවන්, වැඩිපුර පොඩ්ඩක් නේද, එහෙම කරත් යට වෙන මට්ටමේ තියෙන්නේ, ගඟ කටේ තියෙන්නේ නේ. රයිට්, ඔය හංගල්ල ඒ වගේ ටවුන් තියෙනවා. දැන් මේ කියන්නේ වසර මිලියන 2කට ආසන්න කාලයක් වැසි අකණ්ඩව ඇද වැටුණා කියලා. ඒ කාලේ සිද්ධ වෙච්ච ඔය දැවැන්ත ගිනිකඳු පිපිරීම නිසා තමයි වායුගෝලයට මේ කියන දැටි බලපෑම එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා ගෝලීය උෂ්ණත්වය සහ මේ අර ආර්ද්‍රතාවය සීග්‍රයෙන් ඉහළ ගියා කියලා කියනෝ. භූවිද්‍යාත්මක කාල නිර්ණයන්ට අනුව ඉතා කෙටි කලකින් පෘථුවියේ තිබිච්ච වියලි කාන්තාර සාරවත් වෙලා ගංගා සහ ගංවතුර තත්ත්වයන් නැති වෙලා තැනිතලා බවට පත් වුණා කියලා ඉතිහාසයේ කියනවා. ඉතින් කොහොම වුණත් මේ නොනමිතන මහා වර්ෂාව පෘථුවියට සෙතක් සැලසුවේ නැහැ. සාගරයේ හිටපු ඇමනොයිඩ් සහ ක්‍රිනොයිඩ් කියන ජීවීන් රසක් මිහිතලයෙන් වඳවිලා ගියා කියලා කියනවා. පෘථුවියේ සමස්ත ජීව විද්‍යාත්මක ගමන් මඟ වෙනස් වුණා මේ නිසා. හැබැයි මේ මහා විනාශය අතරින්ම එතෙක් පෘථුවියේ සුළු වශයෙන් හිටපු ඔය ඩයිනෝසරීන්ට ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න අවශ්‍ය කරන අර විවිධාංගීකරණය වෙන්න අවශ්‍ය පරිසරය හැදුණා කියලාත් කියනවා. මොකද තෙත් සහිත කාලගුණය. ඉතින් මේක සබාදහමේ හැරූම් ලක්ෂයක් කියලායි කියන්නේ. නූතන විද්‍යාඥයෝ කියන විදිහට අතීතයේ සිද්ධ වෙච්ච මේ වගේ ගිනිකඳු ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස අධ්‍යයනය කිරීමෙන් වර්තමානයේ සිදුවන මේ හරිතාගාර වායු ඉහළයාම අනාගතයේදී පෘථුවියට කොහොම බලපායිද කියලා හිතාගන්න බෑ කියලා කියනවා. හිතන දේ වෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතාගන්න බෑ. සැබවින්ම සබාදහම විශාලතම ප්‍රතිනිර්මාණයක් රීසෙට් වෙනවා කියලා කියන්නේ මේ කාලේ. ඒ නිසා ඒ රීසෙට් වෙන්නේ ව්‍යසන ස්වරූපයෙන් කියලයි මේ අය වැඩිදුරටත් කියන්නේ. ෆෝන් එක රීසෙට් කරා වගේ සබාදහමත් රීසෙට් වෙනවා. හැබැයි මිත්‍රෝර්ණි මේකේ නරකම කතාව වෙන්නේ හොඳ විදියට නෙමෙයි රීසෙට් වෙන්නේ. ඒ කියන්නේ ඔය එල් නිනෝ එකක් ගැන එහෙම කීකේන්නේ දැන් මේ දවස්වල ඇහෙන්නේ යුරෝපයේ පැත්තෙන්, එංගලන්තේ පැත්තෙන්, ප්‍රංශයේ පැත්තෙන් නේද? කොච්චර මිනිස්සු උණුසුම නිසා ජීවිතක්ෂයටපත් වෙනවද? වැඩි වශයෙන් වැඩි හිටියෝ. ඉතින් මේ කතාව තමයි මේ කියන්නේ. ඉතින් මේක ඔය එල් නිනෝ කියලා මේ නමක් දාගත්තට ඔය එදා ඒ කාලේ තිබුණු தත්ත්වයට සමාන ඊට එක්ක ප්‍රතිවිරුද්ධ නමුත් ඒ මට්ටමේ එකක් විදියට මේක සමහර කෙනෙකුට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් පරිස්සම් වෙමු. ඒකට අවශ්‍ය කරන පරිසරයේ විශේෂම කෘෂිකාර්මික වශයෙන් අපි ඒ වගේ දෙයකට කොහොමද නේද සන්නද්ධ වෙන්නේ කියලා හොයන්න ඕනේ. ඉස්සරහට ඇති වෙන්න තියෙන தත්වයන් ගැන කල්පනාකාරීව ඒවට අවශ්‍ය විසඳුම් හරිම ඉක්මනට ගන්න ඒ පරිසරය හදන්න අපි අපේ සපෝට් එක දෙමු. 9:11යි.

උදේ 9 විනාඩි 18යි වෙලාව. වා හිතන්න මෙන්න මෙහෙම එකක් සෑහෙන්න මහන්සිලා හෝම්වර්ක් කරලා හරිද? අන්තිමට විභාගෙට ගියාට පස්සේ විභාගේ ප්‍රශ්න පත්‍රය ලියලා රිසල්ට් එකේනකොට බින්දුවක් වගේ වෙලා තිබුණොත් ලකුණු මොන වගේ හැඟීමක් ඒද? මාස ගාණක් මහන්සිලා ඔයා හොඳටම පාඩම් කළා කටපාඩම් කළා ගිහිල්ලා මා වැඩි බින්දුවටම වැටෙනවා. තාම නරක අත්දැකීමක් නේකනේ. ඒ අත්දැකීම මේ දවස්වල ඉන්දියාවේ ගෞතම් ගම්බීර් විඳිමින් ඉන්නේ. ගෞතම් ගම්බීර් කියන්නේ ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු. දැන් IPL ගහලා IPL මැච් 74ක් ගැහුවානේ. හොඳම ටීම් එකක් හදාගෙන ඒගොල්ලෝ ගියා අයර්ලන්තෙත් එක්ක මැච් එකකට. මිත්‍රෝරුනි අයර්ලන්තයේ ඉදිරියේ ප්‍රබල ඉන්දිය කණ්ඩායම් පරාජයට පත් වෙනවා. වෙන ලෝකවල ක්‍රිකට් වැඩක් තියෙයිද කියලා හිතන්නකෝ. ඔස්ට්‍රේලියාව බංග්ලාදේශයට පෙරදිච්ච එකයි, ශ්‍රී ලංකාව කොදෙව්වන්ට පෙරදිච්ච එකයි, එංගලන්තේ නවසීලන්තයට එරෙහිව එංගලන්තේ පෙරදිච්ච ටෙස්ට් තරගාවලියයි. ඒව පැත්තකින් තියන්නකෝ. ඉන්දියාව අයර්ලන්තයට පරදිනවනේ. හිතන දේ වෙන්නේ වෙන දේ හිතාගන්න බෑ. ඉතින් හොයා හිතන්න අර අච්චර කරපු ගම්බීර්ලා ගඟට ඉනි කැපුවා වගේ වැඩක් නෙමෙයි. ශුබ්මන් ගිල් මේ වෙනකොට ප්‍රෑන්ක් වල උඩ ඉන්නයි. අභිෂේක් ශර්ම උඩින්ම ඉන්නවා. සූර්ය කුමාර් යාදෙව්ව නායකත්වයෙන් අයින් කළ ශ්‍රේයස් අයියර් වගේ එනවා. IPL වල හොඳට කරා කියලා. අර අච්චර 360 නේද මිස්ටර් 360 කියලා කිව්වේ. එතකොට ස්කයි සූර්ය කුමාර් අයින් කරනවා. ඊට පස්සේ තව කී ප්ලේයර්ස් ලයින් කරලා ඉන්නේ. අලුත් පාර ටීම් එකක් කරා එන්නේ අයර්ලන්තෙට පරදිනවා. ඉතින් හැමතිස්සෙම නේද හිතන දේ වෙන්නෙම නෑ. ඉතින් ඔන්න ඕකයි කියන්නේ. මං එතනින් එන්නම් මේ මොකද කරන්නේ. ඉතින් දැන් ගම්බීරට රත් වෙලා ඇත්තෙනේ. අපි අර එක මැච් එකක් පැරදුනාම අපි අඬ නැනිල්ලයි. ගම්බීර කොහොම අඬන ඇත්ත? ඉන්දියාවේ ෆෑන්ස්ලා කොහොම ලැජ්ජ වෙන ඇත්ද? ඉන්දියාවනි ලෝකේ ක්‍රිකට් වල දැන් මේ වෙනකොට ඉන්නේ උඩින්ම ඉන්නේ සියලු ආධිපත්‍යයන් නේද? ඒගොල්ලන්ගේ අතේනේ තියෙන්නේ. ICC ක්‍රිකට් බෝඩ් එකේ වැඩි හරියක් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ කියලා කියනවා. ඉතින් එහෙම තියෙන අනිවන්ත. හරි. මේ ඒ නිකම්ම මතක් කරේ. ඕනම වෙලාවක ඔය ඕනම ජගතෙකුට වරදින්න පුළුවන්. මේ අද උඩම ඉන්න අපි හෙට බින්දුවටම වැටෙන්න පුළුවන්. ඒ නොහිතන කෙනෙක් අතින්. ඒ නිසා ප්‍රතිවාදියා හැම වෙලෙම නේද? එයා දිහා බලන් ඉන්න වෙනවා. එයා සමහර විට මේ පුංචි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ එක්ක ගත්තම ඔබේ තරාතිරම, ඔබට තියෙන සල්ලි, ඔබට තියෙන බලය, ඔබට තියෙන උගත්කම යෝ මෙහෙම කරනකොට තව කෙනෙක් පරාජය කරන්න පුළුවන් වෙන විදිහකින්. හරි, අයර්ලන්තේ කරේ එහෙම දෙයක්. රයිට්, මම එහෙමනම් ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරන්නම්. ක්‍රිමිරාජ කියලා කිව්වම අවුරුදු 77ක් ක්‍රිමිරාජ, කරල් සහ ගුලි මේ දෙකෙන් කතා කරමුකෝ. ඉතින් පොඩි බඩේ අපහසුතාවයක් දැනනකොට විශේෂයෙන්ම ලදරු පණු රෝග වගේ දේවල් වලට ක්‍රිමිරාජ, කරල් සහ ගුලි හරියටම හරියනවා. ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා ගෙදර ගෑනලා තියාගන්න වටිනවා. කඩයක් කරත් පොඩි ෆාමසි එකක් කරත් නේද ඕනම කෙනෙකුට මේක ගෑනලා තියාගන්න. මොකද මේක ඉක්මරටම විකිණෙනවා. හැමෝම දන්නවා මේකේ තියෙන වටිනාකම. ක්‍රිමිරාජ, කරල් සහ ගුලි බඩේ අපහසුතාවයක්. නිකම් බඩ නිකම් පිපිලා වගේ සමහරලාවට. පොඩන්නේ රිදෙනවා වගේ. සමහර ටික ඔය එළියෙන් එහෙම කාලාහම අපේ තියෙන්නේ ගෙදරින් කෑවාගේ නෑනේ. හරි. අන්න එහෙම වෙලාවක ක්‍රිමිරාජ, කරල් ඉක්පරණම් පැයක් පැයක අමාරක ඇතුළත වාට සුවය ගේනවා කියලා මතක් කරනවා. ඒ වගේම RDB බැංකුව ගැන මම ආයි මතක් කරනවා. ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න තියෙනවා නම් වාට හොඳම බැංකුව මේ වෙලාවේ RDB එක. මොකද මේ සල්ලි වලට තියෙන පරිස්සම සහ රේට් එක, පොලිය, මේ දෙකම ගැන හිතනවා නම් දෙකම එකම තැනකින් කරගන්න තියෙන අවස්ථාව RDB බැංකුව. හරි, ළඟම තියෙන බ්‍රාන්ච් එකට එන්න. බ්‍රාන්චස් ඕන තරම් තියෙනවා. හැම ටවුන් එකකම බ්‍රාන්ච් එකක් තියෙනවා.

0: ரேடியோ ITN மாண்டத வகுக்கின ரேடியோ අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි.

0: Baby Bengua.
1: නවයයි විනාඩි 27යි වෙලාව සින්දුවක් කියන්න කියලා කිව්වත් කොහේ හරි නේද පාටියකට එහෙම ගිහිල්ලා ඔයා මම දන්නවා ඒකට එච්චර කැමැත්තක් නැහැ ඒකට හේතුව ඔයාට මේ අර ලැජ්ජාව බය කියන එක තියෙනවා සමාලාඩ වඩ මෙන්න මෙහෙම එකක් තියෙනවා ඒ කියන්නේ සින්දුවක් කියන්න ඕනේ හැබැයි ඔයාගේ කටහඬ කැතයි කියලා හිතෙනවා එහෙම තැනකදී ඔයා කරන්න ඕනේ හොඳම දේ මොකද්ද සින්දුව නොකිය ඉන්නේ සමහර යාළුවෝ ඉන්නව නේද අපිව මේ නිකම් බොරුවට අන්දලා කි පිස්සුදාසා මාර ලස්සනයි ඔයාගේ කටහඬ එහෙම කියලා පිස්සු මේ වාඩවා සින්දු කියනවා ඔයාගේ කටහඬ මාර ලස්සන එහෙම කියලා බොරු කියලා අපි අමාරුවේ දානවා ඉන්නවනේ එහෙම නෙවෙයි මම කියන්නේ එහෙම නැතුව ඔයාගේ දක්ෂතාවය ගැන හරියටම කවුරු හරි කෙනෙක් හොඳ කමෙන්ට් එකක් නිකන් අවංක කමෙන්ට් එකක් දීලා තිනවා නම් වාඩ සින්දු කියන්න පුළුවන් කියලා වාඩ පුළුවන් කමක් තියෙනවා සංගීතයට නේද සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්න සංගීතයට තියෙන ඇලුමත් එක්ක එහෙම නැත්නම් ආදරයත් එක්ක ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි මෙන්න මේ නම්බර් එකට වාගේ වොයිස් ක්ලිප් එකක් එවන්න 07 66 166 166 166 166 කියන නම්බරයකට වට්ස්ඇප් කරලා තියන්න ඔයාගේ නම සහ ෆෝන් නම්බර් එක කොහොමද තියෙන නම එක්කවලා තිබ්බනම් ඇති ඈ එහෙමනොත් ඔයාට පුළුවන්කමක් තියෙනවා ලක්කන ස්ටාර් වෙන්න මේ දවස්වල අපි ලස්සනම වොයිස් එකක් හොයනවා ඉස්සරහට ඔයාට සින්දුවකුත් කරගන්න පුළුවන්කමක් තියෙනවා අපිට කියලා හරි එවගේම මම වටින පණිවිඩයක් මතක් කරන්න යන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ආයෙ මතක් කරන්න මේ 2026 වසරේ මේ ගෙවිච්ච පුංචි කාලේ මම අද කිව්වේ අද උදේ පාන්දර 7ට වාට කිව්වා මාස 6ක් ඉවරයි. මේ මාස 6ට සුපිරි ත්‍යාගලාභීන් කී දෙනෙක් බිහි කරලා තියෙනවද කියලා. 23 දෙනෙක් බිහි කරලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඒ අතරින් තවත් සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක්, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙක් වෙනුවෙන් රුපියල් කෝටි 24ක මුදලක් ඒ වගේම ලක්ෂ 80කට රුපියල් 24 කෝටි ලක්ෂ 80ක් මට ඒ ගාණ කියන්න තේරෙන්නේ නැහැ ඉලක්කම් වලින් ලිව්වොත් එහෙම අන්න එහෙම තමයි කියන්න වෙන්නේ හරි 24 කෝටි 80 ලක්ෂ ගාණක් අද විශාල වටිනාකමකින් යුතු මේ ත්‍යාග මුදල අද දවසේ චෙක්පත් විදියට ප්‍රදානය කරනවා. ඉතින් අද උදේ පාන්දර තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා රුපියල් 40ක් වියදම් කළා ඔයාට මේ කියන අවස්ථාව ඊළඟ මොහොතේ ඔයාගේ කරගන්න. ඒ නිසා තමයි හැමතිස්සෙම කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසය තියන්න කියලා. රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ ඔයාට දිනුමක් විතරක් නෙමෙයි. ඔයා දන්නවා රටේ නේද අරමුදල් රැසකට වාගේ දායකත්වයේ දෙනවා කියන එක. ඉතින් අපි හැමතිස්සෙම මතක් කරලා තියෙනවා රණවිරු අරමුදල එහෙම නැත්නම් රටේ සංවර්ධනයට දායක වෙන තවත් අරමුදල් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසන අරමුදල මේ වගේ ගොඩක් තැන්වලදී ඔයා වියදම් කරන රුපියල් 40න් තමයි ඒගොල්ලෝ අවශ්‍ය කරන නේද රාජ්‍ය සේවය පවත්වාගෙන යන අවශ්‍ය කරන ඒ දායකත්වය දෙන්නේ. ඉතින් ඒ නිසා NLB ලොතරැයියක් වැඩි මිලදී ගන්න කියලා මතක් කරනවා. ලක්ෂ ගණනින්, මිලියන ගණනින්, කෝටි ගණනින් තෑග දිනා ගන්නවාට තියෙන අවස්ථාව මතක තියාගන්න වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ.

0: உதயனாவே வினாடி தேஸ்துனாய்
1: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவே සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: 9:33 ඊයේ දවසේ ගත ලොතරැයි වල නිල ප්‍රතිඵලයේ චුට්ටක් මතක් කරලා යන්නම් ඊයකට ටිකට් සික අතර ගන්න ඔයාගේ අතේ තියෙන මහජන සම්පත 6233 වෙනි දිනුම් වාරේ එන්න අක්ෂර දෙක අංක 7 අංක 9 අංක 8 අංක 4 අංක 5 සහ අංක 3 ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වෙනවා. ගොවිසත ගතනම් 4475 වෙනි දිනුම් වාරයේ ජය අක්ෂර දෙක අංක 36 අංක 43 අංක 57 සහ අංක 75 වාසනාවන්ත අංක බවට පත් වුණා. ඒ වගේම මෙගා පවර් ගතනම් ඒ අකුර තියෙන්න ඕනේ වාසනාවන්ත අකුර විදිහට. ඒ වගේම ප්‍රසාද අංක 26 ජයග්‍රහ අංක 24 අංක 30 සහ අංක 32 අවසාන වශයෙන් අංක 75 ධන නිදානය F අක්ෂර දෙක අංක 36 අංක 39 අංක 52 සහ අංක 58 හඳහන ලොතරැය ගතනම් කටක ලග්නයත් එක්ක අංක 6 අංක 2 සමාවෙන් අංක 6 අංක 12 අංක 21 අංක 25 ජයග්‍රහයි අංක. ඒ වගේම අද සම්පත ගතනම් අංක 5 අංක 3 අංක 4 අංක 5 අංක 3 අංක 8 අංක 4 අංක 5 අංක 3 සහ N අක්ෂර

වෙනවද කියලා බලන්න කෝටිපති එක්ෂපතියෙක් වෙන්න රුපියල් 40ක් කියලා කියන්නේ ඔයා අද ඉන්නවට වැඩිය හෙට දවස නේද වෙනස්ම තැනකට ඔයාව අරගෙන යන රුපියල් 40 ගාණක්ද රුපියල් 40 කියන්නේ ගාණක්ද නෑ නේද වියදම් කරන්න

0: భవిష్యత్తులో తులైన
1: వస విష నతి దేశీయ కెరివలిన్ పమనక్మ నిపదవన మౌపిమే సారకునియ రకత్ పెల్వత్త కెరి దన్ లంగమ కీల్ సూపర్ శాఖమగిన్ మిలతే కత హకి ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176769579 ප්‍රධාන කාර්

0: SCB බැංකුව.
1: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: 9:44
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලෝකෙ පෙරළුණත් තමන්ගේ පාඩුවේ නිකක් මොනවත් නොවුන ගානට ඉන්න මිනිස්සු ඉන්නව නේද? ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඔයාගේ අවට පරිසරය ඇතුළේ වෙන්න පුළුවන් ගෙදර වෙන්න පුළුවන් එහෙම ඉන්නවනේ කට්ටිය. එහෙම ඉන්න රටක් ගැන මම කියන මේ සින්දුවෙන් පස්සේ

නවයයි විනාඩි 48 යාරා මේ කියා කරූ කියලා කියන්නේ හින්දියෙන් මම හිතන විදිහට මම මොකද කරන්නේ වගේ එකක් නේ යාළුවා මම මොකද කරන්නේ වගේ අදහසක් වෙන්න ඕනේ පොඩ චෙක් කරලා බලන්න මම මේ කියන්නේ යන්නේ සමහරලාට අපි අසරණුනම් අපි කියන නේද අපි අනේ දැන් මම මොකද කරන්නේ අන්න එහෙම එක දැන් මේ කියන රට දැන් මම ඔයාලට කිව්වනේ සින්දුවට යන්න කලින් ලෝකෙම ගිනි ගත්තත් අර නැව ගිලුණත් නේද අර ඒ වගේ ඊටාම සාමකාමීව තමන්ගේ පාඩුවේ ඉන්න රටක් මේගොල්ලන්ට එහෙම කිසිම කරදරයක් නැහැ කාට හරි කරදරයක් වුණාම කායෙන් හරි උදව්වක් ගන්නවා වගේ මේගොල්ලන්ට එහෙම ඒවා තේම නැති තරම් මේ කියන රට ගැන චුට්ටක් මම ඔයාලට කියලා ඉන්නම් මේක ඇවිල්ලා නිකන් පැරඩොක්ස් එකක් ඒ කියලා කියන්නේ ටිකක් අසාමාන්‍ය තත්ත්වයක් මොකද ඒකට හේතුව අපි කියනවා දැන් පරස්පර විරෝධී කතාවක් ලෝකේ දැන් භූගෝලීය පිහිටීම ටිකක් වෙනස් විදිහකක් අනිත් රටවල් එක්ක ගත්තම එහෙම සංසන්දනය කරලා ගත්තම ජෝදානය කියලා කියන්නේ භූගෝලීය පිහිටීම හරියටම අර පැරඩොක්ස් එකක් වගේ කියලා කියනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ ජෝදානය තමයි රට, එහෙම ඉන්න රට. දැන් ඇයි මම ජෝදානය ගැන කතා කරන්න හේතුව දැන් මැද පෙරදිග කිව්ව ගමන් අපේ ඔළුවට එනවා තෙල්ලින් කාන්තාර. එතකොට දවස ගානේ ඇහෙන බෝම්බ සද්ද සිරියාව, ඉරාකය, ඊශ්‍රායලය, පලස්තීනය, ඉරානය, යුක්රේනය ඔය වගේ ගොඩාක් රටවල් මේ වෙලාවේ ලොකු ෆයිට් එකක් ඉන්නේ. ගහ ගන්නවා ඉවරයක් නෑ. සාම කතා එනවා. ඊට පස්සේ ආයි කියනවා මේ සාම කතා නවතා මොහොතක් අපි ගහගමු කියලා ආයි ගහ ගන්නවා. ඒ වගේ රටක් නේ දැන් ඔය මේ ලෙබනනේ ගත්තත් එහෙම සෞදි අරාබිය කියන්නේ නිතරම යුද්ධයක් තියෙන නේද? අභ්‍යන්තර ගැටුම් සහිත දේශපාලන අර්බුද වලින් පිරුණු කලාපයක්. ඒ කලාපේ බයක් නැතුව පාඩුවේ ඉන්න රට තමයි ජෝර්දානිය කියලා කියන්නේ. හතර වටෙම්ම ගිනි දැල් නැගෙනකොට ඒගොල්ලෝ ඉන්නව සාමකාමී. අනේ අපිට ගාණක් නැහැ, අපිට අදාළ නැහැ. නේ අන්න එහෙම. දැන් එහෙම ඉන්න හේතුව දැන් ඔයාට කවුරු හරි සතුරු ආක්‍රමණයක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. එක්කෝ ඔයාලඟ වටිනා කියන මොන හරි දෙයක් තියෙන්න ඕනේ. ඔයා ගැන ඊර්ෂ්‍යා හිතෙන්න දෙයක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ජෝර්දානිය සම්බන්ධවත් එහෙම ඊර්ෂ්‍යාවක් හිතෙන, එහෙම නැත්තම් අල්ලගණ්ඩයි කියලා හිතෙන කිසිම දෙයක් නැහැ. ඉතින් එහෙම රටක් කවුරුත් අල්ලගන්න ඉන්නේ නැහැ. මේක වාසියක් වෙලා තියෙන්නේ එහෙම කොල්ල කාලා ගන්න තරම් වටින දෙයක් මේ රටේ නැහැ. දැන් ජෝදානයේ තෙල්, එහෙම නැත්නම් ගෑස් වටින සම්පත් නැති නිසා සුපිරි ලෝකයේ සුපිරි බලවත් රටවල් මේව අල්ලගන්න උනන්දුවක් නැහැ. ඒ වගේම දැන් වාඩ මං කිව්වොත් එහෙම 75% විතර තියෙන කාන්තාර. එතකොට අවුරුද්දටම වහින්නේ මිලිමීටර් 245යි. ඊට පස්සේ වගාවට සුදුසු භූමි තියෙන 112යි. 70% විතර අවුරුද්දේ කන්න ඕන කරන ඒවා ගෙන්නන්නේ පිට රටෙන්. ඉතින් එහෙම රටක් අල්ලගන්නේ මොකටද කියලා අනිත් රටවල් කල්පනා කරනවා ඇති. ඔය ගෑස් නිදි තියෙනවා කියලා කියනවා. ඒ ගෑස් වලින් දුවන්න පුළුවන් රටේ එකම එක පවර් ප්ලාන්ට් එකක් විතරයි. ඒ නිසා ඇයි යන්නේ මේක වෙනුවෙන් මහන්සි වෙන්නේ කියලා අනිත් රටවල් කල්පනා කරනවා ඇති. හැබැයි ඉතින් ජෝර්දානිය කියලා කියන්නේ මීට කාලයකට කලින් එහෙම ගත්තොත් එහෙම ඔය 16 වෙනි සියවසේ විතර සෑහෙන යුදමය වටපිටාවක් තිබුණු රටක්. ඉතිහාසයේ චුට්ටක් කියවලා බලන්න ඔය පොත්පත්වල තියෙනවා. මේ අද මං කතා කරන ජෝර්දානිය නෙමෙයි, ඈත අතීතයේ ගත්තම රණ්ඩු එහෙම නැත්නම් අපි කියන්නේ වලි හැමතිස්සෙම මරා ගන්නවා අනිත් රටවල් එක්ක.

පර්සියා වෙයි ඊට පස්සේ ගොඩක් රටවල් තියෙනවා ඒකට සම්බන්ධව. හරි. එහෙම වුණාම ඉතින් දැන් තියෙන තත්ත්වේ නම් ඉතින් හොඳයිනේ. ඉතින් මටින කියන කිසිම දෙයක් නැතුණාම කවුරුත් ඇවිල්ලා අපිට ඇටැක් කරන්නේ නැහැ. සාමාන්‍ය මනුස්ස ජීවිතේට මේක ඇප්ලයි කරලා ගත්තම ඒත් එහෙම තමයි. ඔයා ලස්සන නැත්නම් ඔයාට සල්ලි නැත්නම් ඔයාට බලය නැත්නම් කවුරුත් වෙනවද ඔයාට ගහලා දාව අල්ලගන්න. ඔයා පැහැරගෙන යන්න ඔයත් එක තරගෙට. ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සමහරලාට හිතෙනවා මටත් තියෙනවා මේ අපි මිනිස්සු විදිහට ගත්තම ජෝදානිය වගේ වුණා නම් හොඳයි කියලා. පොඩි හරි අනිත් අයට කැපී පෙනෙනනේ. අනිත් අයත් එක්ක ගත්තම තියලා ගත්තම ඔයාට නිකන් තරගයක් දෙන්න පුළුවන් දෙයක් ඔයාලගේ තියනවා කියලා හිතුනොත් ඔයාට ඇටැක් කරනවාමයි. ඔයාට කවුරු හරි ඇටැක් කරනවා නම් මං කියන අන්න ඒක මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාලගේ වටිනා කියන යමක් තියෙනවා. 9 විනාඩි 52යි මගේ වෙලාව ඉවරයි. මම ආදරය යන්න හදන යන්න කලින් මතක් කරනවා පැල්වත නිෂ්පාදනය ගැන. ලෝකෙ කොහේ ගියත් අපේ රටේ අභිමාන එකතු කරගන්න පුළුවන් පැල්වත කිරි නිෂ්පාදනය. ඔයා දන්නවා දැන් අපි ඉස්සර පිටරටවලින් කිරි පිට පැකට් එක ගේනකම් බලන් හිටියා. දැන් එහෙම නැහැ. මොකද අපේ රටේ අපේ කිරි ගොවීන්ගෙන් ගන්න කිරි ටික පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළත කිරි බවට පත් කළ නිෂ්පාදනයක් බවට පත් කළ මාකට් එකේදී අපිට ගන්න ඕන කරන පරිසරය හදලා තියෙනවා මේ පැල්වත නිෂ්පාදන. ඒ වගේම RDB බැංකුව ගැන මතක් කරනවා. RDB කියලා කියන්නේ වාඩ මේ දවස්වල ආගි ෆික්ස් ඩිපොසිට් එකට හොඳම රේට් එක දෙන බැංකුව. ඒ නිසා යන්න අහවල් බැංකුවට ගිහින් බලන්න, කතා කරලා බලන්න, යාළුවෙකුට කතා කරලා බලන්න කොහොමද FD එකට දෙන රේට් එක කියලා. හැබැයි RDB එකට කතා කරාට පස්සෙ ඔයා පුදුම වෙනවා. මේ දවස්වල හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. ඒ වගේම මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා. ඉතින් ඔයා ගෙදර පාවිච්චි කරන ලුණු පැකට් එකේ ඉඳලා දැන් ගම්මිරිස් පැකට් එක, ඊට පස්සේ අපි හිතමු මිරිස් කුඩු ටික, තුන පහ ටික, පබඩම් පැකට් එක, කුරක්කම් පිටි පැකට් එක වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම විජේ තේ කෝපි. හැම දෙයකටම දැන් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා බය නැතුව අද දවල්ටත් නේද ඔයා උයන පිහිනකොට විජේ කුළුබඩු පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. එනගිතින් අද දවසට මගේ වැඩ ඉවරයි. අපි ආයෙ හම් වෙනවා හෙට උදේ 7ට. පරිස්සමට ඉන්න.

0: කියන්නේ වැලදෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොම වෙරිවිලා?
2: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
0: තුමයි මේක හදලා බලන්නකො.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හෙරුවින් සහ අයිස්මත්‍රවි සමග සැකරුවන් පස්සෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හබර්න පොලිසියේ සහ කොට්ටාස අපරාධ විමර්ශන අංශයෙන් නිධානය සිදු කළ වැටලීමකින් හෙරුවින් ග්‍රෑම් 245ක් සහ අයිස්මත්‍රවි සමග සැකරුවන් අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මැදිරිගිරි පොලිස් අසමේදී එක් සැකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමලදී හිලි උතුරුතුරු මත අනෙක් සැකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. විදේශයක සැඟව සිටින මධ්‍යවජාව ආරම්භකරුවෙකු සමග ඔවුන් සම්බන්ධතා පවත්වන බවට විමර්ශනවලදී අනාවන්නේ වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ ඉලක්ක කරගනිමින් පාකිස්තානයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දේශ සීමා ඉලක්ක වෙතයි පාකිස්තානය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ. ගුවන් ප්‍රහාරවලින් මියගිය 28 දෙනාම සිවිල් වැසියන් බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ගුවන් ප්‍රහාරවලට අමතරව මේ ඉලක්ක වෙත පාකිස්තානය පාපල හමුදා යොමු කළ බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ප්‍රහාරවලින් තුවා ලැබූ සංඛ්‍යාව 49ක්. මේකේ පිරිස අතරට කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළත් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ලක්නේ මීලඟ පැවති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සබදස්සනක උදේ 10:04යි

Good morning. உதய தாயை வினாடி நாமியை விளாவா சுபம சுப உதாசன கேமோட்டமா ஆத்மிட்டு அரகன ஒண்ணு சாரு அவையில்லைன்னு விளாவா. அது ஜூனி மாசே திசுவனி தானே இதோ மே மாசே அந்திம தவச இதை மட ஹிதுனா அது மென்னு மேகமதையா கது ப்ரோக்ராமுக்கு பட்டாங்கான கலிங்கியானோ உனக்கு எல்லாம் கமக் நேனு பொடா கஹாங்கிட்டு புலுவாங்கனே. අපි හැමෝටම මේ මාසය එක වගේ ගෙවුනේ නැහැනේ. සමහරු ජයග්‍රහණ ලබා ගත්තා, එතකොට සමහරු අභියෝගවලට මුහුණ දුන්නා, තවත් සමහරු තවමත් තමන්ගේ ඉලක්කය වෙනුවෙන් සටන් කරනවා වෙන්න පුළුවන් නේ. ඒත් හැබැයි ඔය මතක තියාගන්න, මාසයක් අවසන් වෙනවා කියලා කියන්නේ අවස්ථාව අවසන් වෙනවා කියන එකට නෙවෙයි. ඒ කියන්නේ අලුත් ආරම්භයකට ඔයාට දොරක් විවෘත වෙනවා කියන එකයි. හෙට ජූලි එකනේ අලුත් මාසයක්, අලුත් දින 31ක්. ඉතින් අලුත් සැලසුම්, අලුත් බලාපොරොත්තු, ඒ වගේම ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් අලුත් තීරණ ගන්න තවත් අවස්ථාවක් තමයි ඔන අලුත් මාසය කියලා කියන්නේ. ඒ නිසා අද දවසේ ඔබට බරක් වෙලා තියෙන දේවල් අදම තියලා යන්න, කියන්නේ අදම තියලා මේ මාසෙන් තියලා යන්න. ඒ කියන්නේ මොන හරි හිතෘද වීම, එතකොට අසාර්ථක වීම, එතකොට බය, සැක, ඒවා ඔයාගේ අලුත් මාසයට අරගෙන යන්න එපා හොදේ. ඒ වෙනුවට හෙටට අරගෙන යන්න ඔයාගේ විශ්වාසය, ඔයාගේ උත්සාහය, ඔයාගේ කැපවීම. මොකද ජයග්‍රහණය ලැබෙන්නේ කවදාවත් උත්සාහය අතහරින අයට නෙවෙයි. ඉතින් අද මේ මාසේ අවසාන දවසේ ඔයා ඔයාටම පොරොන්දුවක් දෙන්න. ඒ තමයි හෙට පටන් ගන්න දවස. හෙට පටන් ගන්න ජූලි මාසයේදී මම ඊයේ කෙනාට වඩා හොඳ කෙනෙක් වෙන්න හැම දවසකම එක පියවරක් හරි ගන්නවා කියලා ඔයා හිතන්න. එතකොට අපිට ඔය කලින් මාසේ මෙහෙම දේවල් වුණා, ඊට පස්සේ ඊටත් අපිට මාසේ මෙහෙම දේවල් වුණා, ඒවා හිතන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසා අද ඉතින් මේ මාසේ අපි ඉවර කරන්න ඕනේ. හැබැයි අපේ වැඩ ටිකත් අපි කරන්න ඕනේ. අද ඔයා අයියේ පොසොන් එහෙම වැඳලා, එහෙම දන්සල් වැඳලා, එහෙම අද නිවාඩුවක් දාලා හොරාට ගෙදර ඉන්නව වෙන්න පුළුවන්නේ. නැත්නම් ඉතින් අර වැඩ කරලා මහන්සි වෙන අය අද ජොබ් එකට ගිහිලා වැඩ කරනව වෙන්න පුළුවන්. කොහොම වුණත් කමක් නැහැ. FM 93.5 මං ඉන්නෝ දවල් එක වෙනකන් හાર્ට් බීට් අරගෙන අද මේ පැත්තේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මාත් එක්ක හොඳ දවල් එක වෙනකම් ඉන්න හොඳේ. ඒ වගේ මෙසේජ් එකක් දානත් පුළුවන්, ඔයා දන්නවනේ. ඉතින් මෙසේජ් එකක් දාලා කටියක් එකතු කරගමු අපි. අද අන්තිම දවස නෝ. 0.7 0.3 0.5 0.7 0.7 0.3 0.5 0.7 ඔගේ ආදරණීය මාදරණීය මෙසේජ් එක මට එවන්න බලන්න. උදේ 10:12 ඔන්න අපි හાર્ට් බීට් පටන් ගත්තෝ.

0: උදේ 10යි විනාඩි 20යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න
1: 071 711 711 1 හට් බීට්

උදේ 10 විනාඩි 21යි වෙලාව. ඔයා ඉදේ හાર્ට් බීට් එක හොඳ ඔයා හાર્ට් බීට් අහගෙන ඉඳලා මදි. මාතක හાર્ට් බීට් හඳව නම් ඔයා මේ පැත්තට අනිවාර්යෙන් එන්නම ඕනේ. ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙන මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න. දැන් වැඩ කරන ගමන අර කිව්ව විදිහට ගෙදර ඉන්නා නම් කොහොමත් කමක් නැහැ. ඔන්න ඉදහසේ මේ පැත්තට එනවාට පුළුවන්කම තියෙන මැසේජ් එකක් දාන්න. WhatsApp එකට කට්ටියක් එකතු කරගන්න පුළුවන්. 0.7 3 93 5 93 7 0.7 3 93 5 93 7 ඔගේ WhatsApp message එක මේ පැත්තට එවලා තියන්න. එතකොට ඔයාට පුළුවන් මාත් එක්ක ඔන හાર્ට් බීට් අහන්න. මේ වෙලාවේ WhatsApp එකට යන්න තෝරේ ඊට කලින් ඔයාට මතක් කරන්න ඕන උදේ පාන්දරනේ. ඉතින් උදේ පාන්දර කිව්වට ඉතින් දැන් පාන්දරම නැහැ ඉතින්නේ. චාරුට පාන්දර වෙලාද කොහෙද? කොහොම හරි වැඩ ටික පටන් ගන්නකොට උදේ දවස අපි පටන් ගන්නකොට අපි හොඳ කිරි වීදුරුවක් බීලා අපි දවස පටන් ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඔව හොඳ පුරුදු නෙවෙයි ඈ. හැබැයි ඉතින් අපි කිරි වීදුරුවක් අපිට තියෙන ඕනේ දවස පටන් ගන්නකොට. හැබැයි ඔයා ඒ බොන කිරි වීදුරුව හොඳ කිරි වීදුරුවක්ද කියන එක ඔය දන්නවද? ඔයා සමහර වෙලාවට කඩෙන් ගන්න මොකක් හරි කිරි පිටි පැකට් එකකින් හදාගන්න කිරි වීදුරුවක් බොනවා වෙන්න පුළුවන්. හැබැයි රස තිබ්බට ඒක කිසිම පෝෂණයක් නැහැ. වාගේ ඇඟට හිතකර වෙන්නේත් නැහැ. ඒ නිසා තමයි ඔයාට අපි කියන්නේ පුන පුඩා. පැල්වත නිෂ්පාදනම මිලදී ගන්න කියලා. පැල්වත කියලා කියන්නේ අපේ රටේ දෙයක්, ස්වභාවික දෙයක්. බයක් සැකයක් නැතුව ඔයාගේ පුංචි දරුවගේ ඉඳලා ලොකු පුඩා කුඩා වැඩි මොකක් හරි ભેදයක් නැතුව ඔයාට දෙන්න පුළුවන් කැමතින විශ්වාසයෙන් පැල්වත කියන නාමය. ඒ තරම් අපිට විශ්වාසයි. දැන් කිරිපිටියක ගැන කතා කරේ. පළවත්ත කියලා කියන්නේ කිරිපිටියක වාට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේම මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා වාට හිත එන විදිහට වාගේ ආස විදිහට උනුවට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඕනම වෙළඳසැලකින් සුපිරි වෙළඳසැලක් වෙන්න පුළුවන්. නැත්නම් වාගේ ළඟ තියෙන වෙළඳසැල වෙන්න පුළුවන්. ඕන තැනකින් පළවත්ත නම වරදින්නට හැ වාට ගන්න පුළුවන්කම තියෙන පළවත්ත කිරිවීදුරුව බිව්ව කියන්නේ තින් දවසම ගොඩ හොඳේ. හරි එහෙනම් 10යි විනාඩි 23යි වෙලාව. උදේ පාන්දර මාව මතක් වෙලා ඉන්න කට්ටිය කෝ බලන්න. අද ගුඩ් මෝර්නින් සුබම සුබ උදෑසන චාරු ඇවිල්ලා කියලා තියෙනවා. ඉමාච තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගම්පහ ඉඳලා. එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඒත් එක්කම අපි තෝරෑම සින්දුවකට එකතු කරගන්න. හොරණේ ඉඳන් මනෝරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලොකු පුතයි සුරු පොඩි පුතා සුහත් සහ මතුගම පළවත යක්කරාණි සහ දුව සඳුනේ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම යන්න හදන්නේ ගල්පාත HKD ගාමන්ට් එක පැත්තට. මේ පැත්තේ ඉන්නවා මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීත, චන්දලතා, එතකොට ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, හර්ෂණි. අම්මෝ මේ කට්ටියම එකතු කරගන්නවා මම ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ සඳ ලංකාවෙන් පූර්ණිමා සෙව්වන්දි ඉන්නවා මේ වෙලාවේ. ආවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මතුගම පැත්තට ගිය නැත්තම් තරහ වෙයිනේ. ඒ නිසා මතුගමින් නුවන්වත් එකතු කරගෙන අපි යන් ලස්සර සිංදුවක් අහන්න. උදේ 10:24 ඔන්න වරද්දන්න නැතුව ඔයා මේ පැත්තට එන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට ඔබ

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උදේ 10 විනාඩි 36
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හාට් බීට්
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට වගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න

උදේ 10යි විනාඩි 38යි වෙලාව. ඔයාව මතක් කරලා තියෙන WhatsApp එකට මැසේජ් එකක් දාලා තිනෝ කියලා මම දන්නවා. පොඩක් ඉන්න. ඊට කලින් ඔයාට පොඩ්ඩක් උදේ පාන්දරම බනින්න තමයි මේ හදන්නේ. බනින්න නෙවෙයි, මේක අපේ දැනුවත් වෙන්න ඕන දෙයක්. ඔයා දන්නවනේ ඉතින් මේක හැම වෙලේම අර මන්තරේ වගේ අපි කියන දෙයක්. ඒ තමයි දැන් මේ ලෝකෙම නෙවෙයි මේ රට ගොඩාක් ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා මේ ඩෙංගු එක නේද? ඒක දන්නවා. දැන් මේ වෙනකොට සෑහෙන පිරිසක් මේ ඩෙංගු රෝගය නිසා දුක් විඳිනවා. ඉතින් මේ ගැන විශේෂ ඒ කියන්නේ සෞඛ්‍ය අංශ, එතකොට මේ හැම අංශයක්ම දැඩි අවධානයක් යොමු වෙලා තියෙන කාල පරිච්ඡේදයක් නෙමේ යන්නේ, කාල පරාසයක් නෙමේ යන්නේ. හැබැයි ඉතින් අපේ අවධානය තාම අපි යම් මට්ටමකට ඉහළ දක්වලා තියෙනවද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? හේතුව දැන් මම පොඩ්ඩක් මේ ඩෙංගු ගැන වාට කියන්නම්. 2026 මේ දක්වා, මේ 2026 මේ වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් 53,000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඉන්නවා කියලා ඔන්න අපිට මේ වර්තාවලින් පේනවා. ඉතින් මේක අපි කලින් කතා කරනකොට 43,000, 44,000, 45,000 ඉක්මවලා තියෙනවා. ඔහොමම අපි කතා කරගෙන ආවා. දැන් මේ වෙනකොට 53,000 ඉක්මවලා තියෙනවා කියලා කියන්නේ මේකේ තවමත් පාලනය වීමක් වෙලා නැහැ කියන එක, අපිට තව දුරටත් පෙන්නුම් වෙනවා කියන එක. ඉතින් ජුනි මාසයේ පමණක් රෝගීන් 19,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට ඒක මේ වසරේ මාසිකව වාර්තා වුණු ඉහළම අගය කියලා තොන්න වාර්තාවල පෙන්නුම් කළා තියෙනවා. ඉතින් එහෙම බලද්දී මේ මාසයේ ගොඩාක් ඩෙංගු රෝගෙන් හඳුනාගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දිනකට නව රෝගීන් 600-700ක් පමණ වාර්තා වෙනවා කියලා සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඉතින් මේක වසංගතයක් මට්ටමක් දක්වමු. ඒ කියන්නේ වසංගතයක් වගේ දුරදිග ගිහිල්ලා තියෙන වචනත් පැටලෙනවා. එච්චරටම මේක භයානකයි කියන නිසා. මොකද ඔයා හිතනවා ඔයාගේ ගෙදර, ඔයාගේ අවට පරිසර ඔයා සුද්ධ කරගෙන ඉන්නවා කියලා. හැබැයි ඔයා නොදැනුවත්ව දේවල් සිද්ධ වෙනවා. ඒ පුංචි ඉඩ කින් වෙන්න පුළුවන් මේ ඩෙංගු මදුරුවට, මේ පුංචි මදුරුවට ඒක බෝ වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හැමදාම පිරිසිදු කරන්න, හැමදාම වත්ත පිටිය පිරිසිදු කරන්න. එතකොට අපේ ඉන්න තැන, ඒ කියන්නේ ගෙදර විතරක් නෙවෙයි, දැන් ඔයා පාසලකට යනවා නම් ඔන්න ඔයාගේ පාසල පිරිසිදු කරගන්න ඕනේ. එතකොට අධ්‍යාපන ආයතන විශේෂයෙන්ම කියන්න ඕනේ, අධ්‍යාපන ආයතන පිරිසිදු කරගන්න ඕනේ. එතකොට මොනවා හරි කාර්යාල, ඔයාගේ ඔෆිස් එක වෙන්න පුළුවන්. මේ හැම තැනක්ම එකා වගේ පිරිසිදු කරගත්තොත් තමයි මේක තවදුරටත් අපිට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දිනෙන් දින පැයෙන් පැය ඉහළ යනව මිසක මේක තවදුරටත් පාලනය වීමක් තාම නැහැ. ඉතින් විශේෂයෙන්ම ගත්තාම බස්නාහිර පළාතෙන් කොළඹ ගම්පහ කළුතර මෙන්න වැඩියෙන් ඩෙංගු රෝගෙන් වාර්තා වෙනවා කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. ඉතින් එතකොට අපි වෛති වෙනවා මේක බස්නාහිර පළාතේ ඉන්න අය. ඉතින් ඒ නිසා තව දුරටත් මේක ගැන හිතන්න වෙනවා. දෙපාරක් තුන් පාරක් හතර පාරක් හරි මේ ගැන හිතලා ඔයා ඔයාගේ වත්ත පිටිය, ඒ වගේම ඔයාගේ ඇවිසෙන හැම තැනක්ම සුද්ධ පවිත්‍ර කරගන්න. දැන් විශේෂයෙන්ම ඊයේ පොසොන් පොහොය තිබිච්ච නිසා දන්සල් රාශියක් දිවයින පුරාම පැවැත්තුණා. ඉතින් මේකෙන් දැන් එක එක දේවල්, ඒ කියන්නේ බීම දන්සලක් නම් බීම කෝපේ වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් දන්සලක් නම් අයිස්ක්‍රීම් මේ කාපු කොලේ වෙන්න පුළුවන්, ඒක ඔයා විසික් කරලා යගියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෝපේ විසික් කරලා ගියා වෙන්න පුළුවන්. හැබැයි අපි දන්සල් වැන්ද ටේපින ගත්තට වැඩක් නැහැ. අපි පරිසරයේ දේවල් මුදා හැරියොත් ඔයා දන්නවා අපේ පස්සෙන් එන ඩෙංගු රෝගය තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා එහෙම කරන්නේ නැතුව දැන් දන්සල් දීපු මහත්වරුන්ට වෙනම දවසක් දාගෙන මේ දේවල් සුද්ධ පවිත්‍ර කරන්න වෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් ඔයාට මම කියන්නේ ඔයා ගෙනියන දේ ආපහු ගේන්න, ඒවා නිසි තැන්වලේ බැහැර කරන්න. එතකොට අපිට මේක තවදුරටත් පාලනය කරගන්න, දැන් ලබන මාසේ හරි මේක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි, එහෙනම් ඒ ඩෙංගු ගැන කිව්වහම ටිකක් වැඩියෙන් කතා කරන්න ඕන දෙයක් නිසා මම එච්චර කිව්වේ. හැබැයි ඉතින් අපිට මැසේජ් දෙකක් හරි මම කියවලා යනවා. දැරණියගලෙන් තරුෂි බස්නායක මැසේජ් එකක් දාලා තියෙනවා. හින්දි සෝන් එකක් දෙන්නකෝ අක්කේ කියලා. ඕකේ දෙන්නම්. ඒත් එක්කම සුබ දෑසන, සුබ සන්ධ්‍යාවක්ලු. පුරුද්ද. සුබ දවසක් ඔයාට. මම සින්දුකට එකතු කරගන්න බරුදැල්පොළ LS ප්‍රනාන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ, ආවත් එකතු කරගන්න. රයිගම ඉඳන් සරච්චන්ද ඩයිස් ඔයාවත් මැසේජ් එකක් දාලා තියෙනවා. ආවත් එකතු කරගෙන අපි සින්දුකට ගිහිල්ලා හෙදා ගෙමු. හින්දි සින්දුවක් නෙල්ලුවේනේ. මෙන්න හෙදත් අරුෂි. උදේ 10:43.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: උදේ 10යි විනාඩි 46යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි සදාහරිත අපේම රටේ

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
0: Beep.

උදේ 10යි විනාඩි 49යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ පළවත නිෂ්පාදන ගැන. සිරසිය දේශීය දෙයක් නිසා වට බයක් සැකයක් නැතුව පළවත නිෂ්පාදන මිලදී ගැන පුළංකම තියෙනවා. ඉතින් කිරියාශිත නිෂ්පාදන ගැන කතා කරනකොට පළවත කිරිපිටියේක වට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් මිලදී ගැන පුළංකම තියෙනවා. ඒ දෙකම පළවත අයිස්ක්‍රීම් බටර් ගිතෙල් මී කිරි මේ කියන හැම දෙයක්ම වට ළඟම වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. සුබින වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. අන්න මිලදී ගැන පුළංකම තියෙනවා.

0: මම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට හාට්

දහයේ විනාඩි 54යි වෙලාව. හාට් බීට් එක ඉන්න අපේ පළවෙනි පැය ඉවර වෙන්නයි යන්නේ. ආට පුළුවන්කම තියෙනවා දෙවෙනි පැයේදීත් මාත් එක්ක ඉන්න. මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එකට කට්ටියක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මැසේජ් නම්බර් එක කියන්න කලින් ඔයාලට මම දෙයක් මතක් කරලා ඉන්නම්. ඒ තමයි ඔයාලට ඔන්න ගොඩ යන චාන්ස් එකක් තියෙනවා. මෙගා පවර් ටිකට් එකෙන් රුපියල් 40ක් පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔයාලට පුළුවන්කම තියෙනවා සුපිරි ටැග් එක හිමිකාරියක් වෙන්න. දැන් යලිත් යලිත් වරක් මේ වාර්තාවලුත් කරුවෙන් දැන් ලංකාවේ ලොතරැයියකින් දිරා ගන්න පුළුවන් දවන්ත මෙගා සුපිරි ටැග්ට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක එක දැන් ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ට ආට ඔල නිකන් නෙවෙයි ග්‍රෑන්ඩ් මෝටර රථයක් ග්‍රෑන්ඩ් සුපිරි මෝටර රථයක් දිනා ගන්නන්න පුළුවන්කම තියෙනවා. මේ හැමදේම කරන්නේ මෙගා පව ලොතරැයිය තුලින්. ඉතින් ආට පුළුවන්කම තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔන වාසනාවන්තෙක් ජයග්‍රහයෙක් ලක්ෂපතියෙක් වෙන්න. ඒකත් මතක් කරන ගම එනම් දෙවනි පැයේදී හම්බ වෙවෝ. මැසේජ් එකක් දාලා තියන්න 0703 93 5 93 8.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: පොසුන් පොහෝ දින දියලි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කළ කණ්ඩායමක යතුරුපැදිකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නොටන් බීච් පොලිසිය විසින්. කොලියපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් 30 දෙනෙකු යතුරුපැදි 15කින් යුතු කණ්ඩායමක් ලෙස නොටන් බීච් හරහා ගාඩ් මෝරේ ලක්ෂපාන සහ ඇබන්ඩින් දියලි නැරඹීමට පැමිණ තිබෙනවා. යතුරුපැදි නතර කර ඒවා පරීක්ෂා කිරීමටයි නොටන් බීච් පොලිසිය කටයුතු කර ඇත්තේ. එහිදී 3 දෙනෙකු පලා ගොස් තිබෙනවා. යතුරුපැදි කරුවන් ලුහුබැඳ ගොස් පරීක්ෂා කිරීමේදී ඒවා ධාවනය කළ තරුණීට රියදුරු බලපත්‍ර නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. ඒ අනුවම තරුණීන් 2 දෙනා අත්අඩංගුවට ගත්තා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ජර්මනියේ මව්වරුන් සහ දරුවන් සඳහා වන මධ්‍යස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු මියගියේ පිරිසට ඇතුළත්. ඔවුන් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අතර 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මන් පොලිසිය පියවරගෙන ඇතැයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. ලක්කඩේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: එකලහයි විනාඩි 3යි

එකලහයි විනාඩි හතයි වෙලාව. හත්බිට් අපි දෙවෙනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැයෙදි සද්දට මාට මාව අහගෙන ඉන්න පුළුවන්. මාව නැතත් හත්බිට් අහගෙන ඉන්න පුළුවන්. FM 93.5 FM 93.7 දවල් එක වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. ඔයා වැඩ කරන ගමන් ඉන්නකොට ඔයාට පාළුවක් හිතෙනවා නම්, එහෙම නැත්නම් කම්මැලි හිතෙනවා නම්, මාංශ හිතෙනවා නම් ඔයාට මේ පැත්තේ එන්න පුළුවන්කම තියෙනවා. 0.7 0.3 0.7 0.5 0.7 ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තේ ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. ඔයාම මතක් කරන්න පොරොන්දු වෙනවා. මැසේජ් කරපු කට්ටිය ගොඩවලාකින් කියන්න බැරි වෙච්ච නිසා මම ටග්ගාල දුවගිරි යනවා වට්ස්ඇප් එක පැත්තට. ඒ පැත්තේ ඉන්නවා හරව් වලින් ඉරාෂෝන. ඉෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉෂානාව එකතු කරගන්න මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට. සද්දට මලක්කඩ අහනවා කියලා තියෙනවා. දෙශිනි ලාභ කඩෙන් තමයි මැසේජ් එක එන්නේ. දෙශිනි දුවයි ඊට කොට කඩේ වැඩ කරන අයයි දරණීගල හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුබ දවසක ටිකිරි මැණිකේ කියලා තියෙනවා. මම ටිකිරි මැණික. මට ටිකිරි මැණික කියලා තමයි කියන්නේ. කවුද දන්නවද? කොරියාවෙන් දැන් චින්තක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චාරු ඔයාගේ කැකිරි පැලෙන හිනාව නම් මරු කියලා තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒ හිනාව නේද? චාරු ඉන්නවා නම් හිනාව එතන, හිනාව තියෙනවා නම් චාරු එතන වගේ තමයි. ඔනාව එකතු කරගන්න චින්තක මේ වෙලාවේ ගොඩක් ආදරෙන්. ආ ස්තුතියි එහෙම කිව්වට. මම තරහ නැහැ. කොබහරි ඊට පස්සේ අපිට ඩ්‍රින්ක් වලින් මැසේජ් එකක් එනවා. ඒත් එක්කම රශ්මි ආමත් එකතු කරගන්නවා. හයි ගුඩ් මෝර්නින්. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා දුව දිෂ්මි තිනාරා මහත්තයා දිනේෂ්. එතකොට සුජීව දිනේෂ් සුජීව වෙන්න ඇති. පන්නලින් තර්ජී හසන්තික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉරේකා බණ්ඩාර හොයාවත් එකතු කරගන්න මහත්තයා ලසන්ත සංජීව ලක්මින් සස්මින් ගෙත්මින් ජනුකි මේ හැමෝමත් එකතු කරගන්න කියලා. ඉරේකා පූගොඩින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔකේ මං එකතු කරගන්නම්. අද දැරණියගල කට්ටිය වැඩි වගේනේ. දැරණියගල සද්දට මලක්කඩ අහනෝ වගේ මට තේරෙනවා. දැරණියගලින් ගොඩාක් මැසේජ් එනවා. දැරණියගලින් නෙත්මා මැසේජ් එකක් දාලා තියෙනවා. මටයි මගේ වයිෆ්ට නෙත්මා නෙවේ. තාපොඩ්ඩෙන් පිරිමි කෙනෙක් ගෑනු. නෙත්මා වෙන්න ඕනේ. මටයි මගේ වයිෆ්ටයි ලස්සට සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ මැසේජ් එක දැන් ආවෙ. ඉතින් කියව ගන්න වෙලාවක් නෑ නෝය. එනිසා කියවම්. මේ කටිය එකතු කරගෙන නම් අපි සින්දුකට යන්න හදන්නේ. සින්දු අතරමැදි ඔන්න මට මැසේජ් එකක් එහෙම දාලා තියන්න. ඉවර තරහ වෙන්නේ නෑ. 11:10

0: 11 විනාඩි 18යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනම නම් සතිය දෙනතන දවල් එකේ ඉඳ හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: විසේකාරී.
1: මෙතන මගේ දරුවරවත් පාරන්න බෑනේ ඔබ. ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්.
2: මා මලේනියකුයි බෝනින් ඉදින් නහයෙන් අඬනවා අඬනවා මෙත් මිනිව හෙට් කළ දෙන්න කියලා මගුල එපා යනවා ඔයි. ආ මොකද කියන්නේ? ඔය සංගීත කොළවට කැමතිද?
3: චේති මට දැන් ඔයාගේ පූණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
4: ඕනේ නම් ඕනම් යම්බලංගුර
1: මගේ චකවුස ගන්න දන්න බා. මම දන්නවා අම්බලංගුර තමයි කියලා. මොකද අපි නම් මේ වෙස් මූණක් කියලා.
0: සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

එකලහයි විනාඩි 25යි වෙලාව. හාඩ් බීට් අහගෙන ඉන්නේ. වාගේ මැසේජ් එක තාමත් මට එව නැත ගොනුවට පුළුවන් කම තියෙනවා මේ පැදරේන හාඩ් බීට් අහන්න. ඒ වගේම කට්ටියක් එකතු කරගෙන ආදරය කරන අය ගෙදර යවන්න පුළුවන්, වැඩ කරන අය වැඩ කරන අය වෙන්න පුළුවන්, වැඩ කරන තැන කට්ටිය වෙන්න පුළුවන්, එම නැත්නම් යාළුවෝ වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක් එක්ක. ඔන්න මාවත් එකතු කරගෙන ආට හාඩ් බීට් අහන්න පුළුවන් කම තියෙනවා. 0705 93 5 93 7 0705 93 4 තමයි ඔයගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට එවන්න ඕනේ. වට්ස්ඇප් එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා පළවත නිෂ්පාදන ගැන. පළවත කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදකකින් අතර අංක එක, ඒක වාදන්නෝ. ඒ නිසා කිරිපිටි පැකට් එකක් ගන්න ගියත්, යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගෙතෙල්, මී කිරි, මේ ඕනම කිරියාශ්‍රිත නිෂ්පාදනයක් ගන්න ගියත් ඔබ මතක තියාගන්න පැලවත්ත කියන නමින්ම ඒ දේවල් මිලදී ගන්න. මොකද අංක එකටම අපේ රටේ සල්ලි අපේ රටේම ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. වගේම මේ කර්මාන්ත ශාලාවත් එක්කව දන්නවද, කිරිගොවින් 2000කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න ඔබට ඒ හරහා අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔන්නාගේ කිරියාශිත නිෂ්පාදන ගැන නිෂ්පාදන කඩෙන් ගන්න යනකොට ඔන්න මතක ඇතුව පළවත නිෂ්පාදනම ගන්න. ඒකෙන් අර වගේ ප්‍රයෝජනයක් වෙනවා. වගේම ඔයා ගන්න ස්වභාවික දෙයක්, දේශීය දෙයක්. ඉතින් ඔයාට බයක් සැකයක් තියාගන්න ඕනේ නැහැ. ඔන්න පෝෂණය අතින් උනත් උසස් දෙයක් ගන්න නිසා බයක් නැතුව ඔයාට පළවත නිෂ්පාදන තෝරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යමු බලන්න වට්ස්ඇප් එක පැත්තට, කවුද අපිට මැසේජ් කරලා තියෙන්නේ බලන්න. සුබම සුබ දවසක් වේවා කියලා කොටිකාවත් චන්දි මා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුනි තිමිර පුන්සදි යුවෙන්දි මේ කට්ටිය වගේම මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. මාලබේ සුරංග චතුරංග චම්පික නිරෝධ මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ අනුර ඉන්න පුස්සල්ලෑ වේදන් ලකඩ අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙන බාලසන සින්දුකට එකතු කරගන්න කියලා කිරිබත් ගොඩින් උපුල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ, ආවත් එකතු කරගන්නවා. මම නිශාන්ත වික්‍රමසිංහ පිළිම තලාව. මේ මැසේජ් එක දාලා තියෙන විදිහට මම කියවන්න කියලා හිතුවා. එකම වගේ නේ කියවන්නේ. අපිට දෙන්න ලස්සන සින්දුවක් එකතු කරගන්නවා වයිෆ් ප්‍රියන්ති. පුතා සින්දු දුව අමීෂා කියලා තියෙනවා. ඕකේ, ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. හින්දි සින්දුවක් දෙන්නේ කියලා ආයිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔහොම බහගෙන ඉන්න දිගටම ලක්හඬ හත්බිට හැගෙන ඉන්න අපි හින්දි සින්දුවක් අහමු. ඊට පස්සේ හොමගමින් මැසේජ් එකක් එවලා තියෙනවා. අගේ අපිවත් එකතු කරගන්න කියලා. එයත් තියලානේ හින්දි සින්දුවක්ම තමයි. හින්දි සින්දුව ගොඩක් ආසයිනේ. අපි අහමු හින්දි සින්දුවක්. ඔහොම බෙයින ඒත් එකම ඉතාලිය පැත්තට ගියෝ නැති වුණොත් එහෙම යා තරහ වෙයිනේ. ඉතාලිය පැත්තෙන් ඔන්න මෙන්ඩි සාවත් එකතු කරගන්න එක මං අපි යනවා. එහෙනම් ලස්සන සින්දුවකට මේ සින්දුවෙන් පස්සේ හයිත් මං එන්නම්. ඔන්න ඔයාට කියන්නේ මැසේජ් එකක් දාලා නැත්තම් ඔන්න මැසේජ් එකක් දාලා තියන්න. 0705 93 5 93 7 මගේ වට්ස්ඇප් මැසේජ් නම්බර් එක.

0: 11 විනාඩි 35යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hather weddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
2: maxwin samuha vyapare vithin genwa pitaharana dan navanimawakin ena domas entry wikiti miyantrika sadambara himikaru ekumanna aduma mutanna 01176779579
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලඛන මොමඩින් ඒසල්
1: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: 11 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබ

එකොළහයි විනාඩි හතලි සුනයි වෙලාව එකලා හතලි සතර වෙන ගොඩාවක් ළඟයි. මට හචින් යන්න තෙන මාහිතන්නේ කට්ටිය බලද වැති කෝ යාලගේ නම් කිව්වෙන හැන කියලා. එනිසා මට බයිනවාද කොහෙද මට හචින් යන්නේනම්. එනිසා ටක්ගාල සිින්දුවක් දෙදත් හදලා ආයි දෝගෙනාව කටියෝ මතක් කරන්න ඕන නිසා. ඔය මැසේජ් එකක් දැම්ම නැත්තම් නුවාට තාමත් වෙලාව තියෙනවා. අපි 12ට නම් යනවා. ගියතයි එනවා. ඒ වුණාට ඉතින් 12ට අපි නිවුස් එකට යන්න ඕන නිසා මට පුළුවන්කම තියෙනවා 12ට කලින් මේ පැත්තට එන්න. මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙනවා WhatsApp එකට. 0705 93 5 93 7 තමයි මගේ WhatsApp message number එක. අර පුළුවන්කම තියෙනවා වැඩ කරන අතර මගදී ඉන්නකොට බස් එක යනවා වෙන්න පුළුවන්, ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්, දන්සල් හිම වැඳලා මහන්සි අරිනවා වෙන්න පුළුවන් ගෙදර. ඔය ඕනම කෙනෙක් එන්න පුළුවන් මාත් එක හඩ් බිට අහන්න. ඒ වගේ මට message දාලා තියෙනවා. ඒ කටියෝ මතක් කරන්න තමයි ආවේ. ලස්සන දහවලක් හැමෝටම. මම ගොඩකවල වැල්කෙනියායේ ඉඳන් AP රවීන්ද්‍ර මගේ පවුලේ දුව පුතා සැම් ඇතුළු සැමත් ජුඩි ඉන්දික ඇතුළු පවුලේ සමත් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔකේ ආව එකතු කරගන්නවා. අවිසාවෙල පැත්තට යන්න හදන්නේ හොටෙල් ස්පයිසිකින් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ. අපේ බොස් සන්දීප, සුනිල් අංකල්, බාබු ආදරයට ගොදු කියන්නේ. සුදුවැන්ටි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ඔන්න ශාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්ෂ්මන් ඉන්නවා බඩපතිඳා. තමරා, නිශානි, චේතනා, එතකොට තේජාවර, එතකොට භාග්‍ය, අවිෂ්කෝ මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ සුරන්යා මගේ හොඳම යාළුවා මහේෂිවත් එක්ක එකතු කරගෙන අකි සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාතලේට යන හදන්නේ කුමාරිව හම්බ වෙන්න. නයනී, ගෞවිනි, සුභාෂිනි මේ කටිය එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එකේ. අදත් අපි ඉන්නවා කියලා දෙනවා. පළවත් ඇග්‍රි වර්ක්ෂොප් එකෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කීර්ති, ලහිරුලාල්, ප්‍රදීප්, නාමල්, එතකොට සුගත, රූපේ, නලින්ද, චානක ඇතුළු වැඩකෙන සීලු දෙනාම ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ මහරගම ඕපල් එක පැත්තට යම් බල. ශ්‍රී ලංකා, රසික, ශානිතු, පසිඳු, චමෝත්, සුකර, ගයාන්, සිරිවංශ, ගාමිණී, ලසිත, අනුර, කුමාර, ශාන්ති, නිරෝෂා, එතකොට චන්ද්‍රානි, ඉරේෂා, නයනි, මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ගොඩක් උස්ම ගත්තේ ඒ තරම් මැසේජ් එකක් දාලා තියෙන ඔප ෆැෂන් එකේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ කටිය එකතු කරගෙන අපි සින්දුවකට ගිහිල්ලා එහෙනම්. ඔය මැසේජ් එකක් එහෙම දාලා තියෙනවද? නැත්තං ඉතින් අපිට තරහ වෙන්න වෙනවා. අපි දෙන්න තරහ වෙන්නේ නැතුව ආ මැසේජ් එකක් දාලා තියන්න. 0705 93 5 93 7 මගේ WhatsApp message number එක. 11:47

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
2: ඉස්සරහම සුදු කියන්නේ මට ඔය ගැන මතක් කරන්න බනි.
1: මං ගිහලා තේකක් හදාගෙන එන්නම්. ඔය දවසම වැඩ කරාම.
3: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
4: ඔයා නිකම් ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නැතු. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
1: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
4: එහෙනම් දැන් කාගේද වැරද්ද?
1: නිකි නිකි.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනෙක තනි වෙලා.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: 11:52 දැන්

රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

සලහයි විනාඩි 53 කියන්නේ ආ දන්නවා අපිට ඊළඟට ප්‍රවෘත්ති වලට යන්න තියෙනවා අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට ඊට කලින් ඉදින් මම මේ පැත්තට ආවා ඔයාට වටින දෙයක් කියන්න ආගේ වාසනාව ඔන්න වාසනාව දොර ඇරලා බලනවා කියනවනේ දැන් එක කතාවට නැතුව ඔන්න දොර ඇරලා ඔයාගේ අත ළඟටම එන්න හදන්නේ මෙගා පව ලොතරැයියක් ගමුද කුංචි රුපියල් 40ක් වියදම් කරපු හේතුව ඔයා ඊට වඩා දේවල් එදිනෙදා වියදම් කරන බොරු දේවල් වලට එහෙම නැතුව ඔන්න වැඩ කරති දෙයකට වියදම් කරනවා නම් ආට පුළුවන්කම තියෙනවා මෙගා පව ලොතරැයියක් ගන්න හැමදාම එතකොට ආට පුළුවන් ජයග්‍රහීක් ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න ඔන්න දැන් වාර්තාව අලුත් කරමින් ලොතරැයිය දිනා ගන්න පුළුවන් දවන්තම මෙගා සුපිරි තෑගට අමතරව කෝටික පව සුපිරි තෑගක් එතකොට දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටරයක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා ඒ මොකකින්වත් නෙවෙයි ඔන්නයා මෙගා පව ලොතරැයියක් ගත්තොත් මේකේද හැමදේම වාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා ඒ දෙකම යන්න කලින් මතක් කරන පැල්පත නිෂ්පාදන ගැන අපි හැමෝම කතා කරන ක්‍රියාශීල නිෂ්පාදන අතර තියෙන හොඳම කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මීකිරි මේකේ හැමදේම වාගන්නේ පැල්වත්ත කියලා නම් එහෙම ගන්නකොට අපේ රටේ සල්ලි අපේ රටේම ඉතුරු වෙනව විතරක් නෙවෙයි ඒ හරහා කිරිගොවි සිදහසකට අධික සංඛ්‍යාවක් අත්වල බැඳගෙන ඉන්නවා ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වාට පුළුවන්කම තියෙනවා ඒකත් එක්ක සම්බන්ධනෝත් ඒ කියන්නේ පැලවත නිෂ්පාදන මිලදී ගත්තොත් ඉතින් ක්‍රියාශීල නිෂ්පාදන මිලදී ගන්නකොට ඔන්න ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් පැල්වත්ත නබ අමතක කරන්න එපා හොඳේ එහෙනම් අපි ප්‍රවෘත්ති අහලා මේ පැත්තට එමු මන් නැති චිකේ මට මැසේජ් එකක් දාලා තියන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ට මැසේජ් එකක් එවවන ඔයා ගොඩ

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: zastala.
1: ඩීසල් සහ පෙට්‍රල් මිල පහලට. ඩෙංගු තවත් දරුණු වෙයි. රෝගීන් 54,000 ඉක්මවයි. ජූලි 6 ඇරඹෙන ජාතික බදු සතිය. ජනපති තන්ත්‍රි මලේදී පොසොන් ආගමික වතාවත්වල. උතුරේ සෞඛ්‍ය නැංවීමට ඇමති නලින්දගෙන් විශේෂ ව්‍යාපෘතියක්. පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන්ට එල්ල කළ ප්‍රහාරවලින් 28 ජීවිතක්ෂයට.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑතන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව පේවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ බවයි කණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. එහි නව මිල රුපියල් 414ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 25කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 382ක්. මෙවසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000 ඉක්මවා තිබෙනවා. වර්ෂාධික කාලගුණයක් සමග ඩෙංගු රෝගී අධි වසංගතයක් ලෙස පැතිර යාමේ අවධානමක් මතු වුණා. මේ වර්ෂයේ මෙවැනි වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ දිනේදී පමණක් ඩෙංගු රෝගීන් 1,030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10,100 බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. ඩෙංගු වෛරසයේ දෙවැනි ප්‍රභේදය සීග්‍රින් පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. රෝගීන්ගේ 75%කට ආසාදනී වී ඇත්තේ එම වෛරසයයි. මෙවන විට ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළා.
1: සාමාන්‍යයෙන් පෙර තිබුණු 750ක පමණ සාමාන්‍ය වගේ දැන් මෙවන විට 950,014 වගේ සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. සුළු ප්‍රමාණයක වැඩිවීමක් පෙන්눔 කරනවා.
2: පසුගිය වසරට සාපේක්ෂව මේ ප්‍රමාණය වැඩි වෙලාද? මේකේ මොකද්ද ඔබතුමාලා දකින්නේ?
1: ප්‍රබලත්වය කියලා ගත්තොත් ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් තියෙනවා. ඒ හතරෙන් ගිය වසර 2-3 තුළ වැඩිපුරම ඩෙංගු වෛරස 3 කියන ප්‍රභේදය තමයි මූලික වෙලා තිබුණේ. මේ වසරේ ඩෙංගු වෛරසය 2 කියන එක තමයි MRI එකෙන් ලැබිච්ච වාර්තාවල අනුව පෙන්눔 කරන්නේ. 75%ක් පමණ රෝගීන්ගේ දක්නට ලැබෙන්නේ ඩෙංගු වෛරස 2 කියන එක. මේ වසරේ ඩෙංගු වෛරස 3 කියන එක අභිබව ඩෙංගු වෛරස 2 කියන එක මතු වෙලා තිබෙනවා. අද දවස වෙනකොට ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වෙන තත්ත්වය ගත්තොත් එහෙම මේ වන විට 54,189ක් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. ඊයේ දින 1030ක් වාර්තා දෙනවා. පහුගිය 24 තුරදී ඩෙංගු මදුරුවන් බෝ වෙන සාන තිබුණොත් එහෙම ඉදිරියේදීත් මේ රෝගීන් සංඛ්‍යාව එන්නෙන්නම වැඩිවීමට හැකියාව තිබෙනවා. මේ වන විට මරණ 31ක් වාර්තා වෙලා තිබෙන්නේ. අද දින සිට ඉදිරියට දින දවස් 3-4ත් පහුගිය දින වගේම ඩෙංගු වර්ධන වැඩසටහන තවදුරටත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
0: මේ අතර ඩෙංගු රෝග මර්ධනය සඳහා ස්ථිර විසඳුමක් ලෙස වොල්පිචියා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එම් ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
3: මේ වන විට දැන් අපි සති කීපයක් තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, මහජනතාව, අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදී ආයතන ගණනාවක් ඒකාබද්ධ කරගෙන අවස්ථා කීපයකම ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන දියත් කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තටම උඩට ගියපු වක්‍රය පහත් වෙන පටන් අරගෙන තිබෙනවා. මේක අතරින් නරකයි. ඉදිරි දින කීපයේදී තවත් මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙල දියත් කරන්නට ඒකට සමහර තැන්වල නඩු පවරනවා, අවවාද කරනවා, මේ සියලු දේවල් කරනවා. මොකද ජනතාවගේ අපි ඉල්ලන්නේ ඒකට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙන කියන එක. ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තර පසුබිමක් තියෙනවා. සිරසාර විසඳුමක් හැටියට වොල්බෙච්චියා ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙලා අවුරුදු එකහමාරක් ඇතුළත රුපියල් මිලියන 800ක් වෙනුවෙන් අපි යොදවන බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව 50%ක දරනවා. තවත් ව්‍යාපෘති කීපයකුත් එනවා ස්ථිරසාරව මේ ඩෙංගු ප්‍රශ්න උත්තරයක් හොයාද.
0: ලබන මාස 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ජාතික බදු සතියක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. බදු ගෙවන්නන් හමායාම වෙනුවට ඔවුන් ස්වේච්ඡාවෙන් බදු ගෙවන්න බවට පත්කිරීම මූලික අරමුණක්. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ජාතික බදු සතිය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා පැහැදිලි කළා.
4: ජාතික බදු ශක්ති නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඇත්තටම මේ ජාතික බදු ශක්ති බදු සතිය 2026 ජූලි මාස 6 වෙනිදා සිට 2026 ජූලි මාස 10 වෙනිදා දක්වා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ජාතික බදු සතියට අදාළ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක තුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මාස 6 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. මේ වැඩසටහනේ මූලික අරමුණ බවට පරිවර්තන්නේ බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම තුළින් ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම සඳහා මූලික අරමුණ ඇතුවයි අපි මේ බදු සතිය ක්‍රියාත්මක කරන්නේ.
0: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බදුර් ප්‍රතිපත්ති හා මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතාද මෙහිදී අදහස් පළ කළා.
5: මේකදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ බදු අනුකූලතාවය වැඩි කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම. බදු ගෙවන්නන් ස්වේච්ඡාවෙන් බදු ගෙවන මට්ටමට පත් කිරීම සඳහා අවශ්‍ය වන පෙළඹවීමක් කිරීම තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බදු ගෙවන්නන් අඹායෑම වෙනුවට ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් නිර්මාණය කිරීම මේකෙදී ප්‍රධාන වශයෙන්ම අපි මේ කරගෙන තියෙන්නේ මේ බදු ශක්ති කියන වැඩසටහන යටතේ.
0: අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ වඩවියේ අවිරතා හේතුවෙන් අද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි අය සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා. ලබන මාස 7 වෙනිදා රාත්‍රී 12 දක්වා එම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වන බවයි අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව සඳහන් කළේ. විශාල පිරිසක් එකවර ඔන්ලයින් ඔස්සේ අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ වෙබ් අඩවිට පිවිස සේවත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ අවිරතාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පොසොන් පොහොය වෙනුවෙන් සංවිධාන කළ ආගමික වැඩසටහන සඳහා ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමසූරිය එක්ුණා. 2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව ආලෝක පූජාවක් පැවැත්වුණේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී. ඊට ජනාධිපතිවරයා සහභාගී වුණා. තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විදුලි ආලෝකය දැල්වමින් ආලෝක පූජාව ආරම්භ කළා. ඒ තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ පූජ්‍ය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඊට සමගාමීව මල් පහන් පෙරහැර සහ බෝධිපතිගේ ප්‍රසංගයක්ද පැවැත්ුණා. මෙහිදී අමාත්‍ය මහාචාර්ය හිනතුම සුනිල් සිනමි මහතා මෙලෙස අදහස් පළ කළා.
6: සොළොස් කලාවම පිරලා තිබෙන පූර්ණ චන්ද්‍රයා මුළු ලංකාවටම ආශිර්වාදයක්. පොසොන් සඳහා සලකන්නේ අපි ශිෂ්ටාචාරයේ සංකේතයක් හැටියට. එදා අනුරාධපුරයේ මේ උදා වුණු ප්‍රඥාව තමයි අපට මග කිව්වේ, අපට භාෂාවක් ලබා දුන්නේ, ශිෂ්ට සම්පන්න ජාතියක් ඇවතුම් පැවතුම් ලබා දුන්නේ. ඒ වගේම අටලොස් ශිල්ප ශ්‍රේණියක් ඇවිල්ලා කර්මාන්ත ලබා දුන්නේ. ඒ නිසා අපේ සියලු මූලයන් මේ උතුම් අනුරාධපුරයත් එක්කයි බැඳිලා තිබෙන්නේ.
0: මේ අතර බෙල්ලම්විල අනුබුදු වන්දනා පොසොන් කලාපයේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමසූරිගේ ප්‍රධානත්වයෙන්. පොසොන් පොහොය වෙනුවෙන් බොරලැස්ගඹුව නගර සභාවයි මෙම පොසොන් කලාපය සංවිධාන කළේ. බෙල්ලම්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය විහාරාධිපති පූජ්‍ය බෙල්ලම්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැදක සුහද පිළිසඳරක නිරත වුණා. අනතුරුව ආගමික වතාවත් නිරත වූ අග්‍රාමාත්‍යවරිය ආශිර්වාද ලබා ගත්තා. අනුබුදු වන්දනා පොසොන් කලාපයේ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කරමින් පොසොන් කලාපයේ විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරිය එක්වූයේ ඉන්පසුවයි. දහම් පාසල් දරුවන් ඉදිරිපත් කළ භක්ති ගීත ප්‍රසංගය නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා විශේෂ ප්‍රගති සමාලෝචනයේ සහ සැලසුම් සාකච්ඡාවකට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වුණා. උතුරේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව නව පරිච්ඡේදයකට ගෙන යමින් තවත් පුළුල් නවීකරණයකට ලක් කර විධිමත් සහ කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ සැලැස්මක් වෙනුවෙන් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. උතුරේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමයි අපේක්ෂාව. සාකච්ඡාවට අමාත්‍ය රාමලිංගන චන්ද්‍රසේකරන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතුරු පිරිසක් සහභාගී වුණා. උතුරු පළාතේ ශික්ෂණ රෝහල, දිස්ත්‍රික් මහරෝහලේ මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන මුහුණදෙන අභියෝග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කරනවා. යාපනය, කිල්ලොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්වල පිහිටි රෝහල් විධිමත් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. දැන්ටි ක්‍රියාත්මක ව්‍යාපති, ඉදිරි ව්‍යාපති සහ වැඩසටහන්වල තිරසර භාවයේ සහතික කිරීමෙන්ම සෞඛ්‍ය සේවාවේ ජාතික සහ පළාත් ඉලක්ක සපුරා ගැනීමේ කරුණු පිළිබඳවද සාකච්ඡා කළා. එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ සෑම පුරවැසියෙක්ටම ඔවුන් ජීවත් වන භූගෝලීය ප්‍රදේශය කුමක්වත් සමාන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බවයි. මෙරට ආබාධ සහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමේදී මතුවන ගැටලු හඳුනා ගැනීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් වයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා ආයතනය ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැතුණා. එදී වයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා ආයතනයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ දිනන්න තමවිට මහතා මෙලෙස අදහස් පළ කළා.
7: විශේෂයෙන්ම මේ වැඩසටහන ආබාධිත තරුණයන්ට ආදායම් සහ රැකියා අවස්ථාවන් වැඩි කිරීම සහ ඒ සඳහා සේවා පහසුකම් ලබා දීමට අවශ්‍ය යෝග්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වෙනම අපේ රටේ තියෙන සිස්ටම් එකට පැරලල් යන විදිහට එහෙම නැත්නම් වෙනස්ව යන තවත් වැඩසටහනක් නෙමෙයි. ඒ තියෙන ක්‍රමවේදයන් ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන වැඩ කටයුතු. මෙහිදී විශේෂයෙන්ම වෙළඳපොළට ගැළපෙන කුසලතා පුහුණුව, ඒ වගේම පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම සමාගම් එක්ක එකහු වෙලා දැනට මාකට් එකට අවශ්‍ය වෙන විදිහේ පාඨමාලා සකස් කිරීම වගේ කටයුතු අපි කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ආබාධිත සහිත පුද්ගලයන් සහ තරුණයන්ට ව්‍යාපාරයක් සහ ඒව සඳහා කරගෙන අවශ්‍ය වෙන මූලික මූල්‍ය දැනුම ලබා දෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි උපදේශනය, කලනමලාකරණය, අලෙවිකරණය මේ වගේ දේවල් ගැනත් ඔවුන්ට දැනුවත් කිරීම පුහුණු වීම කරනවා.
0: බුත්තල පොලිස් බල ප්‍රදේශයේ සිදු යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ප්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කෙරුණේ මොණ්ඩාගල දිස්ත්‍රික් මහරෝහල්ටයි. බුත්තල ඔකම්පිටිය මාර්ගයේදී යතුරුපැදියන් මාර්ගයෙන් ඉවතට පැන පාලම් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. ඉන් තුවාල ලැබුවේ මොණ්ඩාගල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්. බුත්තල පොලිසිය විමර්ශන සිදු කරනවා. මේ අතර මාර්ගාන්තර වළක්වා ගැනීම සඳහා පාසල්සොන් දැනුවත් කිරීමට තේකියා සුරකුම් මගුතර වැඩසටහන ක්‍රියාත්මකයි. විනාඩි කුලවරිය දහවනේ සහ මහමග ගමන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව පාසල්සොන්ට අවබෝධයක් ලබා දීමයි එහිදී සිදුවන්නේ. එක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් පොසොන් පොහොයේ දින දියලි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කළ කණ්ඩායමක යතුරුපැදිකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ නොටන්බ්‍රිජ් පොලිසිය විසින් කොලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් 30 දෙනෙකු යතුරුපැදි 15කින් යුත් කණ්ඩායමක් ලෙස නොටන්බ්‍රිජ් හරහා ගාඩ්මෝර් මරේ ලක්ෂපාන සහ ඇබන් දියලි නැරඹීමට පැමිණ තිබෙනවා. යතුරුපැදි නතර කර ඒවා පරීක්ෂා කිරීමටයි නොටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කර ඇත්තේ. එහිදී 3 දෙනෙකු පලා ගොස් තිබෙනවා. යතුරුපැදිකරුවන් ලුහුබැඳ ගොස් පරීක්ෂා කිරීමේදී ඒවා ධාවනය කළ තරුණයන්ට රියදුරු බලපත්‍ර නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. ඒ අනුව තරුණයන් 3 දෙනා අත්අඩංගුවට ගැනුණා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හබන්න පොලිසිය සහ කොට්ටාස අපරාධ විමර්ශන අංශයෙන් ධාරින් සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 245ක් සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මැදිරිගිරි පොලිස් වසමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ සිදු කළ ප්‍රශ්න කිරීමවලදී හිලු උතුරුතුරු මත අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. විදේශයක සැඟව සිටින මධ්‍යම ජාවාරම්කරුවෙකු සමග ඔවුන් සම්බන්ධතා පත්වන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දෙරටේ දේශ සීමාව පිහිටි ඉලක්ක වෙතයි පාකිස්තානයේ මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ. ගුවන් ප්‍රහාරවලට අමතරව පාකිස්තානය පාපල් හමුදාව දියුණු කර තිබෙනවා. ගුවන් ප්‍රහාරයෙන් පමණක් සාමාන්‍ය වසියන 28 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේකේ පිරිස අතරට කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළත්. ප්‍රහාරවලින් තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තලිබාන් සංවිධානයේ සඳහන් කරන්නේ පාකිස්තානයේ සිවිල් නිවාසවලට පහර දී ඇති බවයි. ඇෆ්ගනිස්තානයේ පක්ටිකා සහ කුණාර පළාත්වල සටන්කාමී සැඟව සිටි ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව පාකිස්තානයේ නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. පද්දුවර විස්ස කාන්තා ලෝක කුසලකර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දියා කොදෙව් කාන්තා කණ්ඩායම අතරයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වෙනවා. මෙම තරගයේ පැවැත්වෙන්නේ ද ඕවල් ක්‍රීඩාංගණයේදී. සොෆි මොලින් නියුක්ස් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙමනවා. හේලි මැතිව්ස් නායකත්වය ලබා දෙන්නේ කොදෙව් කාන්තා කණ්ඩායමටයි. මෙම තරගෙන් ජයගන්නා කණ්ඩායම පන්වාර විස්ස කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
8: ලක්කන්දු ප්‍රවෘත්ති යළි සිරස්තල
0: ඩීසල් සහ පෙට්‍රල් මිල පහළට. ඩෙංගු තවත් දරුණු වෙයි. රෝගීන් 54,000 ඉක්මවයි. ජූලි 6න් ආරම්භන ජාතික බදු සතිය. ජනපති තන්ත්‍රිමලයේදී පොසොන් ආගමික වතාවත්වල. උතුරේ සෞඛ්‍ය නැගීමට ඇමති නලින්දගෙන් විශේෂ ව්‍යාපෘතියක්. පාකිස්තානයේ අෆ්ගනිස්තානයේ එල්ල කළ ප්‍රහාරවලින් 28ක් ජීවිතක්ෂයට. ලකනේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන. Then Health Watch විශේෂාංගය.
9: Health Watch. ඔබ වෙනුවෙන් විමසින්.
10: ඔබ වෙනුවෙන් විමසින්.
11: ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍යංශ පවසනවා. මේ තත්ත්වය හමුවේ ඇතැම් රෝහල්වල ධාර්තාවයටත් බලපෑම් එල්ල වෙමින් පැවතීම හේතුවෙන් ඩෙංගු පාලන සටනට ජනතාව වඩාත් සක්‍රීයව දායක විය යුතු බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. එන්න එන්නම රෝගීන් ඉහළ යමින් පවතින පසුබිමක එම තත්ත්වය පාලනය කර ගැනීම පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. එවනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතාව. මුතුකුඩ මහත්මයා, අද වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම පිළිබඳව තිබෙන නවතම වාර්තා මොනවද?
12: ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගයේ අධික සංගතත්වය බලපත් වීම පවතිනවා. විශේෂයෙන්ම පහුගිය දිනවල රෝගීන් වාර්තා වීම සැලකිලි මට්ටමකින් වැඩි වීමක් අපිට දැක්කන ලැබුණා. මේ වසරේ මේ වන විට ඩෙංගු රෝගීන් 30ක් පමණ මියගොස් තිබෙනවා. ඒ වගේම රෝගීන් 54,000කට ආසන සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. රෝගීන්ගේ වාර්තා වීම තවදුරටත් වැඩි වීම පදනම් බව තමයි අපිට දැක්කන ලැබෙන්නේ. මේ වට රෝහල් වල දායිතය තික්මන මට්ටමක රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා හැකි තරම් ඔබට රෝග ලක්ෂණ පවතිනම් හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න. රෝගියේ දරුණුවම රෝහල් ගත කිරීමට මේ වන රෝහල් වල දායිතය තික්ම ගොස් තිබෙන නිසා යම් අපහසුතාවකට පත් වීමට තිබෙනවා.
11: ඩෙංගු රෝගය පාලනය කරගන්න දිවයින පුරාම විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවනේ. මේ වෙද්දි එම වැඩසටහන් වල පවතින ප්‍රගතිය කොහොමද? කොපමණ පරීක්ෂා කිරීම් කරලා තියෙනවද?
12: පසුගිය මාසයේ පුරාවටම නිවාස දිවෙන පුරා නිවාස 85,000 ආසන සංඛ්‍යාවක් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කණ්ඩායම විසින් පරීක්ෂාවට භාජනය කර තිබුණා. මෙහිදී නිවාස 7,188කට අධික සංඛ්‍යාවක මදුරු කීටයන් බෝවන ආකාරය තමයි අපිට දැක්කන ලැබුණේ. ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ගත් 6,000 අධික සංඛ්‍යාවක් ගෙන තියෙන මේ තැන්වලට විරුද්ධව
11: පවතින තත්ත්වය හමුවේ මේ වෙලාවේ ඔබතුමා ජනතාවට ලබා දෙන පණිවිඩය මොකක්ද?
12: ජනතාවගෙන් තිල්ලා සිටීමට කැමති මම ඩෙංගු මර්ධනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෝ රාජ්‍ය ආයතනයක තනි වගකීමක් නොවේ. සියලුම ජනතාව මේ සඳහා සහභාගී විය යුතුයි. ඔවුන්ගේ පූර්ණ සක්‍රීය දායකත්වය ඩෙංගු මර්ධනය සඳහා ලබා දිය යුතුයි. එම නිසා අපි ඔබ සමගම ඉල්ලා සිටිනවා මදුරු කීටයන් බෝවන ස්ථාන නැත්නම් ජලය එක්රසන ස්ථාන ඔබ නිවසාවට හෝ කාර්යාලයට පවතී නම් ඒ සියල්ල පිරිසිදු කර මදුරුවන් බෝවන නොවන තරම් බලව ඔබගේ පරිශ්‍රය පත් කරගන්න. යම් කිසි හේකින් මදුරු කීටයන් බෝවන ස්ථාන හමු වුවහොත් අකමැත්තෙන් වා සෞඛ්‍යංශ වල සිදුවෙනවා ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට.
11: ඩෙංගු රෝගය පිළිබඳව දවසින් දවස වාර්තා වන සංඛ්‍යා දත්ත දැඩි අවධානය යොමු කළ යුතු තත්ත්වයකයි පවතින්නේ. එම නිසා මෙහි අවධානම සැබෑ ලෙස අවබෝධ කරගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම කඩිනමින් පාලනය කර ගැනීමයි වැදගත් වෙන්නේ. එබැවින් ඩෙංගු මදුරුවන්ගෙන් ජීවිත රැකගන්න ඔබ අවට පරිසරයේ වතුර එක්රස්වන තැන් තිබේදැයි නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක්
0: ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දවල් 12:23යි.

0: දවල් 12 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN heartbeat

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Dabal dolahai minadi hatali hai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලකන්ඩ රේඩියෝ ITN

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: උගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයියේ කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ නැහැ.
1: ජකෝ ජකෝ මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරය කළා මේ වගේ වැඩ කරනවද?
0: පොඩි මොලේ අඩුපාඩු වුණා නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහනේ නේ.
2: විසේකාරේ
0: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමති වෙද? එහෙම මිනිස්.
3: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
2: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: දොළහයි විනාඩි 48යි දැන්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Dekya Sureke Mumakatota Clean Sri Lanka Vedasatahani at the Tekriat Makavana Jatika Marka Arakshava Pilipanda Sisum Danuat Kirime Dekya Milanka Vedasatahana
2: Duli Palamunada Capitipula Mahavidalia Ampara
3: Samudhanaya Clean Sri Lanka Lekam Kardalia ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමුමගතොට

දොළහයි විනාඩි පනස්හයයි කියන වෙලාව හර්බිට් එක අදට මට යන්න වෙලාව හරි කියන එක හෙටත් ඉතින් හර්බිට්වට අහන්න පුළුවන් උදේ 10 ඉඳන් 1 වෙනකම්ම දැන් එකට මං ගියාම චාමියන ලස්සන සින්දු ටිකක් අරගෙන ආට පුළුවන්කම තියෙනවා හවස 4 වෙනකම්ම ඕල් ටයිම් බීට්ස් විත් චාමි අහන්න යන්න කලින් කීප දෙනෙක් එකතු කරගෙනම යන්න කියලා හිතුවා SR ඔටෝ පේන්ට් එකේ කට්ටියෝ මේ වෙලාව එකතු කරගන්නවා යාලා අපි වහගෙන ඉනවා කියලා තියෙනවා Shehara, hoyawat ekathu karaganna gaman JJ Fashion eke hamoma ekathu karagannuwa. Shivu nethikama nisa Rashmi me kathi ewat ekathu karagada. Ehenam mama yannada. Eda thena heartbeat handa. Adara mangihe genna. Ada subha dawasak. Mama Sharul.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ග්‍රීක බැඳුම් කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට පාඩු සැදු කිරීමේ චෝදනාව මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කර්මාල් මහතාට එරෙහිව පවර ඇති නඩුව ඇසීමට අධිකරණ බලයක් තිබේද යන සම්බන්ධයෙන් නියෝගයේ ජූලි මාස 13 වෙනිදා තෙක් කල් තිබීමට ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය නියෝග කළා. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවරා තිබූ මෙම නඩුව ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා. 2018 වසරේදී අධිකරණ සංවිධාන සංශෝධිත 53 පිහිටුව ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ හමුවේ මෙම නඩුව විභාගයට ගෙත නොහැකි බවට නීතිමය කරුණු දක්වමින් අජිත් නිවාඩ් කර්මාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා වාචිකව කරුණු දක්වා තිබෙනවා. මෙම කරුණු වලට අමතරව ප්‍රතිවිරෝධයේ අල්ලස් කොමිසම ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ හමුවේ ගොනු කළා. විත්තිය පාර්ශ්වය විසින් ඊට ප්‍රතිවිරෝධතා වාචිකව ගොනු කර තිබෙනවා. ලිඛිත දේශන ලබන දෙවන දාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කෙරුණා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: වෙනසිලාවේ භූමිකම්පා දෙකෙන් සුන්බුන් අතර සිරුවන් ගලවා ගැනීම සහ අතුරුදන්වල් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. සහන කණ්ඩායම මෙවැනි විටත් සුන්බුන් ඉවත් කරමින් අතුරුදන්වල් සෙවීමේ කටයුතුවල නිරත වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. 50,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන් බව සහන කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා. භූමිකම්පා දෙකෙන් මියගිය සංඛ්‍යාව 1,700කට අධිකයි. ලකුණ මීනඟ පැවති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

ආජමාහිමෙරි ආ කිව්වම ඇයිතම මන් නැත්තේ කියලාද බැලුවේ. ඔන්නව දවල් 1යි වෙනට 11යි වෙලාව. ජීවිතේ ඉගෙන ගන්න මොන පාඩමක් තමයි අත්හරින්න ඕන වෙලාව මොකක්ද කියලා හරියටම තෝරගන්න එක. ඒක ආදරණීය පැදීමක් යහළුකමක් වෙන්න පුළුවන්. ඒ කොතනකදී වුණත් ඔයාට නොකරපෙන දෙයක් අසීමාන්තිකව ඉවසන්න මොකද වෙන්නේ? ඔයාට ඔයාව නැති වෙන්න පුළුවන්. ඔයා තුළ ඉන්න ඔයාගේ අනන්‍යතාවය, ඔයාව අනේකගේ වෙනස් වෙන පුංචි විශේෂ ගුණාංග ටික ටිකෙන් ටික වා නොදනුවත්වම නැති වෙලා යන්න පුළුවන්. අන්තිමේදී ඔයා කියන කෙනා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා හිස් බෙලි කඩුවක් වගේ ශරීර කූඩුවක් විතරක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඒක භයානකයිනේ නේද? එතනට යන්නේ නැති වෙන්න ඔයාට පුළුවන් අත ඉඳන් අත්හැරියුතු මොකද්ද මොහොත කියලා හරියටම තේරුම් ගන්න. ඒක ටිකක් අමාරුයි කියලා හිතේ. හැබැයි උත්සාහ කළොත් බැරි වෙන්නේ නැහැ. හරිනේ. අද දවස් හවස 4 වෙනකන් මාව හංගෙන්න ඉන්න පුළුවන්. ඕල් ටයිම් වෙට් සෙට් චාමි පටන් ගන්න තියෙන්නේ 0.7, 0.3, 0.95, 0.95, 0.7. අදත් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවද? ඒකටත් like එකක් දාලා, comment එකක් දාලා, share කරන්නත් බැරිකමක් නෑ මං හිතන්නේ. සින්දුවක් අහලා අපි ආපහු මේ පැත්තට එන්න. ඒකයි විනාඩි 13යි.

0: Lakhanda Radio ITN
1: පසරු එකයි වෙනඩ 16යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: දෙයියන්ගේම කිවිහිතයි.
4: අයියේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
5: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකා හරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
3: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
6: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හය කරලා දිනොත් දැන් වැඩේ දිනු නිකන් කිරි කොයියා වගේ කියලා.
3: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ITN පසරු එකයි වෙනට වෙසි එකයි
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය

0: RBB Bankware.
1: Lukaya, mare vedene une. Dokki ki vaane mare memory lost kila.
2: Memory lost? Call the doctor. Yaad sunnadu.
1: Mama kiriki bunne ayya sini vedene muku tatta pay vidukrene ayya mata.
3: Oh my god.
2: Super doctor ne. Doctor hariyatama kiyala diyenawane.
4: සම
5: අනුග්‍රහය
6: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: දිනේ ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
5: ඕල් ටයිම්.

දවල් එක පහු වෙලා විනාඩි 23යි වෙලාව. 0.7 0.3 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන කලින් ඔබට මැසේජ් එකක් එවන්න පුළුවන් කියලා මං කියවන පටන් ගනි දෙම නේද ප්‍රෝග්‍රෑම් එක. බලමුද කවුදද මුලින්ම මැසේජ් එක එවලා තියෙන්නේ කියලා. අපි කොහොලේ ගෙදර හරිද නම කිව්වා. නෙදර්ලන්ඩ් කමෙන්ට් එකෙන් ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා නිරෝෂා තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. සබතව සක්ෂාමි වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් චින්තක ඒකු මැසේජ් එක පිරිඳ පොතාලා දුවලා එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට. චාමි පස්වන් දහසකට අයබෝ වේවා කියලා තියෙනවා. අයබෝ වේවා. පොල් ගහවල තුෂාරි සහ මද්ද අද අලුත් එක්කෙනෙක් මාව අහනවා කියලා තියෙනවා. පොල් ගහවල දුම්රියපළ සමා කැටස්සකේ ප්‍රසාද් රාජවංශ මල්ලි හයි. අතේ දන්තිකට මිතින් අපි තමයි ඈ. FM 93.5 93.7 ලක්කට ටියුන් කරලා දිගටම අහගෙන ඉන්න ඕනේ. හරිද? අන්න ප්‍රසාද් අතේ ඉඳන් ඔයා ඉතින් අපි අහනවා කියන විශ්වාසය අපේ තියෙනවා ඉතින්. චාමි අද මම පටන් ගත්තෙම මං ආසම සින්දුවකින් කියලා තියෙනවා. සජානි ගැන අහගෙන හිටියා නේද? Thank you. අජමහයෝ ආසම සින්දුවක් නේද? මාතසයි. ප්‍රියන්ත කොයටලින් Wi-Fi කාන්දේවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ ග්ලෝබල් අපරල්ලකේ අනෝමා ජාන්ති මතු නැති ප්‍රියන්ත සෙනෙහලතා සුම්රා ශහනා මහිඩ්ස වසන්ති ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුද කියලා මේ මගෙන් අහලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ ළඟට. ඊට පස්සේ ශශානි හරිනේ නම ඔයාවත් එකතු කරගන්නම්. ඔයා පිටපැතරේ Thank you message එකක් එවුවද අලුත් යාළුවෙක් මං හිතන්නේ. ඔයා දිගටම අපිව හංගින්න ඕනේ. හරිය? එකයි විනාඩි 25.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකන් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එක පහු වෙලා වෙනාට තිස් හතරයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත අපේ මැසේජ් නම්බර් එක. සිංදුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. නම මොකද්ද කියලා මට මේ හොයාගන්න බැරි. ඒකයි මට කනගාටු. හරි හොයාගත්තා. හෝමගම සුසිත්කා ආයතනයේ දමයන්තේ නුරාෂා ගෙහනේ නැතමී බෙහන්සා එකතු කරගන්න. මීට පස්සේ මැසේජ් එක වෙනකොට නම් ටිකක් එවන්න එක ළඟ හොඳ. අයිබෝවන් ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. ජා ඇල ඇන් ඉරෝෂනි සහ පවුලයව එකතු කරගන්න. ගන්න මුල්ලගේ නොමසියක්කා කාන්ති කැකලෙන් චන්දි සිල්වා ටීච ඉසුරු මල්ලි මනෙලක්කා ගොනේ යාල් ඔක්කුමලව එකතු කරගන්න කියල මැසජ් එකේ තියෙන. වනේ බොහෝ ගස් ජාති ඇත්තේය. එහෙත් සුවද සඳුන් දුර්ලභයි. ඒ වගේම මිනිසුත් බොහෝමයක් ඉන්නවා. නමුත් යහපත් සත්පුරුෂයන් දුර්ලභයි. සහතික ඇත්ත කතාවක් නේද? එහෙම මිනිස්සුන් හොයාගෙන ආශ්‍රය කරන්න වටිනවා. අපිවත් එකතු කරගන්නා කී එස්.ආර්. ඔටෝ පේන්ට් කුබ්නාගල සජිත් රශ්මින දෙමුතුස එක ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. Thank you message එකක් එවුවට. චාමි කොහොමද කි මාත් ඉන්නවා කියලා දෙනවා. ධර්ණය කියලා තරෝෂි බස්නායකව මොකද මේ කියන්නේ? දවසක් හැන්දෑවක මං අහසෙන් ප්‍රශ්නයක් අහුවා. වලාකුළු කොහොමද මෙච්චර සැහැල්ලුවෙන් ඉන්නේ? හැල්ලු නොවි ඉන්න තරමට මිනිස්සු හරි සැහැල්ලුයි කියලා අහස මට උත්තර දුන්නා. ඒක හරි ලස්සනයිනේ. හැල්ලු නොවි ඉන්න තරමට මිනිස්සු හරි සැහැල්ලුයි. කවුරුන් නිසා ඔය හැල්ලුට ලක් වෙන්න එපා. එතකොට ජීවිතේ බර වෙනවනේ. වලාකුළක් වගේ සැහැල්ලුවට ඉන්න නම් හැල්ලුට ලක් වෙන්න එපා. ඒක හරි ලස්සන පෝස්ට් එකක්. Thank you.

0: පසරු එකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

පසර එකයේ වෙනටේ 43යි වෙලාව. අද ගොඩක් බිසි මට පේන්නේ නැහැ. දවස් 3ක දිග නිවාඩුවක් තිබුණනේ. ඒක නිසා සෑහෙන බිසි වගේ මට මැසේජස් වලින් තේරෙනවා ඒක. ධර්ණීගල පැත්තට යන්නයි හදන්නේ. දෙසිනි ලාපකඩේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දෙසිනි දුවයි පිනෝ නවයයි. හරිද? මම කිව්වා. කඩේ වැඩ කරන අයයි ධර්ණීගල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. Thank you message එකක් එව්වට. අයිබෝන් ලකඳ ආයුෂ බොහෝ වේවා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ. චාමර හිත නිවන සඳුරු නවාතන ඔල් ටයිම් බිට්ස් ඉත් චාමි වහගින්නේ කියලා තියෙනවා. තනුවත් එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් එව්වට. අපිවත් සින්දුකට එකතු කරගන්න මහත්තයා ජූඩ් අයියා කුමාර පුතා මිනෝල් දුව දිසනි මං අනුෂා කංචුක්කුලියෙන් ලස්සන හිනාවක් වට තියෙන කියලා තියෙනවා. මංගිට එක මැසේජ් එකේ කොටසක් කියලානේ. චාමි සතුටින් ඉන්නවා කියලා තියෙනවා. දුමි thank you message එකක් එව්වට කොහෙන්ද කියලා නෑ හැබැයි. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින්. මාපලගම පියල්ජේ. පියල් පියල් පියල් පියල් කියලා සින්දුවක් මට අහන්න ලැබුණ දවසට පියල් මං අනිවාර්යෙන් ඔයාගේ නමින් සින්දුවක් අහන්න දෙනවා. කඩගාටුට කරුණාව නම් මට තාම පියල් පියල් පියල් කියන සින්දුවක් අහගන්න බැරි වෙච්ච එකයිනේ. ඒකට පෙම් බැන්ද සිත් බැන්ද සිද්ධාන්න දෙන්නම් කාරි නෑනේ සඳ.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: හැදෙන්නත් කලා
1: චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ඩ්

0: பீட்ஸ் வித் ஜாம்.
1: ஏக்க தண்ணி கிளம்ப அப்பையா එකයි විනාඩි 54යි බලාව. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙනකොට ඔයා මානසිකව කඩාගෙන වැටලා නම් ඉන්නේ මේ වෙලාවේ මොංගට යෝජනා කරන ස්පොන්ජ් එකක් වෙන්නේ නැතිව ෆිල්ටර් එකක් වෙන්න try කරන්න කියලා. ස්පොන්ජ් එකක් මොකද කරන්නේ? යාට ලැබෙන හැමදේම යා උරා ගන්න. ඔයා තෙත බරිත වෙනවා, වේදනාවෙන් මෘදුම් කනවා. ඒත් කමන්නේ අල්ලගෙන ඉන්නවා. හැබැයි ෆිල්ටර් එකක් එහෙම නෙවෙයි. එයා එයාට ගැළපෙන දේ විතරක් ෆිල්ටර් කරලා අනිත් දේවල් ටික අයින් කරලා දානවා. ඒක නිසා හිතරිදන හිත බිඳන දේවල් වගේ ජීවිතෙත් අනන්තවත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමහර දේවල් අපේ පාලනයෙන් තොරයිනේ. ඒ දේවල් අපිට බාර ගන්න සිද්ධ වෙනවා. ඒ දේවල් බාර ගන්න ඇඟේ වද්ද ගන්න එපා. මිනිස්සුන්ගේ වචන වාගේ ඇඟේ වදින් නැත්තම් ඇයිවා හිතේ වද්දගෙන රිදුම් දිදි ඉන්නේ? හිතේ වද්ද ගන්නත් එපා ඔය වචන. ඔයාට හදන්න දෙයක් තියෙනවා නම් ඒකේ දෙයක් අරගෙන හදන එක වෙනම දෙයක්. හැබැයි ඒ මත්තෙම ගිහින් සෑහෙන දුර ගිහින් නේද? හිතර ඉද්දගෙන ඔය තරම් කනස්සල්ලෙන් දුකෙන් ඉන්න මං හිතන්නේ හේතුවක් නෑ ඔයාට. දවස නාස්ති කරගන්න එපා කොහෙවත් ඉන්න මිනිස්සු නිසා හොඳේ. චෝමි ගුඩ් ආෆ්ටර්නූන්. කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා මං හඳින්. 28 වෙනිදා මගේ එකම නංගිගේ බර්ත්ඩේ එක තිබුණා කියලා තියෙනවා. එයා ඉන්නේ අබුධාපි වල. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියන්න කියලා තියෙන්නේ. අයියා පාලිත, අක්කලා දෙන්න නිලන්ති, නිරංජලා, නතාෂා, එනෝක තමයි මට රාගමින් මැසේජ් එක ගෙවලා තියෙන්නේ. මගේ හඳින් මෙයාට විශ් කරන්න උවමනාවලා තියෙනවා. හැපි බර්ත්ඩේ කියලා අපි ආතරෙන් විශ් කළා කියලා එයාට කියන්න. එයා සම්මත අහගෙනත් ඇති. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරන්නේ. සුබ දවසක් වේවා කියලා එමෙලේ ගමන්ට් එකෙන් අපිට මැසේජ් එකක් කියලා තියෙන ලස්සන පෝස්ට් එකක් තියෙනවා. ඒ පෝස්ට් එක කියන්න වෙලාව මදි. ඉක්මන් ටික ඉවර කරන්න බෑනේ අනේ සමහර වටිනා කියන දේවල්. ඒ පෝස්ට් එක මම හැම තියාගෙන යනවා ඊළඟ පැයට. ඊළඟ පැය මුල්ම මැසේජ් එක මේක හොඳේ. හිතරිද්ද ගන්න හැම නෙවෙයි. එකයි විනාඩි 56යි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුරේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මාස 18 වෙනිදා කැඳවන ලෙස බස්සාහිර පළාත සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා. ඒ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. දයසිරි ජයසේකර මහතා සිය අභියාචනය තුලින් කියා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයන් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් විභාග කළ කොළඹ දිසා අධිකරණය එම නඩුවේ අවසාන නියෝගයේ සහ සම්බන්ධ බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකළ බවයි. කොළඹ දිසා අධිකරණය මේ තීරණය අභියෝග ලක් කරමින් දයසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත සිවිල් අභියාචන අධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා. තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලෙසත් ඊට බාධා කිරීම වළක්වාලෙමින් ඒ සභාපති නිමසේපද සිල්වා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම අභියාචනය ගොනු කෙරුණා. ඩොලර් බිලියනයක වංචාව සිදු කිරීමේ වර්ධන චීනයේ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකුට අමරිකා අධිකරණයක් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. මෙම ව්‍යාපාරික 2017 වසරේදී චීනෙන් පලා ගොස් අමරිකාවට පැමිණ ඇති බවයි අනාවරණය වුණේ. එහිදී ඔහු චීන කමියුනිස්ට් පක්ෂයේ දැඩි විවේචකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් වංචනික ලෙස මුදල් ඉපීම සහ මුදල් විශුද්ධීකරණ යන චෝදනාවලට ඔහු වරදකරු කළ බවටයි අධිකරණයේදී සනාථ වුණේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

ve terayetiye. ආදරය පිරුණු සතුටු පැතුණක්.

හවස 2:00 9:00 වෙලාව 0.7 0.3 0.5 0.7 තව පුරා පැයක් වට මැසේජ් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා මේ පැය හරුණාම පැය දෙකක් තියෙනවා එතකොට FM 93.5 93.7 ලක්කඩ හංගින ගමන් ඔයාට පුළුවන් නේද ලක්කඩ Facebook page එක පැත්තට පොඩ්ඩක් රවුමක් ගිහලා එන්න ඔය ඕන තරම් යන්නේ එහා මෙහා අය යන්න ලක්කඩ Facebook page එකට ඔල්ටම් බෙට්ස් චාමිය අද අපේ post එකක් තියෙන අර like එකක් අතල comment එකක් දාන්න පුළුවන් ඒ අතරේ මං ආව අර මං මත සම්බන්ධයි message එකක් තියාගත්තනේ කියන්න පටන් ගරම් මං අයියේ message එක කියන්න නැතුව ඒක දිගයි කියලා මේ පැට අරන් එන්නම් කියලා පොරොන්දුවක් කනේ ජවතා කියවෝ නිබහනා පදේක එහෙම සින්දු තියනවනේ පොරොන්දුවක් උනොත් ඒක ඉෂ්ට කරන්න ඕනේ කියලා නේද පිළන්දල පැත්තට යන්නේ MLA ගාමට්ටකෙන් ලලිත් සර් සිසිර සර් තරජමිස් කුමාරියක්ක ගීතක රම්යක්ක ලක්මාලී ප්‍රසාද වරුණ රමණී රෝෂිනී මල්ෂා ඇසුරු මාෂේ ඉන්නව නේද තිරින සහ ශ්‍රියානි වාසනා රුක්ෂානි රක්ෂා මට මතකයි දැන් ඔයාලගේ නම් ටිකත් තව ඉන්නවා මැෂින් ආශ්‍රය සිසිර අය අනුෂ්ක තැන්ක් යූ මැසේජ් එකක් එවට වටින්නේ ඔයා එපෝ පෝස්ට් එක මම එක කියන්නම් ඉවසීම කටුක වුණත් එහි අවසානය සෑම විටම සුන්දරයි සමාව දීම මෝඩකමක් විදිහට පෙනුනත් ඒක අපේම හිතට සනසීම ලබා දෙනවා නිහඬව ඉන්න එක දුර්වලකමක් නෙවෙයි සමහර අවස්ථාවල ඒක හොඳම පිළිතුරක් සමහර දේවල් ඉවසීමෙන් සමාවෙන් සහ නිහඬකමින් ජය ගන්න පුළුවන් ඔය කතාවට තව දෙයක් එකතු කරනවා නම් හුඟක් වෙලාවට අපේ මිනිස්සු කැමති තමන් හරි තමන් ඇත්ත කියලා හිතන් ඉන්න දේම අහන්නනේ එයාලා ඇත්ත සැබෑ ස්වරූපය දැනගන්න උවමනාවක් නැහැ තමන් පිළිගෙන ඉන්නවනේ ඇත්ත කියලා යම් කිසි දෙයක් ඒ දේ ස්ථිර කරගන්න අවශ්‍ය වෙන කරුණු කාරණා විතරයි හුඟක් මිනිස්සු එකතු කරගන්න බලන්නේ එහෙම වුණාම ඉතින් ඇත්තට කලකිරනවා අද තහගිනා කියලා මේ මැසේජ් එක රයිගුමින් සරස්සන්ද ඩයස් ආගේ මැසේජ් එක ඊට පස්සේ හයි ශාමි යමී ප්‍රොඩක්ට්ස් පොතු පිටියෙන් අපිට තහගිනේ කියලා සමන්ත මැසේජ් එකක් කියලා තියෙනවා ශාමි අපිටත් සින්දුවක් දෙන්න පුළුවන් ද මාතිවලින් ගාත්මි ඔයාට අහන්න දෙන්න හයි අකි මාතිනෝ ඐ ඇම් චානු ෆ්‍රොම් රත්තට දන්සලක් තිබුණා කියලා මට කිව්වා නේද? ඒක කල්ලිම පටන් ගන්න තියෙන අදහස මටන කිව්වේ. වැඩේ සාර්ථකයි නේ. ජය වෙන්නනේ. අපේ ලස්සන සින්දුවක් අහමු. Thank you message එකක් එවුවට. ලස්සන දවසක් ශාමි මම පොබොදුපුර රමණී විජේ කුමාරි. අනුරාධපුරාව නැත්ත පොසොන් එකට කියලා අහලා තියෙනවා. නෑ නිති මංගිය වැටනේ ඇහුනේ. සින්දුහන් එකට එන්න කියලා තියෙනවා දහියාගමු සුගනි ටැක්ස් එකේ සුභාෂිනී නංගී ගාමිණී අයියා 1975 NCGE ගෲප් එකේ හැමෝම එකතු කරගන්න මොකක්ද මේ කියන්නේ ඉඩක් ලැබුණොත් ආය දවසක පුරුදු තනකදී හමු වෙමු සිතින් විතරක් වැළඳගෙන අපේ මතක එකම තනි වෙමු යන්න කලින් ඉතින් දෙඟක වෙනත වාගෙම හිනහෙමු හැකි උනෝතින් යලිත භවයක අතරමඟ වෙන්නොම වෙමු කියලා පෝස්ට් එකක් කියලා තියෙනවා ලස්සනයි ඉතින් හවස 2:00 විනාඩි 12:00

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: How was the decay when I was a tonight?
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: සිනාසෙන්නට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

0: පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න.
1: Beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන්.

හවස දෙකයි වෙනට වෙසේ හයයි වෙලාව. දැන් ගෙදරදී මාට පොල් තෙල් හදාගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමයක් තියෙනවා. ඒකට ඩෝමා හෝම් ඔයිල් මේක එකක් විතරක් ප්‍රමාණවත් වෙනවා. වෙළඳ පොල් තෙල් වෙනුවට සහ වට සමහර කෑම වර්ග වලට සමහර බෙහෙත් වර්ග වලට උමනා වෙන රට කචෝ කචෝ සූර්යකාන්ත වටක අප කොහොඹ එඬරු වලින් තෙල් හදාගන්න උමනා කුණෝතින් ඩෝමා හෝම් ඔයිල් මේකකින් තෙල් ටික හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මිලරු පෙළස් 8000 නේ සම්පූර්ණ යන්ත්‍රෙම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාස තියාගන්නත් පුළුවන්. 0117 679 579 ට කෝල් එකක් අරගෙන ඔයාලට තව වැඩි විස්තර දැන කියාගන්නත් පුළුවන්. ඔය අතරේ සිරි කුමාර මහත්මයා මට මැසේජ් එකක් එවලා තියෙනවා. සිත ගන්න දෙන්නම්. සුබ දවසක් අපේ දින්නවා සත්තට මහගෙන බොත්තරින් චමින්ද වගේ මැසේජ් එක. හංසිකා අනෝෂා ගාමිණි මහත්තයා ඉෂාන් ජීවරාණේ චමෝදි යූටි මහත්තයා ශානිකා වයිෆින් වශ්‍යෝ මිකා කියලා තියෙනවා. අපි ලස්සන සිද්ධාක් අහමු හින්දි සින්දුවක් ඕන කියලා තියෙන හැම දෙන්නම් හොඳේ දැන් නෙමේ තා ටිකකින්. හරිද? ගිනිගත් හේන තපල් කාර්යාලයේ අපිත් අහගෙන වැඩ. උඩතනිය මහත්මයා රමිලා මිස් සංගීතය එකතු කරගන්නවා කියලා මංජුල හේමන්ත එපු මැසේජ් එක. ඊට පස්සේ තරුෂිනේ දවා කැමති සින්දු දුන්න එක ගන්නේ දවා කියන්නේ. Thank you. අපිටත් සින්දුවක් දෙන්න. මේ මැසේජ් එක කාගෙන්ද? ඉරේකා බණ්ඩාර, පහතිය ලසන්ත, සංජීව ලක්වින්, සස්මින්, ගෙට්මින්, ජනෝකි, පූගුරින් තමයි මැසේජ් එක එවලා තියන්නේ. ඔය කියනවා මේ වසන්තය නොවත් මා හදේ මල් කිනිති බරවේ, නුඹ සිඹින මාලිකා නැතුවත් මල් හිනා මා වතෙහි පිපෙදේ. ඔබ මවාතුන් ලෝකයක මා ජීවිතයේ අරතක් දකි. නිතුපියා සැනහෙන්න සදහට නුඹම පමණක් මට ඇති. හරි ලස්සනයි නේ පද, ලස්සනට ලියන්න. ඒ ලියන ලස්සන නිර්මාණ චාමිට එවන්න. මං ඉතින් ඒ වගේ ඉන්න තමා. හවස දෙකයි වෙනද 28යි.

0: හවස දෙකයි වෙනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: 7 Lakhana Radio ITN
1: Havasa dekai venati hatales dekai
2: Vilavu oba vetta gena aave
3: Api rate parval viyadam gana danna loketama motorcycle 3 wheel tire hadana TVS Lankawa vetin aduma viyadam sahita TVS XL 100 motorcycle e oba wenuwenmai
1: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
4: ඔව්. ඒ මනුස්සෙ

0: හැදෙන්නත් කලා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය හවස දෙකයි විනාඩි 43යි වෙලාව 2026 වර්ෂයේ මේ ගතවෙච්ච මාස 6 ඇතුලේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000 ඉක්මවනවා. මේක සංඛ්‍යාත්මකව ගත්තම 54,000 කියන එක ලොකුයි තමයි. හැබැයි මේ මිනිස්සු කියලා දැනගත්තාමනේ මේ 54,000 නිකන් කජවැට කොසට නෙවෙයිනේ. මේ 54,000 කියන්නේ කාගරි අම්මෙක් තාත්තෙක් දරුවෙක් සැමියෙක් බිරිඳක් නේද? කාගේම හරි පවුලක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඒ ප්‍රශ්නේ ඔයාගේ පවුලට ඇති නොවන විදිහට ඩෙංගු රෝගය වැළඳීමේ තියෙන ඉඩකඩ අවම කරලා නැති කරලා දාන්න මහන්සි වෙන්න. ඒක ටිකක් කම්මැලි. ඒක ටිකක් අපහසුයි වගේ තේරෙනවා. සාමාන්‍යයෙන් අස් කරනවා කියන දේට හුඟක් අය කැමති නෑනේ. පුළුවන් තරම් ගොඩ ගහගෙන ඉන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න තැනක ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයා අවත පරිශ්‍රය පිරිසිදුව තියාගන්න එක වටිනවා. මොකද සමහර කැමති නෑනේ ඔය මල් වගා කරන සමහරු ඉන්නවා හරි අකමැති. මල් පෝච්චා කෙහෙට වෙහෙට කරනවටවත් කැමති නෑ. හැබැයි එහෙම ඉන්න ඔයාට මං කියන්නේ සමහර ශාක පත්‍රවල ගොටු හැඩේ තියෙන ශාක පත්‍රවල පවා මතුරුවෝ බෝ වෙනවා. ඒක ඩෙංගු පරීක්ෂා කරන පරීක්ෂකරු නැවෙලා ඔබට කියනකම් බලන් ඉන්නේ නැතිව ඒ පැල උදේ නැගිටට පස්සේ වැස්ස නැත්තම් ගිහිල්ලා බලන්න. ඊයේ රෑ වැහලා ඒ ගස්වල ඒ ශාකවල ශාක පාත්‍රවල වතුර රැඳිලා තියෙනවද? ඒව අයින් කරලා දාන්න. ඒ ගස් ඔයාට අයින් කරන්න හිත නැත්නම්. එතකොට තව පොල් කට තියෙනවා. තැඹිලි කොඹ තියෙනවා. මේ දේවල් වත්ත පිටේ ඕන තරම් ඇති. ඔයාට ඇවිදින්න වෙලාවක් නැහැ තමයි. ගෙදර ඉන්නවත් වෙලාවක් නැහැ නේ අනේ කියලා කියන ඔයාට මම මේ කියන්නේ. හැබැයි ඩෙංගු වලට ඔය සමාවට කාරණා වැඩක් නැහැ. හැදුනට පස්සේ දුක් වෙලා වැඩකුත් නැහැ. අනේ අපිටත් හැදුනට බලන්න ඉතින් කොච්චරවත් නේද කියලා එහෙම බැසවිලි නගන්න කලින් මම මේ කියන්නේ ඩෙංගු වලින් ඒ අවධානයෙන් මිදෙන්න ඔබට කල හැකි පුංචි පියවර ටික හරියට ඉටු කරන්න. මොකද පුංචි මතුරෙක්ට පුළුවන් ඔයාව කර උඩක මෙනියක් කරන්න. එක සහල්ලුවට ගන්න එපා. හවස දෙකයි විනාඩි 45යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasa dekai vinadi 53
2: Obata kale aapasu haravimata nohaki bawa dannawa neda E nisa oba riyadhavaneedi adhika vegen noyanna niyamita vegenma riyadhavaneeta mataka thaba ganna
1: හවස දෙකයි වෙනාටේ 54යි වෙලාව. සුබ දවසක් ශාමේ. අද අපි අයිස්ක්‍රීම් දන්සලක් දෙනවා කියලා තියෙනවා බණ්ඩාරගම පැත්තේ. මටක් කරගෙන කොහෙද කියලා. ප්‍රියා ඔයාගේ මැසේජ් එක ගොඩක් අය උතන ඉන්නවා කියලා තියෙනවා. ඒ හැමෝටම ජය ජය වෙන්න ඕනේ. පින්සෙත් 15 වේවා තව තවත්. වැඩ ලස්සනට කරගෙන යන්න. සුබ දවසක් වේවා ශාමේ. අපිට වහන් ඉන්නවා ලස්සන සින්දුවක් ඕනේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩා සින්දුවක් අහන්න දෙන්නම්. මෙහෙරි හඬක් හිතවත් බවක් දනවන හඬක් නමයි චාමිකා. ලස්සනයි ලස්සනයි ස්තුතියි. වාදුවේ රූපසේන සහ සුනන්දනී ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කොහොමද නම් කි මම පින්නවලින් චන්දි සින්දුවකට පුතා මහත්තයා සමින්දව එකතු කරගන්න කියලා තියෙනවා. චන්දි thank you message එකක් කියවට. එසර් ඔටෝ පේන්ට් කරුණා කළ සජිත් රශ්මින දෙමුතුසව එකතු කරගන්න කියලා තියෙනවා. හසිත් නේද? හසිත සර්වත් මතක් කරන්න කියලා තියෙනවා. Thank you message එකට. සුබ සන්ධ්‍යාවක් වේවා අපි දෙන්නවා. කවුද ඔයා?

Eji anora pusselaveng apisinta kamu sabata sakreva chami sindwa kone matale patting me message ekak kumarayara putu kolla nayane gamane subhashini wekadu karagatta onna ita passe mata patha patta yanawa lakshman tamara nishani chetana tejawor pujputa bhagya avishka ekatu karagatta chami subasandhavak ඔයත්තා අපි හැමෝම කැමති ලස්සන හින්දි සින්දුවක් තියෙනවා කියලා කියනවා මුචේ තුම්සේ මොහබ්බත් මම බලන්නම් සින්දුව එක පාට මට මතකෙන් නම් ආවේ නෑ හැම කිව්වහම හොරණ මහින්ද කුමාර මාලා තමයන්ති උදාරා චාමින්දි ගගනි ආශින් සනේ වඳුරබ මාබොටු වනින් ඉසුරු මත ශාන් රසික රත්කමින් සුදත් සෙල්ව මහේෂ්ව එකතු කරගන්නවා එකතු කරගෙන මේ සින්දුව අහන්න දෙන්නද රූපතරම් ස්ථානක

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .76 366 176 අංකයට

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගුවේ සැකෙන රෝග ලක්ෂණ මතුවහොත් සුදුසුම වෛද්‍යවරුකෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා. ඒ ඩෙංගු රෝගය පිළිබඳව පැහැදිලි කරමින්
2: ඉක්මනින් අවශ්‍ය වේලාවට වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් මේ නිසා ඇතිවන සංකූලතාවයන් ඇති වුණත් ඒ වයින් නැතිවන හානිය සහ බරපතල වීම අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. උනට පැරසිටමෝල් ඇර වෙනත් ඖෂධ නොගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩයික්ලොෆෙනෙක්, ඉබුප්‍රොෆේන්, මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධ, ඒ වගේම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ නොගැනීම වැදගත් වෙනවා. මොකද තාමත් අපි දකිනවා සමහර අවස්ථාවලදී විවිධ හේතුන් නිසා එක්ක වෛද්‍යවරුන් කියලා කියාගන්න අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා. මොකද මේ ස්ටීරොයිඩ් වල විශේෂයෙන් ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සමෙතසෝන් කියන ඖෂධවල තියෙන එක ලක්ෂණයක් තමයි මේක දුන්නහම දවසක් විතර දෙකක් යනකම් ඇඟට හොඳයි. ඉතින් ලෙඩා හිතනවා මේක දැන් හොඳයි ඔක්කොම කියලා. සමහරවිට උනත් බහිනවා. ඉතින් මේක නිසා ලෙඩා මේ ගැන රෝගියා මේ ගැන තියෙන සැලකිල්ල තියෙන අවධානම ගැන හිතන එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද රෝගීන් එන්නේ එතකොට ඇතිවන සංකූලතාවයන් එක්ක තමයි රෝහල්ගත වෙන්නේ. ඉතින් කනගාටුදායක තත්ත්වය තමයි සමහර වෛද්‍යවරුන් විදියට පෙනී සිටින අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා මේ රෝගීන්ට ෂණික සහනය ලබා දීම සඳහා, වන් ෂොට් ප්‍රතිකාර. මේ වයින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. එවැනි තත්ත්වයන් දකිනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න. මොකද මේක ඉතාමත් වැරදි ප්‍රතිකාර ක්‍රමයක්.
1: යුක්‍රේනයේ සමග සාමගි උසමක් ඇතිකර ගැනීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි සම්බන්ධයෙන් මොස්කෝ ස්ථාවරය වෙනස් නොමැති බව රුසියාව ප්‍රකාශ කළා. යුක්‍රේනයේ සමග සාමගි විසුමක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ කොන්දේසි සාස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි ක්‍රෙම්ලිනයේ පවසන්නේ. යුක්‍රේනයේ සිය හමුදා එරට කලාප හතරකින් ඉවත් කර ගැනීම සහ නේටෝ වලට සම්බන්ධ වීමේ සැලසුම් ප්‍රසිද්ධියේ අත්හැරීම ප්‍රධාන කොන්දේසි අතර වෙනවා. වසර හතරකට වැඩි කාලයක් පවතින යුද්ධයේදී යුක්‍රේනයේ ඉදිරිපත් කරන නව යෝජනා ප්‍රතික්ෂේප කරන බව රුසියා ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේදීද ප්‍රකාශ කළා. ලකුණු මීනඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස හතරට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

හවස තුන පහු වෙලා විනාඩි 6යි. All time bits it charming. අපි අපේ අන්තිම පය පටන් ගන්නවා. 0.7, 0.3, 0.93, 0.5, 0.93, 0.7ට හවස 4 වෙන්න කලින් message එකක් එවන්න පුළුවන්.

veteraya diyelim. Ahadırı bir unu, satıdı pehtunak. Oğul.

හවස 3යි වෙනට 11යි වෙලාව 0.7.3.5.3.7 යාවේ මැසේජ් නම්බර් එක ආදරණීය සුන්දර දවසක් ආදරේ ලක්කඩ කෑගල්ල කංකිරිය හෙට මුල්ල චන්දිමා ඔගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ ලාලනී නිශානේ රේනෝ දිනු අම්මා කුවේට් වලින් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා සුබ සන්ධ්‍යාවක් වේවා අද නම් අහගෙන ඉන්නේ ගෙදරින් දන් කියලා තියෙනවා ඒ බත්තන්සලක්ම තාම අස් කරනවා කියලා තියෙන්නේ ජය මම නේද ඔපොල් චාන්දනී කුසුමලතා ගානේ සෝමවතී ඩිලානේ විහංග ගණිතෝ සුපුන්ව එකතු කරගන්න ස්තුතියි අදත් මාව දක්නට ඊට පස්සේ හැමත ටෙක්ස්ටයිල් එකෙන් වෙවලසෙන ඔගේ මැසේජ් එක කලමනාකාර ඉන්ද්‍රජිත් අජාන්ත යසරත්න සම්පත් කරුණාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාවරන් ජනක ගේනාත් ටීගාමිනි කුමාරි ශිවානී ජනකී සජානී සන්ධ්‍යා කුෂානිව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු සුන්දර දවසක් ශාමී ඔන්නෙතේ මමත් අවහගෙන ඉන්නවා නන්දනී හේරත් පාදිනී මේ මැසේජ් එක ඊට පස්සේ කෑගල්ල දුනු කේවල නිල්මිනි වාගේ මැසේජ් එක මහත්ය ජගතලවෙන් නංගි නිලන්තී දුව සවින්දි නිම්සරාවතේ පැතෙන් ඔන්න එකතු කරගත්ත අලව්පුර අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අනේ කියලා අලව්පුරින දර්ශනී කුමාර් තුංගුවා මට මැසේජ් එකක් එවලා තියෙනවා වාටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න ටීම් එක හැමෝම එකතු කරගන්න ඒ ගැරු ළමයි ටිකගේ නම් ටික එවන්නකෝ දර්ශනී ඇයි අපි දැනගන්නට අකමැතිද අයි මැසේජ් එකක් එවනකොට නම් ටික එවන්න හොඳේ එයාලත් කැමතිය දේනේ නම් ටික අපි කියනවා හවස 3:00 වෙලා විනාඩි 13යිනේ වෙලාව යනවා ඒක නිසා 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න

0: FM 93.7 Lakana Radio ITN
1: Havasa tunai bina de daatai
2: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
0: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakana Radio ITN
0: හවස 3 වෙනාඩි 21

0: mare vedeni uni tutti che vuole ma mi meri lo schila
1: me meri lo call the doctor yaad sunnadu
0: mamma kirike punne ayya sini vedene muku tatta pai vidukrene ayya mata
2: oh my god
1: super doctor ne doctor hariyatama kiyala diyanale
3: hina bevi sindu hanna FM 93.5 FM 93.7 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: සම අනුග්‍රහය.
4: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් වබිතහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: හිතේ උපන් මාගේ විසේකාරී
8: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න සර් මං අයින් සර් මම සර් මට ඔය කිසිම අවුලක් අදාල නෑ සර් හැබැයි සර් මට මොනවා හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට ඌරු මම වල්ලා දානවා සර් අහුවෙන තැනක
4: විසේකාරේ
8: ඔබ කොහොමද බම්මනේ ඔය දේවල් ගැන හරියටම දන්නේ
9: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක් කිරිහාමි මාමගේ පුතයි සුදු හාමිනේ නැන්දගේ පුතයි ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ ඉතින්
4: විසේකාරේ සතියේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න
10: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: හවස 3:00 වෙනාට 28යි නෙවලාව තාම මං ඉන්නේ WhatsApp messages බල බල text messages ටිකත් බලන්න තියෙනවානේ හයි චාමි සුබ දවසක් වටත් අද තවහගෙන ඉන්නවා නිෂෝ ඔයාගේ message එක කියන්න හදන්නේ සම්බදතාව බෙද වැටෙනකොට මිනිස්සුන්ට දුක දැනෙන්නේ ඒ මිනිස්යා නිසා නෙවෙයි ඇත්තටම අතීත මතක බලවත් වුණු නිසා. අනපේක්ෂිත විදිහට ජීවිතයේ සම්බදතාව බිඳ වැටලා තමන් කැමති වුණු මිනිස්සු ජීවිතෙන් ඉවත් වෙනකොට ලොකු වේදනාවක් මනස ඇතුලේ දැනෙනවා. වර්තමානයේ වෙනකොට ඒ මිනිස්සා ජීවිතේ නැහැ ගිහින් ඉවරයි හැබැයි දුකයි. හේතුව තමයි යටිසිතේ පවතින මතකවල නැවුම් ස්වභාවය සහ මොළයේ තියෙන තාවකාලික ඇබ්බැහිය. මිනිස්සෙක් කාර්යබහුල වෙලා අලුත් මතක හදනකොට අලුත් දේවල් අත්දැකීම් හැටියට වෙද ගන්නකොට අර පරණ මතක යට වෙනවා අලුත් මතක මනස එකතු වෙනවා. ඉතින් කාලයත් එක්කම චටකින් දැනෙන දුක අඩු වෙලා යනවා. වරු දුක දැනෙන්නේ මිනිසුන්ගේ සුචිචි බව නිසා නෙවෙයි මතක නිසා. කාර්ය බහුල වෙන්න අලුත් මතක හදන්න කාලේ ඔයාව සුව කරනවා කියලා තමයි මේ පෝස්ට් එකේ තියෙන්නේ. මේ පෝස්ට් එක කියව කියව ඉන්නකොට නිෂූ මට ආයිස්ට් එක කමෙන්ට් එකක් දැම්මනේ. මට කිය කී හිටපු තැන ඔයා ගැන බැරි වුණා නිෂූ ආයෙම කරන්න. හොඳද? සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ. මමත් අහගෙන ඉන්නේ කියලා තියෙන ඊළඟ මැසේජ් එක. මාරවිලින් ශිරාණි දමයන්ති මහතා රොහන් පුතල දෙන ශිහන් මදුවන්ත මරතගහ මුලින් අක්කා සුදර්ශනී අම රීටා ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා තැන්ක්යූ හයි ලක්කඩ පොල් කහවල එකෝනේට් ආයතනය අපි හැමෝම සතෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා තමරා මිස් ඇතුළුව ජමී නිතික දසු එලි අනෝම ඉන්ද්‍රා දේපිකා නිලු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා හරි ස්තුතියි ඊට පස්සේ මං යන්නේ කොහෙටද අන්නවද නුවර පැත්තට ජීප්ස් ෆරීඩා දීප්ති සිල්වා ශ්‍රීන්දයස් නිරෝකයනි සිල්වා චන්ද්‍රානි මාරසිංහව එකතු කරගන්නවා මේ නම් ටිකක් කියන්න මං ඉන්නේ දෙවුරුම් පිටියේ ගෙදර කියලා ඇහලිකොට මියනකොල තැන්නේ හිටපු විනීතයි රංගනේ ඔයා මැසේජ් එකක් කරලා තියෙනවා මංගලිකා දුලංචලී නිර්මලා රුක්ෂී හිමාලයවත් මතක් කරන්න කොහිලේ ගෙදර පල්ලිය වත්තේ නේචරල්ඩ් කාමන්ට් එක අපි හැමෝම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න මේ මැසේජ් එක කාගෙන්ද තෙරුණි මාතරින් ඔයාව එකතු කරගන්න නිෂූ එක වැඩිය හිතන්න එපා ඉතින් හරිද එයා සෝරි කියලා මැසේජ් එකක් එවලා කමන්නෑ මම එක දහන්නට සම වෙදලා නේ කියව කියව හිටියේ. ඊට පස්සේ මට නතර කරගොද න ඔයා ගන්න අමතක වුණා. කාරින් හසඳ ඔයා දුක් වෙන්න එපා. 3:32

0: Lakhanda Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 35.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනූ තුනයි පහයි අනූ තුනයි හත. එය අපේ මැසේජ් නම්බර් එක. මම බැලුව ටෙක්ස් මැසේජස් ටික කවුද වෙලා තියෙන්නේ කියලා. හිත අනන්තයටම දුවනවා. ඒත් තමන් එක තැනම නිසා දුවන හිත පස්සේ නොයා තමන් ඉන්න තැන අවධාරණය කරගන්න කියලා. මේ පෝස්ට් එක වෙලා තියෙන මැද මහනුවර ගාමිණී යට කොණ්ඩයා කියලා කිව්වම තමයි කතිය දන්නේ කියලා තියෙනවා. එන මෙච්චර ලස්සන යානේ ගාමිණී කියන මිටුට ලස්සනයි. හයි චාමි අක්කා, ඔයා හොඳින් නේද? මගේ නම හෂිනි. හස්බන්ඩ් මනෝජ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්පාරෙන් ටිකක් සමීප නැහැ කියලා තියෙනවා. ඉක්මනටම සමීප වෙන්න කියලා ඔන්න අපි ආශිර්වාද කරනවා. හරිද? ඊට පස්සේ සෙරුවවිලටයි යන්නේ. කෙටිය සමරසිංහ සමග පවුලේ හැමදෙනාටම සිඳුවක් කරන්න ඕන කියලා තියෙනවා. රත්නපුරේ එරත්නේ තමරා කුමාරි, ඔයා වාතරෙන් එකතු කරගන්නවා. චාමි, ඔයාට කොහොමද මටත් ලස්සන සිඳුවක් දෙන්න? චන්ති මහවත්ත පස්සාලෙන් ගවලා තියෙන මැසේජ් එක. සුබ දවසක් චාමි. මං ශ්‍යාමලේ කිතුල්ගලින්. දුව සඳමිනි අහිංසා මහතෑරුවන් චාමර. කලවැල් දෙනිය අර්සලිනා ජනපදයේ අම්ම වසන්ත. තාතා කීර්තිරත්න මල්ලී සම්පත්වත් එකතු කරගන්න. ඊට පස්සේ මේ කවුද මේ රිකෙල්ල ගස්කඩින් සංචිකා. අම ශ්‍රියානේ නංගී ශේහාදී ලොකු මල්ලි සදෙව චුටි මල්ලි අනෝ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු හොඳේ. කෝ කිව්වේ නෑනේ කියලා තියෙනවා. කිව්වේ නෑ තමයි. දැන්නේ මං ආවේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට. චාමි, වටත් සින්දුවක් ඕනේ කියලා දුමින්ද මැල්වත්ත ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. වටත් සින්දුවක් අහන්න දෙන්නම්. හවස තුනයි වෙනාඩි 37යි කියන්නේ තව විනාඩි 20ක් තියෙනවා. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඕනනම් මැසේජ් එකක් එවන්න බලවන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

හවස තුනයි විනාඩි 42යි වෙලාව. මම අවලක්කන Facebook page එක පැත්තට ස්තුතියි විශ්ව විහංගක කමෙන්ට් එකට. අද අපේ සඳලි නගේ උපන්දිනය කියලා තියෙනවා. කටනායක චෙෆ් එකෙන් ගෙස් චන්ද්‍රිකා චමිලා නිශාන්ති නිලන්ති ශ්‍රහාරා නතේ පතමා තිලිනි හර්ෂණි සචිනි නිලක්ෂිය සෙව්වන්නි මදුචානි මේ හැමදෙනාම එකතු වෙලා සඳලි ඔහට නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. හැමදාම සතුටෙන් ඉඳලා වේවා කියලා අපි ඔහට ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳද? ඊට පස්සේ චාමර් ලියනගේ thank you comment එකක් දැම්මද? තුෂාරි අතුගල වයිඩෝඩිය දිලන මැණික අතට අරන් බැලුවා මම. Thank you recommend එකට වඳ එක කියන්න බෑ මට. වසන්ත කුමාර ඔයාවත් එකතු කරගන්න ප්‍රේමසිරි බංගමෝගේ මහින්දාලහකෝන් සරසඳ එක්ස්ප්‍රෙස් එස්එල් ෆර්නාන්ඩෝ වලවට ආදරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ කවුද එන්න කියලා බලමු. කුසුම් නිසංසලා කුමුදුනි යශෝරා ආසරි සම්පත් යතීෂ් චමින්ද ගුණරත්න නවන් සමීර දුලීප් සමරසිංහ අංජන ජයතලක නිශාත වික්‍රමසිංහ දිලිනි දයරත්න තරින්දු ශාන් බණ්ඩාර සබුන් තෙල ශාන් රූපසන ගුණතිලක බලවාදරෙන් මතක් කරනවා මං ස්තුතියි. ඊට පස්සේ අය මෑනෝ වට්සප් එක පැත්තට බිසි බිසි චාමි එක් මිනි SMS එකක්වා කියලා තියෙනවා. අබුදාබියෙන් චන්දරකේ හන්නතිය ජපානෙන් දිල්ෂී ඔයව තාතරෙන් මතක් කරනවා. තංකලෙන් ඉන්නවා ආතරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් ඇබ්බැහියේ හොඳේ කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. තුෂාරි ඔයගේ මැසේජ් එක කියන්න හදන්නේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා තියෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ සේවය කරන ධම්මික රුවන් කුමාර මල්ලිගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. ධම්මික හැපි බර්ත්ඩේ ඔයාටත්. ඔයගේ ආදරණීය බිරිඳ පුංචි පපා මේ හැමෝමත් එක්ක සනා කෙටසගේ කමල් අයියා ප්‍රසාද මල්ලි වැඩ කරන අක්කල දෙන්න එක්කම ධම්මික මල්ලිගේ යාළු ඔක්කොමලම එකතු කරගෙන විශ් කරන්න කියලා තියෙනවා. තුෂාරි අක්කසා මද්දු අයියත් සුබ පතනවා කියලා තියෙනවා. රිදුන බිඳුන සිත් හරි හැටි හඳුනනවා. රුවන් වතන් ඔය මොවකින් පවසනවා. සීමා විරහිතව මිනිසුන් පෙම් බඳිනවා. ලක්කඩ තුළම ඔබ සැමතාව පැපලෙනවා කියලා මටත් කවියක් කියලා තියෙනවා. Thank you. හොඳේ. ඊට පස්සේ හසුදරා දෝනි අම්මා සුරේකා පච්චි සාකර වඩුමඩුවේ සුදු අයියා චුටි අක්කා මයුර ඇතුළු හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මේකේ සවුන්ඩ් එක කොහොමද ඔන් කරලනේ?

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි විනාඩි 49යි වෙලාව. මැසේජ් කරන්නේ නැත්තම් කියලා මට තර්ජනෙත් කරනවා. අල්ලලා දෙනවා පොලිසියට. හයි ජා, මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කසන් කරියාවේ. ඔයා නෙවෙයි හොඳේ. ඔයාව එකතු කරගන්න. මටත් සින්දුවක් දෙන්න කියලා බිබිලින් නෙතුමි ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. අම්මත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා නේද? මට අලුත් යාළුවෝ, මං ඔයාලා දෙන්නව ආදරෙන් පිළිගන්නවා. අම්මා, නෙතුමි දෙන්නම එකතු වෙලා හැමදාම මාව අහන්න ඕනේ. හරිද? හරි, අලුතෙන් අලුත් දෙන්න කාගත්තා. ඊට පස්සේ මටත් ලස්සන සින්දුවක් දෙනවද කියලා මේ මැසේජ් එක වල තියෙන්නේ. සුනීතා, මට සින්දුවක් අහන්න දෙන්න. ඊට පස්සේ හයි යකි, මං වරුණි, අපි කළුතර කටකුරුන්දෙන් වැඩ කරන ගමන් ඉන්නේ. චංචනා අපේ මිස් ඇතුළු, ඒ නම වෙනස් නේ, මං හිතුව චංචලාද දන්නේ කියලා. චංචනානේ. හන්සනී, මානෙල්, නයනා, චලනීද, කලනිද, රොක්ෂි, රූපිකා, පත්මිනීව එකතු කරගන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. හරි,

0: FM 93.7 La Khanna Radio ITN
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

හවස තුනයි විනාඩි 55යි. දෙලා නිරෝෂංගල් ලැබවට මැසේජ් එකක් එවලා තිනවා යන්න කලින් අපිත් ඔයව අහන ගමන් දුව දහම්දී මහත්තයා නිල් නාරම්මල එරන්දි ඔයගේ මැසේජ් එක ඔයව තාත්‍රික් මතක් කරන ගමන් යන්න දෙහන. පරිස්සමින් ගිහින් එන්න හිත හැදෙන හැටි කියලා වැඩක් නැහැ අහන්න අහන්න. ආසයි කියලා මැසේජ් එකක් එවලා තිනවා. Thank you තුෂාරි. ඒත් ඉතින්

ඉක්මට ගියෝ තින් හයික්මට එන්න පුළුව නොගෙහිම් බෑ. අපි අපව හෙට දවල් එකට මොනගැහම් එතකම් පරිස්සමට සතුටෙන් ඉන්න ඕනේ. මැසජස් එවුවට මාව හංගිට ස්තුතියි. මම චාමිකා මනෝචිලි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: වෙසක් සමයට සාපේක්ෂව පොසන් සමයේ මාර්ගානතුරුවල අඩුවක් පවතින බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා භාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධීර මහතා පවසනවා. අධික ශබ්දයේ සමග අනීතිකව ධාවනය වූ යතුරු පැදිවලද අඩුවක් පැවති බවයි සේනාධීර මහතා සඳහන් කළේ. ඒ පොලිසිය සිදු කළ දැනුවත් කිරීම සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පෙන්වා දෙමින් එකලස් කළ සහ අධිධාරිතා යතුරුපැදි අධිකෙන්ට යොමු කර රාජසන්ත කිරීමටද පියවර ගන්නා බව සේනාධීර මහතා ප්‍රකාශ කළා. අන්තරාකාරී සහ නොසැලකිළ මත් ලෙස රියදාවනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කිරීමටද හැකි බව පොලිසිය පෙන්වා දෙනවා. උෂ්ණාධික කාලගුණයෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවරට දැඩි බලපෑම් ඉල්ලෙමින් තිබෙනවා. දිල්ලි නගරයේ උෂ්ණත්වයේ පසුගිය සතියේදී සෙල්සියස් අංශක 40ක් මවා ගියා. ඒ සෙල්සියස් අංශක 41.3ක් ලෙස උෂ්ණත්වය සටහන් වෙමින් ඒ වසරේ මේ කාලයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4.1ක ඉහළ යාමක් බවයි ඉන්දීය කාලගුණ අංශය සඳහන් කළේ. කෙසේ වෙතත් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 50 ඉක්ම වූ ආකාරයේ උණුසුමක් මේ දිනවල දැනෙන බව ඉන්දීය කාලගුණ අංශය පෙන්වා දෙනවා. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්නද ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN SLS ටයිප් කර 2299ට SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලකන්ද රේඩියෝ ITN

0: සුබ සන්ධ්‍යාවක් හවස 4යි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අපි දවස් ගානකට පස්සේ නේද?
1: හා
0: සතිය දවස් සතිය අන්තයයි. එතකොට අර
1: පොයයි
0: ඔක්කොම එක.
1: හා
0: හා සෑහෙන වෙනස් වෙලානේ.
1: එයි ලස්සන වෙලානේ.
0: ලස්සන වෙලා කියන්නේ මේ
1: දැන්සර කාල මහත් වෙලා කියයි.
0: ඇත්තටම මේ කියන්නේ ගිය බ්‍රහස්පතින්දට වැඩිය සෑහෙන වෙනසක් තියෙනවා.
1: ඔව් ඉතින් ලස්සන වෙලා කියලා කටපුරා කියන්න.
0: කියන්නේ මේ කියනර ගාන්ට මේන්ටේන් කරගෙන ආවනේ. ඒ බ්‍රහස්පතින්ද වෙනකන්. වෙසක් පොයින් පස්සේ
1: මම
0: දැක්කා ගාන්ට් එක ෂේප් එකේ
1: පොඩක් පොඩක් ලස්සනට හිටියා.
0: කියන්නේ මූණ එහෙම ලොකුට මහත් වෙන්නේ නැති වෙන්න. හා ගාන්ට් ෂේප් කරගෙන එහෙම හිටියා.
1: දැන් මොකක් නමුත් මොකක් කරේ වෙලා.
0: දැන් මට බැරල් එකකට
1: බැරල් එක ඔයා එහෙනම් මට
0: ගවක් අඳලා වගේ
1: බැරල් එකක් කිව්වා එනං සමිත් මට නේ.
0: නෑ නෑ ඔයා ලස්සන ඇතරම පොඩි වේලුවක් කරේ. මේ
1: එනඩ මහත් වෙලා.
0: එමුනාට එහෙම කනවා කියලා කන්න එපා.
1: අපිට මොකද
0: අර සමහර තැන්වල වීඩියෝස් ආවා.
1: හා ඔව් ඔව් මන් දන්නවා.
0: අපිට ආවා මෙහෙම පෝඩින් වල ඉන්න විදිය බෙදා ගන්න පිඟානේ සයිස් එක. මේ ඔක්කොම අපිට ඩීටේල්ස් ආවිලා තියෙන්නේ.
1: හරි.
0: ඒ නිසා ඉතින් ඔහොම වෙන එක සාධාරණයි කියලා අපිට හිතෙනවා.
1: සතුටින් දන්සලක් දුන්නාම අපි ඒක ගිහිල්ලා සතුටින් වෙන්දා.
0: සෑහෙන මෙසරි දන්සල් තිබ්බනේ.
1: ඒක පොසොන් එකට සෑහෙන තිබුණා.
0: කියන්නේ බෙසක් එකට තැඩිය සෑහෙන තිබුණා දන්සල් ප්‍රමාණයක්. කියන්නේ සාමාන්‍යයෙන් නුවර පාරේම
1: ඔව්
0: යන්න බෑ.
1: ඒ
0: තරම් දන්සල් අල්ලල බෙල්ලෙන් අල්ලලා ගෙනහිලා
1: කන්න කන්න
0: කවි කවි
1: ඒ තරමට දන්සල් ඒ තරම්
0: ඒ කියන්නේ අතරම් පොලිනුත් නෑ ලොකුවට
1: ඒ
0: දන්සල් ගොඩක්නේ මාළු පාන් දන්සලේ ඊට පස්සේ අහපැති දෙන බත් දන්සල ඊළඟට අයිස්ක්‍රීම් දන්සල ඔක්කොටම යන එකම සෙට් එකනේ
1: හැබැයි ඇත්තද තමයි සෙනග හිටියේ නැහැ වැඩි ගොඩක් සෙනග නැහැ
0: සෙනග අඩුයි මේ දන්සල් වැඩි
1: ඔව්
0: ඒ අතරේ අර
1: එහෙනම් අපිට කන්නත් බෑ එච්චර
0: ඔව් හැබැයි ඉතින් අර පාරේ දෙයිනේ කියලා පණ බේරගෙන දන්සල් කාපේකත් ලොකු දෙයක් කියලා හිතුණා
1: ඔව්
0: බයික් වලින් වැඩ දාපු අපේ සහෝදරව ටික
1: හරි
0: තාම සමහර තැන්වලදී හරිම අප්‍රසන්න විදියට
1: මේ
0: කියන්න උනා කියන්න වෙනව නේද
1: අකමැති
0: වුණත් කියන්න වෙන සමහර දේවල් තියෙනවානේ මේ පාරගේ කොච්චර කිව්වත් මෙහෙම කරන්න එපා අරම කරන්න එපා කියලා
1: හරි
0: පෙරලගෙන වාහනේ අනිත් මිනිස්සු වාහනවල යන්නේ නැහැ වගේ
1: පාරේ
0: මිනිස්සු පයින් යන්නේ නැහැ වගේ හිතාගෙන ගියපු සමහර අය තිරියා
1: ඔව් හැබැයි වෙසක් එකට වඩා මේ පාර මේ
0: රියන්තුරු
1: අඩුයි කියලා කියනවානේ
0: කන්ට්‍රෝල් එකක් තිබුණා
1: රියන්තුරු
0: අඩුයි මොකද පොලිසියත් සෑහෙන්න තමන්ගේ රාජකාරිය අකුරටම කරමින් හිටියා ඒ නිසා වෙන්නේ නැති ඒ අතරෙත්
1: ඒ
0: කොච්චර දේවල් තිබුණා තරමත් පිරිසක් හිටියා
1: එහෙන් මෙහෙන් හිටියයි
0: හිටියයි ඉතින් අපිට 100%ක්ම සුද්ධ කරන්න බෑනේ නේද
1: ඒකනේ
0: කොමනත් ඉතින් යාළුවත් ඊළඟ පෝයේට හරි හැදෙයි කියලා අපි විශ්වාස කරනවා.
1: ඔව් වෙසක් එකට හැදුන්නේ නැහැ පොසොන් එකට හැදුන්නේ නැහැ ඊළඟ වෙසක් එකට හැදෙයි.
0: ඊළඟ වෙසක් එකට හරි හැදෙයි කියලා අපි හිතනවා.
1: හරි.
0: ඉතින් රයිට් එහෙමනම් හද තීවිදින් ඩ්‍රයිව් එක හවස 6:00 වෙනකන් රස්සන සීදු ගොඩක් එක අපේ කතා එක ඉන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට මැසේජ් එකකුත් එවන්න පුළුවන්කම තියෙනවා.
1: 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ට ඔයාගේ WhatsApp මැසේජ් එක කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එවන්න.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74

0: அத்தனை வினாடி விசிய காய் விழாவ இவினிங் டிரைவ் ஹகின இந்த விழாவ அபி கேம பீம கேன தேவால் கேன கொச்சர திங்க கதாகரத் மதி
1: ஹரே
0: பௌகி தவஸ்கே கொச்சர கேம பீவ உனத்
1: சமக
0: கஹபத் சமக சிலி பேஸ் சிக்கன் நெக்க
1: அம்ப
0: அம்ப சட்னி அம்மோ
1: அச்சாறு
0: ஓகே காலத்தின போர்டாக
1: மெனு
0: வைக்காத்த தீரம் இத்திங் தென் தக்கட் பாச பட பேக் விஜய் நிஷ்பாதன விஜய் நிஷ்பாதன விஜய் நிஷ்பாதன
1: දවස්
0: 4 නි වාඩුව අරගත්ත සමහර අය 3 නි වාඩුව ගත්ත අය කොහොම හරි දැන් ආයෙමත් වැඩට ඇවිල්ලා තියෙනවා වැඩ කරන්න වෙනවා දැන් ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා ඊළඟ නි වාඩුවටත් කොහේ හරි යන්න නම්
1: ඕකනේ
0: අපේ ක්‍රමේ ජීවන චක්‍රය ඕක ඊළඟ එකට කොහොම හරි දවස් දෙකක් සතුරු වෙන්න මාස 3ක් විතර
1: වැඩ කරලා
0: ඔට්ටු වෙනවා වැඩ කරලා වැඩකලා හරිද ඉතින් ඔහොම තැන් තැන් වල එක එක ආයතන වල ජොබ් කරන්න ඕනේ නැහැ තමන්ගේ කියලා බිස්නස් එකක් ඩෙවලොප් කරගත්ත නම් තමන්ට ඕන දවසට නි වාඩුව ගන්න තමන්ට ඕන විලාවට
1: වැඩට
0: යන්න හැකියාව තියෙනවා අපි ඔහොම කිව්වට තමන්ගේ බිස්නස් එකක් කරන අය දන්නවා මේකේ අමාරුව කියලා හිතන ඇති ඒ කියන අය ඒ කරන අය මේක අපි එක දවසක් අහුවුදින් පාඩුව කියලා හිතන ඇති කොමන තින් තමන්නේ මේකේ CEO තමන් තමයි මේකේ GM ඔක්කොම ඉතින් එතකොට තමන්ට මේ එහෙම කන්ට්‍රෝල් එකක් කරගන්න පුළුවන් ඕන නම් ඉතින් ඒකට දැන් පුළුවන් ඩෝමා වෙතින් හඳුනා දෙන්න මැෂින් එකක් අරගෙන ඔයගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව නම් පුංචි ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න දැන් ස්ටීම් බට්ට තියෙනවා එතකොට
1: කණු දෙකේ එලිවේටර් යන්ත්‍රය තියෙනවා දැන් විශාල විදිහට සහල් ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා කණු දෙකේ එලිවේටර් යන්ත්‍රය ගන්න මෙතනින් එහාට එහාට ගියාට පස්සේ කළු වැටි වත් කිරීම යන්ත්‍ර කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර එතකොට සහල් ඇසුරුම් කිරීම යන්ත්‍ර මෙන්න මේකින යන්ත්‍ර සියල්ලම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා නම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවායි තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඔයාට එතනට ගිහිල්ලා අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මේ හැම යන්ත්‍රයක්ම ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න වැඩි විස්තර දැනගන්න 011 7 679 579 011 7 679 579 කෝල් එකක් දෙන්න.
0: 4:25 වෙලාව අපි කියනවා යන්න අපේ Facebook පිටුවට.
1: හරි.
0: ලක්කඩ් ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිනවා බලන්න ගිහිල්ලා.
1: අපි අඳින්නේ ඇඳුම්ද
0: නැත්නම් චරිතද?
1: ඔව්.

0: തന്നെ.
1: സ്വാഭാവിക ഗുണൻ പിറി വിജയ മെരിസ് കൊടു തുണപ്പാക്കുടു ഗംബരി സഹ കാക്കുടു
0: കിച്ചൺ
1: സ്റ്റാർ വിജയ പ്രൊഡക്ട്സ്.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Obe Kotipati Sihineya Adha Sebeveida Ratri 10ට ලක්කඩ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
4: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජූලි පළමුවනදා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
8: කෝල් ඩ්‍රයිව් එකට
7: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 32යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව බැංකුවකට අපි යන්නේ ලොකු විශ්වාසයක් එක්කන ගනුදෙනු කරන්න බැංකුවකට යන්නේ අපි අපි මුදලක් තැන්පත් කරන්නේ ලොකු විශ්වාසයක් එක්ක එහෙම නැති තැනකට අපිට අපි මුදල් දාන්න බැහැ මොකද අමාරුවෙන් හම්බ කරන සල්ලි මේව තැන් තැන්වල අපිට දාන්න පුළුවන් අපි සල්ලිකාරයෝ නෙවෙයි
1: සික් කරන්න එහෙම අපිට සල්ලි නෑ
0: එහෙම සල්ලි නෑ අපි මේව අමාරුවෙන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි මුදල් අපි ගිහිල්ලා බැංකුවක දාන්නේ විශ්වාසයෙන් ඉතින් ඒ විශ්වාසය කියන එක බැංකුවක් රකින්න එක තමයි පාරිභෝගිකයා තමන් අතර එන්න තමන් ළඟට එන්න තියෙන ප්‍රධානම සාධකය ඉතින් ඒක RDB බැංකුව කියන්නේ ඉහළින්ම රැකපු තැනක් ඉතින් ඒ නිසා තමයි ශාකාවන් 272ක් දෙවෙන පුරා ස්ථාපිත කරමින් තමගේ සේවාව ජනතාව අතරට අරගෙන යන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ඔවුන් නවතම පහසුකම් මේ වගේම මූල්‍යමය පැතෙන් ගොඩක් ලොකු ගමනක් යන්න සූදානම්ින් ස්ථාවර තනපත සඳහා දැන් ඔබට ආරාධනා කරනවා.
1: ඔව් ඉතින් ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්න කියලා ඉන්නවා නම් ඔන්න ඔයාට ඒ සඳහා අවශ්‍ය කරන ඉහළම පුලිය දැන් RDB බැංකුවෙන් තමයි ලැබෙන්නේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුවට. ඉතින් RDB ශාඛාය කිව්ව විදිහටම දිවයින පුරාම 272ක් තියෙනවා. ආට පුලුවන්කම තියෙනවා. ඒක ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ අපි සල්ලි ටිකක් නෙවෙයි ගොඩක් එකපාර තැන්පත් කරන තැනක් නේ. ඉතින් ඒකට විශ්වාසය වගකීම කියන දේ අපි හොයන ඉතින් ඒ වෙනුවෙන් ඔන්න හොඳම තැන තමයි ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව.
0: චාරු මේ දැන් අර මේ ගැරළමේ කිටියා.
1: හා
0: යා මේ තමන්ගේ බොයෆ්‍රෙන්ඩ්.
1: හරි.
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් මීට් වෙන්න ගියා.
1: හා
0: ආයත් යනෝනේ. ගිහිල්ලා.
1: හා
0: හරිද?
1: හරි.
0: ගිහිල්ලා මේ දැන් මෙයා මේ බොයෆ්‍රෙන්ඩ් ටිකක් ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක්.
1: හරි. කියා
0: වැඩිපුර බොන කෙනෙක්.
1: හා හා. සරලම කිව්වොත් ඒක.
0: එහෙම කිව්වොත් නේ හරි තේරෙන්නේ. බොනෝ මෙයා.
1: ඔක හංගන්න බෑනේ.
0: හංගන්න බෑ.
1: හරි.
0: මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නැත්නම් මේ ගෑනු ළමයට.
1: හහ.
0: මේක ටිකක් හරි හිතට වදයක්.
1: ඕ.
0: හරිද? ඊට පස්සේ දැන් මෙයා හම්බ වෙන්න නැත්නම් මීට් වෙන එන දවසටත්.
1: හහ.
0: මෙයා බොනෝ.
1: හ්ම්.
0: ඒත් හරි නෑනේ.
1: ඒකනේ.
0: ඇඟට යන්නත් බෑ.
1: හහ.
0: ගඳයි.
1: ඕ.
0: ප්‍රශ්නනේ.
1: සිහියකුත් නෑ.
0: සිහියකුත් නෑ මේක ප්‍රශ්නයක්නේ.
1: හරි.
0: ඊට පස්සේ දැන් මේ මේක ප්‍රශ්නයක් නිසා මේ ගෑන ළමයා බලන්න කොච්චර බොනවද?
1: ඕ.
0: ඔය දැන් ඔයා දැන් අද මට කිව්වා රුපියල් 2000ක බිව්වා කියලා.
1: හා
0: හරිද? 2000ක බිව්වා. ඇයි අනේ ඇයි ඔය හැමදාම ඔයා මං මීට් වෙනෙන් දවසට රුපියල් 2000ක බීලෙන්නේ?
1: බීලෙන්නේ
0: කියලා ඇහුවා.
1: හා 2000 තියාගෙන අපිට පුළුවන් මොන හරි කන්න.
0: ඔය එහෙමත් පුළුවන් නේ.
1: හා
0: ඇයි ඔයා හැම බීලෙන්නේ කියලා.
1: ඔව්. ඊට
0: පස්සේ කිව්වා මේ ඉතින් එහෙනම් ඔයා ඇයි මාව මීට් වෙනෙන් දවසට රුපියල් 2000ක් විතර දීලා මේකප්
1: දාගන්නේ?
0: හා එහෙම කියලා.
1: සාදරනේ?
0: සාදරනේ. දොස් ඇයි එනම් ඔයා මේ රුපියල් 2000ක් විතර දීලා මං මීට් වෙන්නේ දවසට
1: හොඳට මේකප් එකක් එහෙම දාගෙන ඉන්නේ
0: මේකප් දාන්නේ එහෙම කියලා
1: හරි
0: ඊට පස්සේ ආයිමත් දැන් කොල්ලා කියනවා මේ මේ ගෑන් ළමයා කියනවා
1: හරි
0: ඉතින් එහෙම තමයි ඉතින් ඔයාට මේ ලස්සන්ට ඉන්න ඕන නිසා ඔයා මීට් වෙන ඕනේ එනකොට ලස්සන්ට ඉන්න බෑ
1: නිකන් එන්න බෑනේ
0: බෑනේ ඒ නිසා තමයි මම මේ රුපියල් 2000ක් වියදම් කරලා ලස්සන්ට මේකප් එකක්
1: දාගෙන ඉන්නේ
0: කියලා කියලා කිව්වා
1: හා
0: ඉතින් ඒක තමයි මමත් 2000ක් බොන්නේ
1: මට මාද වෙන්න
0: නෑ
1: එහෙම
0: 2000ක බිව නැත්තම් ඔයාගේ ලස්සන පේන්නේ නෑලු
1: අයියෝ අයියෝ
0: දෙපැත්තම සාධාරණයි එයා 2000ක වියදම් කරලා මේක අපේ දාගෙන එනවා මෙයා 2000ක වියදම් කරලා බීලා එනවා
1: ලස්සන බලන්න
0: ලස්සන බලන්න නැත්තම් ලස්සන පේන්නේ නෑ

0: අවස 4යි විනාඩි 39යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකන්ද රේඩියෝ ITN රීදා වයි බීට් එකට මික්ස් වෙනා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN.
1: නොතරයේ පෙරලිකරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්නවා.

0: ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 46යි වෙලාව වෙවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි දැන් මේ ඩෙන්ගු වසංගතය සම්බන්ධිනුත් විශේෂ මතක් කරන්න ඕන කතා කරන්න ඕන මාතෘකාවක් තවම අපිට මේක මේ පාලනයකින් පාලනයක් කරගන්න
1: බැරි වෙලා තියෙනවා.
0: බැරි වෙලා තියෙනවා. මොකද මේ පාලනයක් වෙලා තියෙනවා යම් තරමකින්. නමුත් ඒක සෑහීමකට පත් වෙන තරම් පාලනයක් නෙමෙයි කියන එක පේන තියෙන කාරණාවක්. මොකද 54,000 ඉක්මවල ගිහින් තියෙනවා ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට. ඉතින් මියගිය සංඛ්‍යාවත් 30 ඉක්මවල තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි තවදුරටත් මේ පාලනය සිදු කරගන්න ඕන කරන අපේ මෙහෙයුම් නතර නොකරොත් නතර කරොත් පාලනය කරගන්න ඕන මෙහෙයුම් අපි නතර කරොත් යලි ආයමත් තිබුණු තත්ත්වයටම මේක පත් වෙන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් අපි මේ තත්ත්වය පාලනය කරගන්න ඕන කරන වැඩ ටික අපේ පැත්තෙන් කරන්න ඕන.
1: ඊයේ දවසේ විතරක් 1030 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා ඩෙන්ගු රෝගීන්.
0: ඒක තමයි දවසකට දැන් 1000 පැනලා යනවා. ඉතින් මේක 500 වයින්නටත් අපි වය වෙලා කතා කරා.
1: 700 පැනලා ඊට පස්සේ 800 පැනලා ඊට පස්සේ දැන් 1030 වෙලා තියෙනවා දවසකට.
0: ඔව් ඉතින් පහුගිය දවස්වල 1200 ගානක් වාර්තා වුණා එක දිනක. ඉතින් දැන් 1000 පැනලා යනවා කියන්නේ මේක තවමත් ඉතාම බරපතල තත්වයක තියෙන්නේ. ඉතින් ලිබෙන පුරාම මේ පවිත්‍ර කිරීමේ කටයුතු දැන් සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂම රාජයේ මැදිහත් වීමත් ඒ වගේම PHI මහතුරු මේ දවස් ටිකේ සෑහෙන දුවනවා. වැඩ කර තමන්ගේ රාජකාරියට එහා ගිහිල්ලා.
1: ඔව් සෑහෙන මහන්සියක් දරනවා.
0: සෑහෙන මහන්සියක් අන්තිම යාලගන්න රිස්ක් එක. මොකද දැන් මේ යන්නේ මේ හරියට ඉන්නේ ඩෙන්ගුද නැත්නම් නිකන් මඳුරෝද කියලා දැනගෙන නෙමෙයිනේ මේ පිරිසුදු කිරීමේ ස්ථානවලට යනවා පිරිසුදු කරන්න කියලා උපදෙස් දෙන්න යනවා. ඉතින් මේ තැන්වලට මේ PHI මහතුරු යනකොට එතන ඉන්න මඳුරෙක් හදිස්සියේවත් දෂ්ට කළා කෑවොත්
1: අනිත් අය පරිස්සම් කරාද ගියේ.
0: ඔව් ඉතින් හරි භයානකයි. ඉතින් මේ තත්ත්වය තේරුම් අරගෙන ඒගොල්ලෝත් ඒක දන්නවා මේකේ අවදානමක් තියෙනවා කියලා. හැබැයි යාලා පොදු යහපත ගැන හිතලා හැමෝම ගැන හිතලා යාලා ඇලගේ රාජකාරියට එහා ගියපු දවැන්ත මෙහෙවරක් මේ දවස්වල කරමින් ඉන්නවා.
1: ඒ නිසා අපි කියන්නේ ඔයාලගේ වගකීමත් ඔන්න ඉෂ්ට කරන්න කෙලිටු කරන්න කියලා.
0: අනිවාර්යයෙන් මේ වගේම තමයි විශේෂයෙන්ම දැන් මේ ගියහම සමහර පාර්ශව වෙනවා මේ අයත් එක්ක රණ්ඩු කරන්න.
1: ඔව්
0: අනේ මේ අපේ මේ වෙයි එහෙම මදුරුවෝ නෑ ඔයාලා
1: ඉන්නේ. මේවා සුද්ධ කරලා තියෙන්නේ.
0: ඔව් ඔයාලා ඉන්නපා මේව බලන්න මේ ඔයා කොහොමද එහෙම කියන්නේ ඒ වගේ.
1: ඔව් දැන් මේ ඊයේත් බැලුවෝ.
0: ඒ වගේ නිකන් අපි කියන්නේ මෝඩ විදියට හැසිරෙන්න එපා. කෙටියෙන් කියන්න ඕනේ මේ කියන්න ඕනේ දේවල්. ඒ වගේ මෝඩ විදියට හැසිරෙන්න එපා. මේ එන්නේ ඔයාලගේ යහපතට.
1: ඒ වෙනුවෙන් ඔයාලා කරන්න ඕන ඔයාලගේ සහයෝගය තවදුරටත් දක්වන එක ඒගොල්ලන්ට.
0: වටපිටාවේ ඉන්න මිනිසුන්ගේ රටේ ඉන්න මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ. ඒ නිසා ඒකට නිකන් තමන්ගේ ඇඟේ හයිය පෙන්වන්න හරි.
1: අකුල් හෙලන්න.
0: අකුල් හෙලන්න හරි. මොලේ අඩුකම පෙන්වන්න හරි. ඒ වගේ දේවල්
1: කරන්න එපා.
0: ඒක පව්. මොකද මේ තමන් ගැන නොහිතුවත් අනුන් ගැන හිතන්න වටපිටාවේ ඉන්න මිනිස්සු ගැන. ඉතින් මේක හැදුනට පස්සේ තමයි ඩෙන්ගු වල අමාරුව, චිකන් ගුන්නේ වල අමාරුව. දන්නේ මේක හොඳ කරගන්න වතුර බොන්න බෑ. කොච්චර දුකක් විඳිනවද කියන එක පොඩ්ඩක් හැදිච්ච මනුස්සකින් අහලා බලන්න.
1: ඇඟ පණ නැහැ.
0: ප්ලේට්ලට් දිනෙන් දින අඩු වෙනවා. අඩු වෙනකොට තව බය ඇති වෙනවා. මම මැරෙයිද කියලා. ඉතින් ඒ වගේ බයකින් ජීවත් වෙනවද? ওই වටපිටාව පොඩ්ඩක් සුද්ධ කරගෙන.
1: ඔව් දැන් වෛරසයකුත් යනවා අනිත් එකේ වගේම.
0: ඒ වගේම ඔව්. ඉතින් මේ වයින් තමන්ට ආරක්ෂා වෙන්න ක්‍රම තියෙද්දි තමන්ට ආරක්ෂා වෙන්න ඕන කරන වටපිටාව තමන්ට හදා ගන්න පුළුවන්කම තියෙද්දි නිකන් ඒකට පයින් ගහලා වැඩ කරන්න එපා.
1: ඒක තමයි. PHI මහතුරු ආවොත් එහෙම එන්න ඇවිල්ලා බලන්න සුද්ධ කරන්න එහෙම කියලා කියන්න ඕනේ නේද?
0: අනිවාර්යෙන්. ඒ නිසා ඒකට සපෝට් එකක් ඔයාගේ පැත්තෙන් දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඩෙන්ගු අඩු කරගන්න නම් ඩෙන්ගු මර්ධනය කරගන්න නම්.
1: තවදුරටත් මේක ඉස්සරහට ගෙනියන්න නැතුව පුළුවන් පාලනය කරගෙන මේක අඩු කරගන්න. ඊට පස්සේ අර අපි හිටපු විදිහටම අපිට ඉන්න පුළුවන්.
0: අනිවාර්යෙන්ම. අපි මතක් කරන්න ඕන ඔබේ වාසනාව පිළිබඳවත්. වාසනාව කිව්වහම අපි හැමදාම අපේ වාසනාව කොතනද තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැනේ. ඒක නිසා අපිට ට්‍රයි කරලා බලන්න වෙනවා ඒක. අද මෙතන ඇති කියලා. අද ගොවිසෙතක් එක්ක වාගේ වාසනාව ට්‍රයි කරලා බලන්න.
1: හරි.
0: හෙට වා කෝටිපතියෙක් වෙන්න පුළුවන්.
1: ඉතින් ඔන්න ඔයාගේ හින හැබෑ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා ගොවිසෙත ලොතරැය මිලදී ගන්න. කෝටි 6කින් ඇරඹෙන සුපිරි තෑග්ගක් එක්ක ඔන්න සතිය දින 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසෙත ලොතරැය හිතේ හැටියට මිලදීගෙන ජයග්‍රහකෙක් වෙන්න.
0: අර මේ ලිපේ තුඹස කැඩුවද?
1: ඈ
0: ලිපේ තුඹස?
1: එහෙම කතා.
0: ඔයාලා ගෙදර?
1: ඇයි එහෙම කියන්නේ?
0: ඇයි පහුගිය දවස් ටික මියුවේ නැහනේ?
1: දන්සල් වලින් මොනකොට දාන්නේ?

0: සන්නෑ දැන් සෑහෙන කාලෙකට මිරිස් තොරපහ ටික අරගන්නකොට විජේනමත් එක්ක ගෙදර අරගෙන යන්න ඔයාලට රසවත් කැම වෙලක් හදාගෙන කන්න පුළුවන්.
1: අපේ රසයේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ඔයාගේ ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. අනමෙලදී ගන්න
0: අවසහතරයි විනාඩි 51 වෙලාව.

0: Yuma ini Lakana Evening Drive.
1: අතරයි විනාඩි 55යි වෙලාව. චාරුවල් කවුද අපිට මැසේජ් කරපා ඉන්නේ එක්මන මතක් කරන්න ඕන.
2: මතකම් පැත්තේ යන හදනේ මතකම පසන් ඉන්නෝ මේ වෙලාවේ. දෙකම බොයිගොඩ ඉඳන් සුබන මැසේජ් එකක් දාලා තිනෝ දිගෝ නිවාඩුවක් අරගෙන දෙන්නත් එක්ක ආව නේද කියලා.
1: දීර්ඝ නිවාඩුවකට පසු
3: අපි මෙලෙස ආවා.
1: දන්සල් කෑවෙන් පසු.
3: හරි. මම නැදත් ඔයාලන් දන්සල් කෑව හොඳේ.
1: දන්සල් කෑව කියලා පේනවද? පේනවද?
3: අන්නේකද ප්‍රශ්නේ. ඔයා ඔහොම මේන්ටේන් කරන්න ඔයාගේ තියෙන රහස මොකද්ද?
1: දන්සල් තියා ගෙදරින්වත්
3: කාලා
1: තියනවද කියලා පේනවද කියන්නේ? ඔන්න ඔකයි ප්‍රශ්නේ.
2: හරි. දැන් එතකොට අනුල ඉන්න පුස්සල්ලා ඇවිදා මැසේජ් එකක් දාලා තියෙනවා.

0: එකම රුවත් වැඩි කෙන තන හැමෝම එකතු කරගෙන ලක්කඩහන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. චාමිකා හෝමක මේ මැසේජ් එකක් දාලා තිනවා. සමීර ඔයාවත් එකතු කරගනෝ. ගීත්මා ප්‍රභාෂී සම්පත් අටලුගමින් තමයි එකතු වෙන්නේ. මේ කට්ටියත් එක්ක රත්මලාණින් උරේෂ අයිනෝ බෙවලාවේ වගේ මනේෂ මැසේජ් එකක් දාලා තිනවා. සැලුන් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා.
1: විජේ තේගක් කෝපි එකක් කියමු බීලා. කම්මැලි නම් වැඩ පටන් ගන්න. පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන කියලා හිතන අයට
0: හරි
1: කෝපි එකක් හොඳට රහට හදාගෙන ඊට පස්සේ වාඩි පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩ්ඩක් අර අමුතු ෆීල් එකක් නේ මේ දවස්වල පොඩ්ඩක් හැන්දෑවට වහිනවත් එක්කනේ හිරිපොද වැස්සක් වැටෙනවා වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කුලං වදින තැනකට වෙලා කකුලක් උඩ තියාගෙන
0: කෝපි එකක් බීලා
1: කෝපි එකක් බීගෙන ඉන්නකොට
0: රොටියකුත් කන ගමන්
1: උණු උණු රොටියක් ලුණු මිරිස් චුට්ටකුත් එක්ක රහට කෑල්ලෙන් කෑල්ල කොණින් කොණ කඩ කඩ
0: අයියෝ
1: කන ගමන් කෝපි එකක් බොනවනම්
0: හහ
1: ඒක නිකේ නියම කෝපියක් වෙන්න ඕන
0: ඕ
1: විජේ කෝපි එක බොන්න ට්‍රයි කරලා බලන්න
0: විජේ කෝපි හොට ගන්න පුළුවන්කම තියෙනවා හොන ළගම වෙනසලින් සුපිරි වෙනසලින් අනුක නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ නමත් එක්කම මේ හැමදේම මිලදී ගන්න
1: ආර්.ඩී.බී. බැංකුවේ ඉතුරුම් වලට හොඳ විශ්වාසයක් වගකීමක් හොඳ පොලියක් මේ සියල්ලම ලැබෙන තැන තමයි ආර්.ඩී.බී. කියලා කියන්නේ
0: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආර්.ඩී.බී. කියලා කියන්නේ ශාඛා 272ක් තියෙනවා ඔය ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕන කියලා හිතනවනම් ඔනේ වෙනුවෙන් හොදව පොලිය ඉහෙලම පොලිය ලැබෙන්නේ දැන් ආර්.ඩී.බී. බැංකුවෙන්
1: අවසහතරයි විනාඩි 57යි වෙලාව

0: Radio ITN. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: හෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හවස 5යි විනාඩි 10යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් චාරෝ දැන් අපි කඩේකට ගියාට පස්සේ අපි එක දවසක් කිව්වර මේ අපි කැමති නෑ සමහර වෙලාවට
1: පස්සෙන් එනවට
0: බඩුවක් ගන්න මොන හරි ඇඳුමක් ගන්න ගියාට පස්සේ පස්සෙන් එනවට අපි කරදරයක් විදියට සලකනවනේ.
1: ඔව්.
0: හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා කියන්නේ පැත්තට.
1: හරිද?
0: දැන් වෙලෙන්දා නැත්තම් බිස්නස් කරන කෙනා පාරිභෝගිකයට දක්වන සැලකිල්ල කියන එක
1: එතනින් පෙන්නනවා.
0: නෑ මං කියන්නේ සැලකිල්ල කියන එකත් තියෙන්න ඕන.
1: ඔව්.
0: එහෙම කියලා මේ අතහැරලා දාලා කඩේට ගිහිල්ලා ඕන මගුලක් අරගෙන ආපුදෙන්
1: මං බිල් කරලා දෙන්න.
0: ආවට පස්සේ බිල දානවා කියලා වගේ එහෙම ඉන්නවනම් ඒකත් වැරදි නේද? ඒකත් ඔය අපි කියන ඔය මේ අපි බලාපොරොත්තු වෙන නැත්නම් පාරිභෝගිකය බලාපොරොත්තු වෙන දෙයට වැරදි නෙවෙයි.
1: එතකොට අපි හිතනවානේ මේ අපෝ
0: අර අපි ගණන් ගත්තේ නෑ. අපි ගණන් ගත්තේ නෑ. මේ වැඩ නැහැ කඩේට ගියාට.
1: ඔව් අදමයි මං ඒ කඩේට ගියේ. ඒක හිටපු ගර්ල් මාව ගණන් ගත්තේවත් නෑනේ.
0: ඔව්. දැන් එහෙම අහගන්නත් හොඳ නෑ.
1: ඔව්.
0: හැබැයි වදයක් වෙන්නත් හොඳ නෑ.
1: හරි.
0: දැන් බිස්නස් එකක් කරන කෙනෙක්ට තමන්ගේ මොකක් හරි ෂෝරූම් එකකට හරි මොකක් හරි දෙයක් බලන්න ආවට පස්සේ ඇඳුමක් ගන්න, එහෙම නැත්නම් මොන හරි භාණ්ඩයක් ගන්න,
1: එතමු
0: සිංක් එකක් මොකක් හරි වගේ දෙයක් ගන්න, බාත්รูම් අයිටම් එකක් ගන්න ආවට පස්සේ අපි මේ ඒ ප්‍රොඩක්ට් එක ගැන දැනුවත් වෙලා තියෙන්න ඕන. ඒ ඩිසෙට් ඇඳුම ගැන වුණත් අපි දැනුවත් වෙලා තියෙන්න ඕන. ඒ ඩිසෙට් මේක මේ රටේ නිෂ්පාදනය කරන්නේ, මේක මෙච්චර මේ ක්වොලිටි එකට හදලා තියෙන්නේ, මේකේ මෙන්න මේ වගේ ෆැසිලිටීස් තියෙනවා,
1: මැටීරියල් එක මේක
0: මේ වගේ අපි ප්‍රොඩක්ට් එක සම්බන්ධ 100%ක් දැනුවත් වෙලා නොහිටියොත් ඒකත් අවාසියක් බිස්නස් කරන කෙනාට. පස්සෙන් ගිහිල්ලා ඒ දේවල් කියන්න යන්න ඕනේ නැහැ. හැබැයි කස්ටමර්ට අපි පොඩක් ළඟින් එහෙන් මෙහෙන් ඉඳලා පොඩ්ඩක් යාව දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා කියන එක ඉඟි කරාට කමක් නැහැ. පස්සෙන් ගිහිල්ලා වදයක් වෙන්නේ නැතුව
1: යා
0: භාණ්ඩයක් තෝරගත්තට පස්සේ අපි දැන් මොන හරි දෙයක් ගන්න ගියාට පස්සේ අපි ඉන්න කෙනෙක්ගෙන් අහනවනේ.
1: අන්න
0: ඒ වෙලාවට
1: උත්තර දෙන්න.
0: ඒ වෙලාවට උත්තර දෙන්න. ඒ වෙලාවට නිකාම්ම නිකන් උත්තරයක් නෙමෙයි. විශ්වාසය ඇති වෙන විදියට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද අපි අහගෙන ගොඩක් කඩවලට ඉන්නානේ. ඉතින් එතකොට අපිත් ඔය අරයෙන් මේ එකතු කරගන්න හොඳ දේවල් කියලා දෙනවනේ. අපි කියනවනේ.
1: ඔව් අපි හොඳ දේවල්නේ කියන්නේ.
0: හොඳ දේවල්නේ කියන්නේ. මේවත් ඒ වගේ දේවල්. හරිද? ඉතින් එතකොට ප්‍රොඩක්ට් එක ගැන ඒඩ්වයිසර් දැනුවත් වෙලා නැත්තම් වෙන්නේ මොකද්ද? ප්‍රොඩක්ට් එක සම්බන්ධව විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ කෙලින්ම භාණ්ඩයක් ගන්නේ නැහැ.
1: ගන්නේ නැහැනේ මේක. හරි ඒක හොඳ වුණත් ගන්නේ නැහැ සමහර ලාට දන්නේ නැති නිසා.
0: මේක සර් මේ නිෂ්පාදනය කරන ඉන්දුනීසියෙන් භාණ්ඩවල හොඳ ක්වලිටියක් දෙනවා.
1: වර්ල්ඩ්
0: වයිඩ් රටම ලෝකෙම දන්නවා. ඉන්දුනීසියෙන් භාණ්ඩ කම මෙහෙමයි කියලා
1: විස්තරයක් කියනවා.
0: අපි කියනවා හැදලා. එතකොට ඒක ගැන කියලා මේකේ අනිත් එක මේක මෙන්න මෙච්චර කාලයක් මේකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
1: පස්සේ
0: තමයි ඒ දිස්සියේ ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ. අපි වොරන්ටි පීරියඩ් එකේ මෙහෙම වුණොත් මෙහෙම කරලා දෙනවා.
1: මාරු කළා දෙනවා.
0: හරි කස්ටමර් සැටිස්ෆයි විදියට
1: කතා කරන්න
0: ඕන විස්තර දැනගෙන. එහෙම නැතුව මේක ගැන මොන හරි මේක රට මොකද ඩකින්න බොස්කින් ආල ගියන්න ඉතින් සර් පොඩ්ඩක් ජෙමිනිකින් ආල ගියන්න පොටයක් දාලා
1: නැත්නම් ගණන් ගන්නවා කියන ඕකෝ අරහෙනේ.
0: ඔව් එහෙම නැත්නම් බොරු රටක් කියලා.
1: ඔව්
0: ඒව හරියන්නේ නැහැ. දැන් එන දැන් මොන හරි භාණ්ඩයක් ගන්න එන
1: පාරිභෝගිකයා
0: බුද්ධිමත්. ඒක නිසා ඒ අවබෝධය තියෙන්න ඕන. දෙයක් විකුණ ගන්න නැහැ. නිසා පස්සෙන් ගිහලා වද දෙන්න හොඳත් නැහැ.
1: ඔව් ඔව්.
0: කවුන්ටරේට වෙලා ඉඳලා බිල දාන්න බලාගෙන ඉඳලත් හරියන්නේ නැහැ.
1: දෙකම බැලන්ස් එකේ යන්න ඕනේ.
0: දෙකම බැලන්ස් එකේ.
1: හහ.
0: ඔයාගේ කස්ටමර් ළඟදී ඒඩ්විසෙට් ප්‍රොඩක්ට් එක ගැන දැනුවත් වෙලා විස්තර දෙන්න පුළුවන් නම් ඒක තමයි
1: වටින්නේ. ඔයා යන්න මම කියන්න මොකක් හරි වුණොත් කියලා වගේ
0: අවශ්‍යතාවය අනුව
1: මං එන්න.
0: එයාට බැට් කරන්න
1: පුළුවන්.
0: ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ප්‍රොඩක්ට් එක ගැන ඔයාලට හොඳටම විස්තර දැනගෙන භාණ්ඩයක් ගන්නව නම් ඔන්න යන්න මාක්ස්මෙන් හෝල්ඩින්ග් සමාගමට. ඔයාට ඕන කරන මැෂින් සහ නිෂ්පාදනය ආශ්‍රිතව. එතකොට ඇඹරුම් යන්ත්‍රයක් විදියට ඇඹරුම් කර්මාන්තය කරන අයට, පොත්තෙල් කර්මාන්තය කරන අයට දැන් නවතම නවීනතම මැෂින්ස් ගණනාවක් ඩෝම හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් අපි සහල් ආශ්‍රිතව කතා කරොත් එහෙම ඩෝමා කලවටි වත් ක්‍රීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මෙන්න මේ වගේ යන්ත්‍ර ගණනාවක් වාඩි පුළුවන්කම තියෙනවා. සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න මෙලදී ගණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් නැත්නම් ඇඹරුම් යන්ත්‍ර, එතකොට පොල්තෙල් හිඳිර යන්ත්‍ර, මේ කියන යන්ත්‍ර සියල්ලම වාඩි පුළුවන්කම තියෙනවා. එකම වහලක් යටින් ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඔයාට අවශ්‍ය කරන ධාරිතාවයෙන් ඔයාට අවශ්‍ය කරන මාදලියෙන් මිලදී ගන්න නොම්බර 30 ගැල්හෙන පාර මහරගමට ගියොත්ින් ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් එකකින් මේ හැමදේම මිලදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 01176979579 කෝල් එකක් දීලා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: ඔය නම්බර් එකට කතා කරාට පස්සේ එයාලගේ ප්‍රොඩක්ට් සම්බන්ධව ඔන්න ඔය අපි කිව්ව විදියට A to Z හරියටම විස්තර ටික දැනගන්න පුළුවන්කම තියෙනවා. එයාලා කාගෙන්වත් අහලා කියන්නම්?
1: ඔව්.
0: අනිත් බ්‍රාන්ච් එකකින් අහලා කියන්නම්?
1: ඕනේ කතෝරගෙන එන්න.
0: එහෙම නෑ.
1: අලවීන් පසුත් හොඳ සේවාවක් දෙනවා.
0: අනිවාර්යෙන්ම සයන්ද මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලා ළඟට.

0: තොරතුරෙන් ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Cool drive Vikita.
0: Lakana Evening Drive.
3: හවස පහයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. සමත්ක මැසේජ් කළ තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. නිට්ටවෙන් මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම දෙව්මියාව එකතු කරගන්නවා මාතලෙන් සිතාරා. ඒ වගේම කල්ප අසංක ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. යාලා කිරිබත් කොට ඉන්නවා කියලා කිව්වා මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන.
4: ෂනායින මොරටුවෙන් ආවත් එකතු කරගන්න ගමන් අලුත් ගමින් පන්සල මැසේජ් එකක් දාලා තිනවා ටයි ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා. කෙවින් දෙහත් කණ්ඩිය මැසේජ් එකක් දානකොට සුබ දවසක් චබි, සුබ දවසක් ටිකිරි මැණිකේ කියලා දාලා තියෙනවා.
3: ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගෝවිරා දෙන්න සැපේ සනීපෙන් සිඳුවක් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you චාය වේවා. ඔයාලා ගුදු කරගන්න. විජේ නිෂ්පාදන රසකාරක වර්ණකාරක કૃતિම දේවල් මේවා කිසි දෙයක් නැහැ. රසට ආට කැම ටිකක් හදා ගන්නවා නම් නම කියලාම කඩේට ගිහින් ඉල්ලන්න විජේ නිෂ්පාදනවලි මට දෙන්න මිරිස් කුඩු පැට්ටක් මුදලාරි. දෙන්න බෑ පුළුවන් නම් ගන්න කියලා කිව්වොදී ගන්නවා තමයි මහත්යෝ කියලා.
4: ඇතුළට ගිහින් ගන්න.
3: ඇතුළට ගිහින් අරන් එන්න.
4: ඕව ගුටි කන වැඩ. චමිත් කියන දේවල් අහන්න එපා. ඔයා ගිහිල්ලා විජය රමින්ම ඉල්ලන මිරිස් කුඩු පැකට් එක වුණත්, ඔයා ගන්න ගම්බිරිස් පැකට් එක වුණත්, එහෙම නැත්නම් තුන පහ කහ මේ ඕනම දෙයක්. ඔයා විශ්වාසයෙන් ගන්නකොට විජය නමත් එක්කම ගන්න මතක තියාගන්න. මොකද 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නම අපිට ලැබෙන්නේ. නිසා තමයි දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
3: දැන් අර කිව්වහම මිස්කුට අයට දෙන්න ගම දෙන්න බෑ. පුළුවන් නම් ගන්න කිව්වට පස්සේ පුළුවන් නම් ගන්න කිව්වේ. අරන් ඇවිල්ලා වෙලා ෂේප් එක එන
4: දෙන්නේ.
3: සල්ලි දෙන්න කිව්වොතින් කියලා දෙන්නේ.
4: පුළුවන් නේද ගන්න?
3: දෙන්නේ නෑ. පුළුවන් නම් ගන්න. විජේ නිෂ්පාදන මතක් කරා වගේම වාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලැබෙන වගේම සුරක්ෂිත භාවයක් ලැබෙන තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
4: ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවයත් එක්ක ඔන්න ඉහළම රකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් දාගන්නවා නම් ඒකට අවශ්‍ය වෙන ඉහළම පොලිය වාරි ලැබෙන RDB බැංකුවෙන් දිවෙන පුරාම RDB ශාඛා 272ක් තියෙනවා. ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම දිනෝ මේ කියන සේවාවන් විශ්වාසෙන් වගකීමෙන් ඔන්න ගන්න.
3: අවසපහයි විනාඩි 27යි.

0: அவச பகை வினாடி தீச கை விழாவு
1: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவி වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: අසත් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
2: කටේ පිළිවසර වෙනකෝ
3: මෑණියෝ
2: සෙව්වන් දි මෑණියෝ
3: සෙව්වන් දි මෑණියෝ අපි දන්නවා මේ රටේ ඔබතුමේක කියලා ඒත් අපිට කාරණාවකට මේ රටේ සර්ච් කරන්න සිද්ධ
2: නුඹේ හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න
1: දෙයියන්ගෙම පිහිටයි
4: අයියෝ
2: දෙයියන්ගෙම
1: පිහිටයි සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
5: ආටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොනින් දෙසල්
6: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පහයි විනාඩි 37යි වෙලාව. අපි ගෙදර ගෙනියනවනේ කේක කෑම ජාති. හදන්න. එතකොට මස් මාළු විශේෂයෙන්ම ගෙනියනවා. සතියට කීප සැරයක් සමහර වෙලාවට ගෙනියනවා. නැත්නම් සමහරු සතියට මොන දේවල් ටික එක සැරේ ගෙනියනවා. මේ ෆ්‍රිජ් එකේ තියනවා. ශීතකරණේ තියලා තියනවා.
1: පෙට්ටි වලට දාලා.
0: ඔව් එහෙම අසුරලා තියනවා. හැබැයි මේ කොයි වෙලාවකවත් ආ දැනගෙන හිටියද? මස් මාළු එක්ක. ඒ කියන්නේ අමු මස් උයන්ලාද නෙමෙයි. මස් මාළු එක්ක වෙනත් දේවල් ගබඩා කරන්න හොඳ නැහැ කියන කතාව කවදා හරි දැනගෙන හිටියද? දැනගෙන හිටියනම් හොඳයි.
1: දැනගෙන ඉඳලා තියෙනවා මම.
0: එහෙනම් හොඳයි. දැනගෙන නොහිටියනම් ඒක ප්‍රශ්නයක්. මොකද මස් මාළු ගබඩා කරන තැනක අමු මස් ගබඩා කරන තැනක වෙනත් දේවල් ගබඩා කරන්න හොඳ නැහැ කියනවා.
1: ඔව්.
0: ඒකෙන් වෙන දේවල් දැනන් හිටියේ නැණේ උනා.
1: නැණේ.
0: අන්න ඒකයි. ඒක අර සමහර වෙලාවට
1: අර කට වචනෙට දැනන් හිටියට ඒක අපි දන්නේ නැහනේ ඇයි එහෙම කරන්න කියලා.
0: අර එක්තරා රටක තියෙනවලුනේ පුටුවක්.
1: මොකද්ද?
0: තාම ඒ පුටුවට ආරක්ෂක සබළු දෙන්නේ ආරක්ෂාව දෙනවලු.
1: ඒ මොකද?
0: ඒක තමයි කතාව. ඒ කියන්නේ ඒකේ තින්ත ගාපු දවසේ රජතුමා ආරක්ෂාවට නිලධාරීන් දෙන්නෙක් ඉතිහාසෙ පත් කරලා තියෙනවා.
1: හරි.
0: තින්ත වේලනකන්
1: ඒක බලා ගන්න
0: වෙන කවුරුත් ආඩියේ කියලා.
1: අද වෙනකන්
0: ඒ පුටුව ගාව
1: ආරක්ෂක දෙන්න ඉන්නවා. ඒ වගේ උත්තරයක් තමයි මම දුන්නේ.
0: හරිද? ඉතින් ඔයා දන්නවද දැන් මේක මොකද්ද මේ හොඳ නැහැ කියන එක?
1: ඔව්.
0: මස් මාළු එක්ක ගබඩා කරන්න හොඳ නැහැ කියන කතාව දන්නවා. හැබැයි හේතුව දන්නේ
1: නැහැ.
0: හේතුව තමයි විශේෂයෙන්ම මේ බැක්ටීරියා ව්‍යාප්ත වෙන්න. අමු මස් වල අමු මාළු වල මේ දේවල් වල ස්වභාවිකවම එක එක විදිහේ බැක්ටීරියාවන් තියෙනවා. ඉතින් ඒ බැක්ටීරියාවන් වෙනත් ආහාර සමග විශේෂයෙන්ම පිසන ලද ආහාර එක්ක මිශ්‍ර වෙන තියෙන ඉඩකඩ වැඩි. අපි දැන් මස් මාළු ටිකක් උයාගත්තට පස්සේ බැක්ටීරියාවන් තියෙනනම් උෂ්ණත්වයත් එක්ක විනාශ වෙනවා. ඉතින් මේක අමු මස් එක්ක අපි උයන ලද ආහාර ගබඩා කරලා තිබ්බොතින් විශේෂයෙන්ම මේවා අනිත් දේවල් එක්ක බැක්ටීරියාවන් ගමන් කරන්න පුළුවන් මිශ්‍ර වෙන්න පුළුවන්. එතකොට අපිට ලෙඩ රෝග හැදෙන තියෙන සම්භාවිතාව වැඩි. අනිත් පැත්තෙන් තව කාරණාවක් තමයි එක එක දුර්ගන්ධයන් තියෙනනේ.
1: දැන්
0: අමු මස්සල එක එක ගන්ධයන් තියෙනවා. ඒ ගන්ධ සුවඳ අර පිසන ලද ආහාර හෝ වෙනත් මොන හරි ආහාරයක් අපි ගබඩා කරලා තිබ්බොත් ඒවත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ නිසා තමයි මේ විශේෂයෙන්ම මේ විදියට ගබඩා කරන්න එපා කියන්නේ. අනිත් එක දැන් මස් මාළු වලින් වැගිරෙන ලේ රුධිරය මේ දේවල් මිශ්‍ර වෙන්න ඉඩකඩ දෙනවා.
1: ඉතින්
0: මේ වගේ දේවල් නිසා තමයි විශේෂයෙන්ම මස් මාළු ගබඩා කරන තැන්වල අනිත් දේවල් ගබඩා කරන්න එපා
1: කියන්නේ.
0: මේක කඩවල් වලට විශේෂයෙන්ම ඒක නීතියෙන්ම තහනම් කතාවක්.
1: ඉතින්
0: ගෞරව රැවිලා මේක පරීක්ෂා කරවතින් ඒකේ යෝගට් නුත් දාලා තිබුණොත් හරි තව මොන හරි දේවල් එළවලුත් දාලා තිබුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන දැනගන්න ඕන කතාවක් මේක. ඉතින් මේක වළක්ව ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා වෙන වෙනම ඇසුරුම් කරන එකකින්. ඒ කියන්නේ මේ එළියට මේ ගන්ධයන් එන්නේ නැති විදියට
1: වෙන මොන හරි පෙට්ටියක හැම දාලා ඒව ඇසුරුම් කරලා තිබ්බොත්.
0: ඇසුරුම් කරලා තිබ්බොත්
1: ප්‍රශ්නයක් නැද්ද?
0: මේක ප්‍රශ්නයක් නැහැ.
1: මොකද
0: ගන්ධ සුවඳ මිශ්‍ර වෙන්න බැක්ටීරියාවන් මිශ්‍ර වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි වඩාත් සුදුසුයි කියන්නේ මස් මාළු දාන එකක වෙන දේවල් දාන්න යොදා ගන්න එපා කියන එක.
1: ඒක එක ළඟ තියන්න එපා කියලා.
0: අන්න ඒකයි අපිට ගෙදරකදී මේක කරන්න ටිකක් අමාරුයි. අපිට එතකොට ওই බොක්ස් එකක් මොන හරි යූස් කරලා අපිට කරන්න වෙනවා. පුළුවන් තරම් වෙන් කළා තියන්න කියන එක තමයි කියන්නේ. මේවෙන් අපි නොහිතන විදියට ලෙඩ රෝග අපිට
1: හැදෙන්න පුළුවන්.
0: අපි දන්නේ නැහැ ડોක්ටර් ගාවට ගියාට පස්සේ හැදුණු ලෙඩේ හැදිච්ච තැන මොකද්ද කියලා.
1: මොනවාද කෑවේ රෑට කියලා ඉතින් ડોක්ටර් අහනවා. අපි කියනවා. හැබැයි ඒක නෙවෙයි හරිම දේ.
0: හරිම දේ තියෙන්නේ වෙන තැනක.
1: ඒක
0: නිසා අපි ඒක ගැන හිතන්න ඕන පරිස්සම් වෙන්න ඕන. රයිට්. පහයි විනාඩි 41යි වෙලාව. අපිට න්ියුස් අහන්න යන්නත් තියෙනවා නේද?
1: හරි. එහෙනම් අපි සින්දුවකට යමු.
0: සින්දුව අහලා න්ියුස් එක හමු. Headlines.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සමත්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ගෝලීය අවනිශ්චිතතා මැද්දේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන්නේ IMF ඉල්ලයි. පෙට්‍රල් ඩීසල් මිල පහළට. ඩෙංගු මාරාන්තික වේ. නුසුසු ඖෂධ භාවිතය ගැනත් සෞඛ්‍යින් අනතුරු ඇඟවීම්. සාම කොන්දේසිවල කිසිදු වෙනසක් නැතැයි රුසියාව යුක්‍රේනයට කියයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7 6 7 9 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

ලංකාවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. Lakhanda Radio ITN.

0: පහයි විනාඩි 53යි වෙලාව. සමහරු කියනවා ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන කියලා.
1: හා.
0: සමහරු උන්ට නම් ඒව ජීවත් වෙනවා කියලා දැනෙන හොඳට.
1: ඔව්.
0: කරදරවලින්.
1: හා
0: හා. කරදරවලින් කියන්නේ කේක අසනීපවලින්.
1: ඔව්.
0: එහෙම නැත්නම් ආර්ථිකමය ප්‍රශ්නවලින්.
1: හා. රැකියාවේ ප්‍රශ්නත් එක්ක.
0: ඔව් මේවා මේ දේවල් ඔක්කොගෙම හොඳට දැනෙනවා ජීවත් වෙනවා කියලා. හැබැයි ඔක ඒ පැත්තෙන් නෙවෙයි අපි කියන්නේ.
1: හා.
0: අනිත් පැත්තට නේද? අපි කියන්නේ අර මචං මල ජීවත් වෙන කියලා දැනෙන්න ඕන.
1: ඔව්.
0: ඒකයි මම මේ දේවල් කරන්නේ.
1: මට ජීවිතේ විඳින්න ඕනේ.
0: ජීවිතේ විඳින්න ඕන කියලා පැත්තෙන් තමයි ඔය කතාව කියන්නේ. ජීවිතේ විඳින්න ඕන.
1: ඒක
0: තමයි තව ඉදින් කියන්නේ. මචං ජීවත් වෙන කියන එක දැනෙන්න ඕන. ඔකටද මේ ඉන්න ඩිගේ ජීවත් වෙන එක දැනෙන්න ඕන. ඒ නිසා තමයි මම මේ ට්‍රිප් එක කියන්නේ. ගන්න කන බොන දේවල් ටික මට හිතේ හැටියට මං කන්න බොන්නේ. එහෙම කියලා කියනවා.
1: ඇඳුම් ගන්නෙ?
0: ඇඳුම් ගන්නෙ.
1: හහ්.
0: නෑ රේනගෙන ඉතින් බං
1: එහෙම. කවදා හරි ඕකනේ වෙන්නේ අන්තිමට.
0: ඉතින් ඕක ඒ විදියට හිතලා අපි හොඳට කාලා බීලා හොඳට සැපේ ඉන්න බලනවානේ. ඉතින් සල්ලි ටිකක් අතේ ගැවසෙනකොට එහෙම කන දේවල් වලත් කන්ට්‍රෝල් නෑ.
1: අය ලොස් නෑ.
0: ලොස් නෑ. චයිනීස් ද
1: ජපනීස් ද ශ්‍රී ලංකන් ද
0: කොරියන් ද
1: ගාන
0: ඕන දෙයක් නෑ. ඉතින් ඒක නිසා එහෙම කෑවට පස්සේ
1: ටික
0: කාලයකට පස්සේ ආයිමත් ජීවත් වෙන්න ඕන කියලා දැනෙන්න පටන් ගන්නවා. මොකද කොලෙස්ටරෝල් වැඩි වෙලා,
1: සුගර්
0: වැඩි වෙලා.
1: හරි.
0: ඒ දේවල් ගාන්ට පැකේජ් එක එනකොට
1: හරි.
0: අපිට දැනෙන්න ගන්නවා
1: මන් දැන් තමයි ජීවත් වෙන්නේ.
0: මන් තම් දැන් ජීවත් වෙන්න ඕන කියලා දැනෙන්න පටන් ගන්නවා.
1: ඔව් ඒක ඇත්ත.
0: සෙල්ල දිමුනේ ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන කියන එක.
1: හරි.
0: ඊට පස්සේ දැනෙන්න ගන්නවා අර ලෙඩ ටික ආවට පස්සේ මන් තව ටිකක් ජීවත්
1: වෙන්න ඕන කියලා.
0: අන්න ඒක නිසා කනබොන දේවල් හිතේ හැටියට කන්න ගියාට කමක්
1: නැහැ.
0: ඔවෙන් ලැබෙන ප්‍රතිවිපාක ගැනත්
1: පොඩ්ඩක්
0: අවස්සට හිතන්න වෙනවා. කන්න කනව ගමම්ම නේද? මේක කරොත් මේක දීර්ඝ කාලීනව කරොත්
1: මට
0: මෙහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ පොඩි කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕන කියලා
1: හිතෙන්න
0: ඕන කනබොන වෙලාවට. කඩවල වලින් අතින් මෙතින් රසකාරක ඔය දේවල් දාපු දේවල් කනකොට හිතෙන්න ඕන.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ ගෙදර හදාගන්න කෑමක තියෙන රස, ඒවයි තියෙන පෝෂණීය ගුණය, මේ හැමදේම වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ.
1: ඒ
0: නිසා ඒකට ඕන කරන වසවිස නැති රසකාරක නැති કૃතිම දේවල් නැති
1: විජේ
0: නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න.
1: ඔව්.
0: කාලයක් ජීවත් වෙන්න පුළුවන් විදියට
1: ජීවිතේ
0: දැනෙන්න කාලා බිලින්න පුළා මේ දේවල් ටික ගෙදර තියනවා.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක එන විජේ නිෂ්පාදන දැන් ගෘහණියගේ ගෙදර මුළුතැන්ගේ විජේ කුළුබඩු ටික නම් වරදින්නේ නැහැ. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ විජේ නමින් තව නිෂ්පාදන රසක් තියෙනවා විජේ නිවහණින් හඳුනා දීලා. ඉතින් විජය ඉන්දියාප පිටි වෙන්න පුළුවන්, රුඩල්ස් වෙන්න පුළුවන්, තෝස පිටි වෙන්න පුළුවන්, මේ හැමදේම මාට මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ළඟම තියෙන වෙළඳසැලෙන් හරි සුපිරි වෙළඳසැලෙන් හරි
0: RDB බැංකුව අත එක්ක ගනුදෙනු කරනවාට විශ්වාසය ආරක්ෂාව මේ සියල්ල සමගින් හොඳ පොලියකුත් ගන්න පුළුවන්. දැන් ස්ථාවර තන්පත් සඳහා
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියන්නේ RDB බැංකුවට. ඉතින් ශාඛා 272ක් තියෙන දෙවෙනි පුරාම ළඟම තියෙන ශාඛා වර්ගයට වාර පුලංකම තියෙනවා. වැඩි විස්තර දැනගන්න
0: හවස 5:56 වෙලාව.

0: දින බලා රාත්‍රී හතට ලක්කනේ
1: සංගතිය දහර සංගතිය දහර
2: විසේකාරී
3: මිටි මගේ දරුවටවත් පාරන්න බෑනේ ඔබ ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්
4: මා මලෑනියකුයි බෝනින් ඉදින් නහයෙන් අඬනවා අඬනවා මිත් මිනිව හෙඩ් කළ දෙන්න කියලා මගුල එපා යනෝ ඔයි ආ මොකද කියන්නේ අපේ සංගීත කොළොට කැමතිද
5: චේති මට දැන් ඔයාගේ පූණ බලන්නත් අපිරියයි ඇත්තමයි
3: ඕනේ නම් ආ ඕනම් යම් බලමුද මගේ චකවුස ගන්න දන්න බා මම දන්නවා අම්බලංගොඩ තමයි කියලා මොකද අපි නම් මේ වෙස් මූණක් කියලා
2: සතිය දින පහේම රාත්‍රී 9ට ITV

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවසයි විනාඩි 11යි දැන්.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 73 74.
1: Deepkiam. සුරකිමු මකතොට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි පළමුවනදා කැප්පිටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.
1: හවස 6 විනාඩි 12යි වෙලාව. බෙවලාට මතක් කරනෝනි විජය නිෂ්පාදන ගැන. ගෙදර අයට වෙන්න පුළුවන්, නෑදෑයන්ට වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. රසට කෑම ටිකක් හදනකොට රසය විතරක් නෙවෙයි ගුණය පෝෂණය මේ හැමදේම ගැන හිතන්න ඕනේ අපි. ඉතින් කල් තියාගන්න ද්‍රව්‍යදානේ නැති සකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු නැති හොඳම තත්වයෙන් තියෙන හොඳම ප්‍රමිතියෙන් තියෙන ප්‍රොඩක්ට් එකක් නම් කුළුබඩු ටිකේ ඉඳලා අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන්නේ විජය කියන නමි. අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන මගේ ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, වට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම මිලදී ගන්නකොට මතක තියාගන්න අනුකර නිෂ්පාදනට රැවටෙන්නේ නැතුව ඒ දේවල් විජය නමත් එක්ක විජය ලාංඡනය තියෙනවද කියලා බලලම මිලදී ගන්න. RDB බැංකුව දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා, වන්නුවාට පුලංකම තියෙනවා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්න ඕනි කියලා හිතනවා නම් ඔන්න ඒ වෙනුවෙන් ඉහළම පොලිය තියෙන හොඳ විශ්වාසවන්ත වගකීමක් තියෙන බැංකුවක් ඔයා හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි RDB තියෙන්නේ. යන ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.

0: Radio ITN.
1: තිමිර උඩල මත්ත නිර්මාණයක්.
2: සුදු බේබී යන්න උඩට යවන්න නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක්. අපි අර තේ එකක් දෙමු නේද? මහන්සිත් ඇතිනේ. ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනිේ කැන්ටිම තියෙනවා. ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු බේබී යන්න උඩට. නැන්ද පව් නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
1: සිහිනක තනි වෙලා.
3: නිකලි. මොකද ප්‍රශ්?
4: මොකද නැස?
3: මෙතන ඉන්න මොකක්කයි හිතාගෙන ඉන්නේ? මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඔයගන ගන්නවා.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සිහිනක තනි වෙලා.
6: Channel that shaped generations from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: Cool drive, Vikita.
6: Lakana. Evening drive.

ජාතක වග කියන රේඩියෝ ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: Morning Drive. හරි හවසලා දෙන්නේ අපිට ගෙදර යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන. ගෙදර යන ගමන් ඔයාට ඔන්න පුළුවන් කම තිනවා වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න ගොවි සිතල උතරයත් එක්ක.
1: ඉතින් පුළුවන් කම තිනවා ඔගේ කෝටිපති හීනය හැබෑ කරගන්න. එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වේදන් කරන ලොතරැයියක් මිලදී ගන්න. එතුලින් ඔයාට පුළුවන් කම තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ජයග්‍රහකයෙක් වෙන්න. එහෙනම් ඉතින් වැඩියෙන් ගොවි සිත ලොතරැයියක් මිලදී ගන්න කියන එකත් මතක් කරන ගමන් අපි අදට ගෙහගෙන නම් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා ළඟට එන්න බලාපොරොත්තු වෙන්නේ.
0: අපි යනවා අදට. ගිහින් ගන්න මම ශමිත්.
1: ගිහින් ගන්න ඔයාට සුබ දවසක්. මම චාරු.

0: භවිෂ්‍යතලු තුරෙන්
1: සම අනුග්‍රහය
2: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් වාපිත ආහාරන දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
3: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: rozrastale.
1: ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ලෝක ආර්ථික අර්බුද හමුවේ ජනපතිගේ කැපවීම IMF අගය කරයි. ගෝලීය අවනිශ්චිතතාවයේ හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන මූල්‍ය අර්බුදයෙන් පැසසුම්. පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට. රුපියල් මිලියන 555ක් වියදමින් කළුපොවිල් රෝහලට වෛද්‍ය පහසුකම් රැසක්. ඩෙංගු මාරහන්තික වේ. නුසුසු ඖෂධ භාවිතය ගැනත් අනතුරු ඇඟවේ. අල්ලසින් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමලාට ඇප. සාම්කොන්දේ සිබල කිසිදු වෙනසක් නැතැයි රුසියාව යුක්‍රේනයට කියයි. ලක්කනේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගීමට ලක්ුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි තහවුරු කර තිබෙනවා. එෙහි නියෝජිතයින් ජනාධිපතිරයා සමග පැවති හමුවකට එක්වෙමින් මූල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිපික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි චන්ද්‍රා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමු වුණා. ආර්ථික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී රජයේ ලබා ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව නියෝජිත පිරිසගේ පැසසුමට ලක්ුණා. මෑතකාලින් සිදු සාර්ව ආර්ථික සංවර්ධනය සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ක්‍රියාත්මකවද ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා. රජයේ ආර්ථික මෙහෙවර ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ුණා. IMF මගින් සහාය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙක් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. බාහිර කම්පන මැදේ උද සාර්ව ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ බැරිපිළිල වෙනුවෙන් දැඩි ලෙස කැපවී සිටීම පිළිබඳවද නියෝජිත පිරිස ප්‍රශංසාව පළ කළා. ආර්ථික යථාර්ථයට පත්කිරීම සඳහා රජයේ කණ්ඩායම ඉදිරි පියවර සඳහාද සිය අඛණ්ඩ සහය ලබා දෙන බවයි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අවධාරණය කළේ. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීම නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ හත්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගීමට ලක්වන බවද ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපුජෝචියා මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම ආර්ථික වර්ධනය පිළිබඳ යහපත් සංඥාවක් බවයි. ආර්ථික ස්ථායිතාවයේ ප්‍රමුඛතාත්වයේ ලබා දෙන පවතින අතර රජයේ අවසාන අරමුණ ආර්ථික යථාර්ථයට පත්වීමේ ප්‍රතිලාභ ජනතාවට ඍජුව ලබා දීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ආර්ථික වර්ධනය ජීවනෝපාය සහ ජීවන තත්ත්වයන්හි දැනෙන සුළු දියුණුවක් බවට පරිවර්තනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කළේ. එක්සත් ජනපද තීරුබද්ධ පැනවීම, දිත්වා සුළුකුණාටුව සහ මැදපිරිතිරි යුද්ධය ඇතුළු බාහිර කම්පන හේතුවෙන් ප්‍රමාදයන් ඇතිවද සාරව ආර්ථික හා සමාජයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා රජයේ කඩිනම් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියා. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් වසරකටත් අඩු කාලයක් ඉදිරිව ඇති අතර ඒ අවසන් කිරීම කෙරෙහි රජයේ අඛණ්ඩ අවධානය යොමු කර තිබෙනවා. එහි ප්‍රතිලාභ සියලු පුරවැසියන් වෙත ළඟාවන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනාධිපතිවරයා IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කළා. ගෝලීය අවිජිතතාවයේ මැද්දේ ආර්ථික ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. මැද ප්‍රදීප යුද්ධමය මැද්දේ ශ්‍රී ලංකා බලධාරීන් කණ්ඩායම් ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී බවයි ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රදානයේ එවන් පැපජෝචියෝ සඳහන් කළේ. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනින් ලැබුණු ප්‍රතිලාභ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සඳහා ඉඩක් ලබා දුන් බව පෙන්වා දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදලේ පහසුකම් යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන්ගේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා එවන් පැපජෝජියා මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පසුගිය 24 වනදා සිට මේට සංචාරක නිරත වෙනවා. ශ්‍රී ලංකා සංචාරයේදී ලබාගත් නිරීක්ෂණ සහ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රදානයේ එවන් පැපජෝජියෝ මෙලෙස අදහස් පළ කළා.
0: Okay, so first of all, good initial question from Odita on the reform moment.
2: මැද පෙරදිග යුද්ධයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරක් වී තිබෙනවා. බලශක්ති මිල ඉහළ යාමෙන් පසු 2026 වසරේ පෙබරවාරි මාසයේ 1.6% වාර්ෂික උද්ධමනය මැයි මාසයේදී 5.5% දක්වා ඉහළ ගියා. සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය මෘදු වූ අතර දල ජාත්‍යන්තර සංචිත සමුච්චය වීම මන්දගාමි වුණා. ශ්‍රී ලංකා මහබැංකුවේ පදනම් කරුණු 100% ප්‍රතිපත්ති අනුපාත වැඩිවීමකින් ඊට ප්‍රතිචාර දැක් වූ අතර සාර්ව විචක්ෂණශීලී පියවර ක්‍රියාත්මක කළා. රජ ඉන්ධන විදුලිය සහ පොහොර සහනාධාර මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි නිවාස සඳහා මුදල් මාරු කිරීම ඇතුළත් තාවකාලික අයවැය මත සහන පැකේජක් දියත් කළා. අවිනිශ්චිතතාව ඉහළ මට්ටමක පැවතුනත් ගෝලීය භාණ්ඩ මිලෙහි මෑතකාලීන පහත වැටීම බාහිර පීඩනයන්ගෙන් යම් සහනයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය ශක්තිමත් කිරීමට සහ මූල්‍ය හා බාහිර තිරසරභාවය ආරක්ෂා කිරීමට ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයේ ගමන් මගෙහි රැඳී සිටීම ඉතා වැදගත්. 2026 මූල්‍ය ලිහිල් කිරීමෙන් පසුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා 2027 දලදේශීය නිෂ්පාදිතයෙන් 2.3% ප්‍රාථමික ශේෂ ඉලක්කයකට ආපසු යාමට බලධාරීන් කැප වී සිටිනවා. බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයන් හිග වියදම් නැවත මතුවීම වැළැක්වීම ඇතුළුව අකණ්ඩව සිදු කළ යුතුයි. පළදායි පශ්චාත් සුලිකුණාටු ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසංස්කරණ සඳහා ආපදාශ්‍රිත සහාය ඇතුළුව වියදම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධක විසඳීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සහ පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිලකරණය පවත්වා ගැනීම මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා යතුරයි. ඒ සමගම අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ඉලක්ක කිරීම සහ සමාජ ආරක්ෂණ දැල් ආවරණය කිරීම සඳහා බලධාරීන් ප්‍රමුඛත්වයේ දිය යුතුයි.
1: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑතන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඒ නව මිල රුපියල් 414ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර තිබෙනවා. ඒ නව මිල රුපියල් 382ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් සුපර් ඩීසල් සහ ලංකා භූමි තෙල් මිලේ කිසිදු වෙනසක් නැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ. මේ අතර පසුගිය දිනවල ලෝක වෙළඳපොලේ බොරුතෙල් මිල විශාල ලෙස ඉහළ යද්දී ශ්‍රී ලංකාව හැර අනිකුත් සෑම රටක්ම විශාල ලෙස ඉන්ධන මිල ඉහළ දැමුවා. ඇතැම් රටවල් 100%කින් ඉන්ධන මිල වැඩි කරද්දී තවත් රටවල් 50%කින් ඉන්ධන මිල වැඩි කළා. ඒ ශ්‍රී ලංකාව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේ 40%කින් පමණයි. එහිදී ජනතාවට අවම පින්නයක් ලබා දීම සඳහා ඩීසල් ලීටරයක රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයක රුපියල් 20ක සහනයක් ලබා දෙමින් එම මිල රජයේ තරා ගනු ලැබුවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විද්වතුන් සහ සාමාන්‍ය ජනතාවද අදහස් පළ කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා පළ කළේ මෙවැනි අදහසක්.
3: අපි දැකලා තියෙනවා සමහර රටවල් කලාපි රටවල් ඉන්ධන මිල 100%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරන අවස්ථාවක රජය උත්සාහ කරත මේ 50%කට අඩු ප්‍රමාණයක මිල වැඩි කිරීමක් කරන්න මේ මැද පෙරදිග යුද්ධය හරහා තියෙන බලපෑම උඩ ඉන්ධන මිල වැඩිම අනිවාර්යයෙන්ම අපේ ආර්ථිකයට හානි කර වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එවැනි අවස්ථාවක වුණත් රජය ඩීසල් ලීටරයකින් රුපියල් 100කුත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20කුත් සාන දරය ලබා දීම ඉතාම අගය කළ යුතුයි. දැන් මැද පෙරදිගත්වය යහපත් අත්තර යනකොට මේ මිල ගණන් අඩුවීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන ඉන්ධන කියන එකට අනවශ්‍ය විදිහට මිල අඩු කරලා ආර්ථිකය ආපව දරාගන්න බැරි විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන්. කලාපේ අනිත් රටවල වඩා අපි වෙනස්. මොකද අපි බංකොලොත් වෙච්ච ආර්ථිකයක් තුලින් නැගියන ආර්ථිකයක් මේ අවස්ථාවේ තෙල් මිල ඉහළ යෑම ජලිලෙස අපිට බලපානවා. නමුත් සමහර රටවල් තියෙනවා ඉන්දියාව වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සපයන ආයතන රටවල් විදිහට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ගන්න රටවල් ඉතාම අසීරු කොන්දේසි යටතේ. මේ නිසා අපිට අනිකුත් රටවල් විදිහට පහසුවෙන් මෙම ප්‍රශ්නය හසුරුවීමේ හැකියාවක් නැහැ. මෙවැනි තත්ත්වයක් අපි තේරුම් ගන්නවා රටේ ජනතාව විදිහට. අපේ කලාපේ අනිත් රටවල් කොහොමද මෙම අරමුදේ විසඳන ආකාරය දිහා බලනකොට ඇත්තටම ලංකාවේ මෙම ගත ක්‍රියාමාර්ගය අගය කළ යුතු ක්‍රියාමාර්ගයක් සැලකීමේ තමයි වැදගත් වෙනවා.
1: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා නැත් දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාද අදහස් පළ කළා.
4: යුදමය වාතාවරණය තුළ බොරතල් ප්‍රවාහනය බෙදාහැරීම, බොරතල් ලබා ගැනීම, මේ සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑම ඉල්ල වුණා. මෙවැනි පසුබිමක ඇත්තටම අපි කිසියම් රටකට, විශේෂයෙන් අපි වගේ කුඩා රාජ්‍යයකට වෙළඳපළ තුළ බොරතල් ලබා ගැනීම සිහිනයක්. නමුත් එම තත්ත්වය තුළ රජය ඉතාමත් නිවරදිව ඒ කළමනාකරණය කරා කියන එක අපිට පැහැදිලි වුණා. විශේෂයෙන්ම මොන තත්ත්වය තිබුණත් බොරතෙල් සැපයුම, රට තුළ සැපයුම, ඒ වගේම අපි දන්නවා භූමිතෙල්, ඊට පස්සේ පෙට්‍රල්, ඩීසල්, මේවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ක්‍රියා කරා. මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඉතින් රජයට හැකියාව ලැබුණා අඛණ්ඩව බොරතෙල් වගේම අනිකුත් ඉන්ධන ද්‍රව්‍ය, විශේෂයෙන් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මේවා ජනතාවට සැපයීම සිදු කිරීමට. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. මේකෙදි මිල ගණන් සැලකිය යුතු ආකාරයකට වෙනස් වෙන්නට පුළුවන්. කුමන මිල ගණන් යටතේ වුණත් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත ඒවා රටට සැපයීම තමයි මේ වගේ වෙලාවකදී වැදගත් වෙන්නේ. එහෙම නැති වුණොත් ආර්ථිකයක් සම්පූර්ණයෙන් කඩා වැටීමේ හැකියාව තියෙනවා.
1: පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජනතාව මෙලෙස අදහස් පළ කළා.
5: ලෝකයේ මේ ඉන්ධන පිළිබඳව ඇති වුණ ප්‍රශ්නය මේ අපේ රටට විතරක් වුණ දෙයක් නෙමෙයි. මේ ලෝක තත්ත්වයක් තුළ ලංකාවට බලපාපු දෙයක්. මුළු ලෝකයේ අනිත් රටවල්ම 100%ක් මිල වැඩෙද්දී ශ්‍රී ලංකාව දෙවෙනිවෙන් රජය මුලින්ම ඉන්ධන කළමනාකරණය කෙරුවා. මොකද පාරිභෝජනය අඩු කිරීම උදෙසා. ඒක නිසා මේ වගේ අවස්ථාවක අපේ රටේ දැනට පවතින රජය මේක කළමනාකරණය කරලා මිනිස්සුන්ට දුන්න සහයෝගය පිළිබඳව පාරිභෝගිකයෙක් හැටියට, වාහනයක් දාවන පුද්ගලයෙක් හැටියට මම අගය කරනවා. මම හිතනවා අපේ ජනතාව මේක අගය කරන්න ඕනේ. හැම දෙයක්ම රජය කරද්දී සුබවාදීව මේවා දකින්න ඕනේ. රජයට සහයෝගයක් දක්වන්න ඕනේ මේ රට ඉස්සරහට ගෙනියන්න.
6: ගොඩක් සන්තෝෂයි අඩු වෙච්ච ගැන. එහෙම තමයි වෙන්න ඕනේ. ඉස්සරහට ගෙනියන්න නම් ඒ විදිහට තෙල් අඩු වෙන්න ඕනේ.
7: අඩු වෙනවා නම් ඉතින් අපි පාරිභෝගිකයෙක් දැන් කොහොමද යන්නේ මේක? දැන් ඉස්සක් කියන්නේ ලොකු දෙයක්, ඒකත් ලොකු දෙයක් කියලා කරන එක.
1: රුපියල් මිලියන 555කට අධික ආයෝජනයකින් කළුපෝවිල ශිෂ්‍යන් රෝහල්ට අතිනවීන කැත්ලැබ්, ඩීසී සහ ලිට්‍රොප්ටිස් ඒකක ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතිය බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙලෙහි තවත් සංදිස්ථානයක් සම්පූර්ණ කරමින් මෙම ඒකක ප්‍රතිකාර සේවාවක් සඳහා අද සිට එක්කර තිබෙනවා. රාජ්‍ය රෝහල් පද්ධති තුළ ස්ථාපිත කර ඇති කැත්ලැබ් රසායනාගාර ඒකක සංඛ්‍යාව 10ක්. මේ වර්ෂය අවසන් වීමට පෙර තවත් ඒකක 16ක් ස්ථාපිත කරනවා. ඒකක 26ක් දක්වා වැඩි කරමින් ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 3103ක්. බණ්ඩාරගිරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් බින්ව ජයිකා සහන ණය ව්‍යාපෘතිය මුදල්ද මේ සඳහා යෙදවීමට නියමිතයි. කොළඹ මහනුවර සහ ගාල්ල ජාතික රෝහල් සඳහා බින්ව මඩකලපුව, ත්‍රිකුණාමලයේ බදුල්ල, රත්නපුර, අනුරාධපුර, කොණ්ඩෑකල සහ යාපනයේ ප්‍රධාන රෝහල් වලටද කැටලම් ඒකක ස්ථාපිත කිරීමයි සැලසුව. කළුපෝවිල ශිෂ්‍යන් රෝහලේ මේකකේ ස්ථාපිත කිරීමෙන් පසු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා. ඒ රටේ සමස්ත ජනතාවටම සම සෞඛ්‍ය පහසුකම් ලබා තිබ රජයේ අරමුණ බව පෙන්වා දෙමින්.
8: දැන් අපේ රටේ ජනගහනය 1,217න් 1,048ක්ම වාසය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල. 1,025ක් ඉන්නවා ගම්පහ, 1,023ක් ඉන්නවා කොළඹ. ඒ ජනගහනයට සාපේක්ෂව අපට තෘතීක මට්ටමේ රෝහල් තිබෙන ප්‍රමාණය මේ දිස්ත්‍රික්ක දෙකේ යම් අඩුවක් තියෙනවා. අපිට වැඩිපුර පවතින්නේ විශේෂිත රෝහල්. කොළඹ දිස්ත්‍රික්කයට ඒක ගම්පහටත් වඩා බලපානවා. මොකද තවත් අනිත් දිස්ත්‍රික්කවල ජනතාවත් මේකට සම්බන්ධ වෙනවා. ප්‍රශ්නයක් නිසා අපේ ඉදිරි ජාතික සැලසුම් වලදී කොළඹ දිස්ත්‍රික්කයේ තුතික මට්ටමේ රෝහල් යම් ප්‍රමාණයක් තවත් එකතු කිරීමට අවශ්‍යතාවයක් පවතිනවා. එහෙම නැත්නම් දැන්ට අපි තුතික මට්ටමට උසස් කළ තියෙන රෝහල් වලම පහසුකම් වැඩි දියුණු කිරීමේ සීමාවකුත් පවතී යුවි. ඒ වගේම අපි මේ වසරේදී ඇත්තටම අපිට අමාත්‍යාංශ හැටියට සතුටපත් වෙන්න පුළුවන්. අපි අපේ රටේ පවතින කැත්ලැබ් ප්‍රමාණය කාඩියක් කැතීරයිසේෂන් ඒකක ප්‍රමාණය 26 දක්වා වැඩි කරනවා මේ වසර අවසන් වීමට පතුව. දැන්ට අපිට ක්‍රියාකාරී මට්ටමේ පවතින 10ක් පවතිනවා. මේ වසරේදී 16ක් ඒකට එකතු වෙනවා. ඒකට අපි රුපියල් මිලියන 3103ක් යොදවනවා. අපි බලාපොරොත්තුව තිබෙන්නේ මේ වේටින් ලිස්ට් එක අඩු කරන එක. සාමාන්‍ය විදිහට ගත්තොත් මාස 7-9 අතර ප්‍රමාණයක් සමහර වෙලාවට පොලිමින් සිද්ධ වෙනවා. ඒ නිසා දැන් අපිට ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ සේවාව සැපයීමට තමයි මේ දේවල් සපයන්නේ.
1: මේ වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000ක් වා තිබෙනවා. වාශාධික කාලගුණය සමග ඩෙංගු රෝගී අධිවසංගතයක් ලෙස පැතිර යාමේ අවධානමක් මතු වුණා. මේ වර්ෂයේ මෙවැනිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඊයේ දිනදී පමණක් ඩෙංගු රෝගීන් 1030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10 ඉක්මවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. ඩෙංගු වෛරසයේ දෙවැනි ප්‍රභේදයේ සීක්‍රින් පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. රෝගීන්ගේ සිට 75%කට ආසාදනී ඇත්තේ එම වෛරසයේ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
9: අද දින වෙන විට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 54,189ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 31ක්. පළාත් වශයෙන් ගත්තොත් බස්නාහිර, දකුණු පළාත, සබරගමු පළාත් තමයි වැඩිම පළාත් වශයෙන් වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් අධිඅවදානම් දිස්ත්‍රික්ක විදියට කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, නුවර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව සහ පුත්තලම් කියන දිස්ත්‍රික්ක අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඒවායි විශේෂ ඩෙංගු මර්ධන කටයුතු සිදු කිරීමින් පවතිනවා. සතියකට දැනට රෝගීන් 5,200ක් පමණ වාර්තා වෙලා තියෙනවා 25 වන සතියේ. මේ යන 26 වන සතියේ. ඉතින් මේක තවදුරටත් වැඩි වුණොත් රෝහල්වල ධාරිතාව වැඩි වෙලා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිසරය පිරිසිදු කරගත්තොත් තමයි අපිට මේ රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
1: මෙවන විට ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ඩෙංගු ආසාදිත මරණ 31කින් 22 දෙනෙක්ම මැදි වයසේ කාන්තාවන් වීම සැලකිය යුතු තත්ත්වයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා. එම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ කාන්තාවන් ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රමාදයක් බවයි සංගමේ සභාපති මණ්ඩලික සුමනසේග මහතා සඳහන් කළේ.
10: මේ රෝගයට ගොදුරු වෙන නොවන රෝග තියෙන රෝගීන් තවත් ප්‍රවේශම් වෙන්න ඕනේ. ස්ථූලතාවය සහ බෝනවන රෝග තියෙන රෝගීන් සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. අවාසනාවන්ත ලෙස මේ රෝගෙන් වැඩිපුර මිය ගිහිලා තියෙන අපේ කාන්තාවන් කියන රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් ප්‍රමාද වෙන්න එපා. මුල් අවස්ථාවේ අපි දැනගන්න ගත්තොත් මේක මනා කළමනා කර ගන්න පුළුවන්.
1: මේ අතර ඩෙංගු රෝග ලක්ෂණ මතු වුන් ක්ෂණික ඖෂධ ලබා ගැනීමකින් තොරව සොසුකල්ලබ් වෛද්‍යවරුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙනවා. ක්ෂණික ඖෂධ ලබා ගැනීමෙන් ඩෙංගු රෝගී දඩුතම තත්ත්වයකට පත්වීමෙන් පසු රෝහල්ගත වීම දැඩි අවධානමක් බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේ.
11: ඉක්මනින් අවශ්‍ය වෙලාවට වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් මේ නිසා ඇතිවන සංකූලතාවයන් ඇති වුණත් ඒවායින් ඇතිවන හානිය සහ බරපතල වීම අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. උනට පැරසිටමෝල් ඇර වෙනත් ඖෂධ නොගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩයික්ලොෆෙනක්, ඉබුප්‍රොෆේන්, මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධ, ඒ වගේම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ නොගැනීම වැදගත් වෙනවා. මොකද තාමත් අපි දකිනවා සමහර අවස්ථාවලදී විවිධ හේතුන් නිසා එක්ක වෛද්‍යවරුන් කියලා කියාගන්න අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා. මොකද මේ ස්ටීරොයිඩ් වල විශේෂයෙන් ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සමෙතසෝන් කියන ඖෂධවල තියෙන එක ලක්ෂණයක් තමයි මේක දුන්නහම දවසක් විතර දෙකක් යනකම් ඇඟට හොඳයි. ඉතින් ලෙඩා හිතනවා මේක දැන් හොඳයි ඔක්කොම කියලා. සමහරවිට උනත් බහිනවා. ඉතින් මේක නිසා ලෙඩා මේ ගැන රෝගියා මේ ගැන තියෙන සැලකිල්ල තියෙන අවධානම ගැන හිතන එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද රෝගීන් එන්නේ එතකොට ඇතිවන සංකූලතාවයන් එක්ක තමයි රෝහල්ගත වෙන්නේ. ඉතින් කනගාටුදායක තත්ත්වය තමයි සමහර වෛද්‍යවරුන් විදියට පෙනී සිටින අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා මේ රෝගීන්ට ෂණික සහනය ලබා දීම සඳහා වන් ෂොට් ප්‍රතිකාර. මේ වයින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. එවැනි තත්ත්වයන් දකිනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න. මොකද මේක ඉතාමත් වැරදි ප්‍රතිකාර ක්‍රමයක්.
1: මේ අතර ඩෙංගු රෝග මන්දරී සඳහා ස්ථිර විසඳුමක් ලෙස වොල්පේජා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එම ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
12: මේ වන විට දැන් අපි සති කීපයක් තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, මහජනතාව, අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදී ආයතන ගණනාවක් ඒකාබද්ධ කරගෙන අවස්ථා කීපයකම ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන දියත් කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තටම උඩට ගියපු වක්‍රය පහත් වෙන පටන් අරගෙන තිබෙනවා. ඉතින් මේක අතරින් නරකයි. ඉදිරි දින කීපයේදී තවත් මේ ඩෙංගු මදුරන් බොවෙන ස්ථාන විනාශ කිරීම සඳහා වෙච්ච වැඩ

0: දරන තවත් ව්‍යාපෘති කීපයකුත් එනවා ස්ථිරසාරව මේ ඩෙංගු ප්‍රශ්න උත්තරයක් හොයාද ඔයාලට.
1: පසුන් පොහොය වෙනුවෙන් සංවිධාන කළ ආගමික වැඩසටහන සඳහා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හන්නි අමරසූරිය එක් වුණා. 2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව ආලෝක පූජාවක් පැවැතුණේ තන්ත්‍රිමලේ රජ මහාවිහාරස්ථානයේදී. ඊට ජනාධිපතිවරයා සහභාගී වුණා. තන්ත්‍රිමලේ රජ මහාවිහාරස්ථානයේ පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විදුලි ආලෝකය දැල්වමින් ආලෝක පූජාව ආරම්භ කළා. ඒ තන්ත්‍රිමලේ රජ මහාවිහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්ත්‍රිමලේ පූජ්‍ය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඊට සමගාමීව මල් පහන් පෙරහැර සහ බොදුපැතිගේ ප්‍රසංගයක්ද පැවැත්වුණා. මෙහිදී අමාත්‍ය මහාචාර්ය හින්දු මුසුරණ සිනමි මහතා මෙලෙස අදහස් පළ කළා.
2: සොළොස් කලාවම පිරලා තිබෙන පූර්ණ චන්ද්‍රයා මුළු ලංකාවටම ආශිර්වාදයක්, පොසොන් සඳහා සලකන්නේ අපි ශිෂ්ටාචාරයේ සංකේතයක් හැටියට. එදා අනුරාධපුරයේ මේ උදා වුණු ප්‍රඥාව තමයි අපට මග කිව්වේ, අපට භාෂාවක් ලබා දුන්නේ, ශිෂ්ට සම්පන්න ජාතියක් ඇවතුම් පැවතුම් ලබා දුන්නේ. ඒ වගේම අටලොස් ශිල්ප ශ්‍රේණියක් ඇවිල්ලා කර්මාන්ත ලබා දුන්නේ. ඒ නිසා අපේ සියලු මූලයන් මේ උතුම් අනුරාධපුරයත් එක්කයි බැඳිලා තිබෙන්නේ.
1: මේ අතර බෙල්ලම්විල අනුබුදු වන්දනා පොසොන් කලාපය ආරම්භ කරනේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන්. පොසොන් පොහොය වෙනුවෙන් බොරලැස්ගමුව නගර සභාවයි මේ පොසොන් කලාපය සංවිධාන කළේ. බෙල්ලම්විල රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය විහාරාධිපති පූජ්‍ය බෙල්ලම්විල ධම්මරත්න ස්වාමීන් වහන්සේ බැහැදක සුහද පිළිසඳරක නිරත වුණා. අනතුරුව ආගමික මතවාද නිරත වූ අග්‍රාමාත්‍යවරිය ආශිර්වාද ලබා ගත්තා. අනුබුදු වන්දනා පොසොන් කලාපයේ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කරමින් පොසොන් කලාපයේ විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරිය එක්ුණේ ඉන්පසුවයි. දහම්පාසල් දරුදරියන් ඉදිරිපත් කළ භක්ති කීර්ති ප්‍රසංගයේ නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා.
3: වෙසක් සමයට සාපේක්ෂව පොසොන් සමයේ මාර්ගානුතුරුවල අඩුවක් පවතින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා භාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාතිර මහතා පවසනවා. අධික ශබ්දය සමග අනීතිකව දහවනේ වූ යතුරුපැදිවලද අඩුවක් පැවති බවයි සේනාතිර මහතා සඳහන් කළේ. ඒ පොලිසිය සිදු කළ දැනුවත් කිරීම සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පෙන්වා දෙමින්.
1: දෝෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්තනගොඩගම් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමලා පෙරේරා මහත්මිය අපමද මුදාහන් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. සැකකාරී රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර අප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. ඒ සැකකාරීගේ විදෙස් ගමන තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරමින් අලුසු දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් ඇයව අත්තනගොඩගම් ලැබුවා. ඉන්නතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇය ඉදිරිපත් කළේ. ශ්‍යාමලා පෙරේරා මහත්මිය අත්තනගුරුගේ නැත්තේ ඇයි ජාතික රෝහලේ ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තුන්දෙනෙකු ඒ සේවයට නොයොදවා එවකට විෂය භාර අමාත්‍යවරයා සිටි රවි කරුණානායක මහතාගේ කාර්යමණ්ඩල සේවයට යෙදූ බව කියන සිද්ධියකටයි. ඒ පිළිබඳව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
4: යුක්‍රේනිය සමග සාමග විසුමක් ඇතිකර ගැනීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි සම්බන්ධයෙන් මොස්කෝ ස්ථාවරයේ වෙනස් නොමැති බව රුසියාව ප්‍රකාශ කළා. යුක්‍රේනිය සමග සාමග විසුමක් සඳහා රුසියා ජනාධිපති වැල්ඩිමිර් පුටින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි ක්‍රෙම්ලිනය පවසන්නේ. යුක්‍රේනිය සිය හමුදා රට කලාප 4කින් ඉවත් කර ගැනීම සහ නේටෝ වලට සම්බන්ධ වීම සැලසුම් ප්‍රසිද්ධියේ අත්හැරීම ප්‍රධාන කොන්දේසි අතරමනවා. වසර 4කට වැඩි කාලයක් පවතින යුද්ධයේදී යුක්‍රේනිය ඉදිරිපත් කළ නව යෝජනා ප්‍රතික්ෂේප කරන බව රුසියා ජනාධිපතිවරයා පසුගිය සත්‍යාන්තයේදී ප්‍රකාශ කළා.
1: ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම සමග පැවති නිල නොවන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 120කින් ජය ගැනීමට ඉන්දිය 19 පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා. කාසිවාසී හිමිකරගත් ඉන්දිය 19 පහළ කාන්තා කණ්ඩායම ප්‍රතිමින් පන්දර පහර දීමට තීරණය කළේ.
4: එය අනුව ඔවුන් පන්දු අර පණ ඇදී කඩලු අටක් රැස්කල ලකුණු

0: සංඛ්‍යාව 279ක්. ඉරා ජාදව් ලකුණු 83යි. පන්දියමේදී චමුදු හේරත්න කඩලු 3ක් මිදෙහෙළුවා. පිරිතුරුම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ධනාවෙන් පහල කාන්තා කණ්ඩායමට පන්දු වාර 48යි පන්දු 5කදී සිරු දිනා දෙවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 159ක් පමණයි.
1: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ලෝක ආර්ථික අර්බුදහමුවේ ජනපතිගේ කැපවීම IMF අගය කරයි. ගෝලීය අවනිශ්චිතතාවයේ හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන මූල්‍ය අරමුදලින් පැසසුම්. පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට. සාමකොන්දේසිවල කිසිදු වෙනසක් නැතැයි රුසියාව යුක්‍රේනයට කියයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිතා මෙමු හෙට පෙරවරු 9ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 7679 579.

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 01176679579
0: මානවීය ප්‍රේමී සමුනාත්මක වියමන
4: අයිබෝවන්. අදත් සතියක විරාමයකින් පස්සේ බොහොම ආදරෙන් සෙනෙහසෙන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමනක් වෙනුවෙන් ගීස්වර හයක ආදර සාතය අඟහරුවාදා සඳුදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. රසවතුනි, සප්තස්වර සංකලනයක හඬ ඇහෙන තැනක, හඬ උපදින තැනක, භාවනාවක් වන් ගීස්වරයක් මතුවෙන තැනක, හිත නිවෙන තැනක්, හිතට සැනසීමක් ලැබෙන තැනක්, ගතේ විඩාවන් දුරලෙන තැනක් තවත් නැති තරම්. එතෙන් උදේ නම්ම හැල්මෙ දුවල වෙහෙස මහන්සිය වුණ ඔබේ හිතටත් ගතටත් ගීතමය ආශ්වාදයක් එක්ක ප්‍රේමණීය ඉසිඹුවක් ලබන්නට ඔබ ආදරෙන් ආරාධනා කරනවා. රාත්‍රී 9 වෙනතෙක් ලක්කන ගරුවදා සඳුදිය දහරත් එක් කරන්න එන්න කියලා. අද ඔබ වෙනුවෙන් ගීස්වර හයක බොහොම ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක් පෙළ ගැස්වගෙන ඉන්නෝ විශාරද ගුණදාස කපුගේ ස්වරයෙන්, විශාරද මාල්ලි බුලත් සිංහල ස්වරයෙන්, මිල්ටන් මල්ලවාරච්චි ස්වරයෙන්, ඉවගේම විශාරද ඩොක්ටර් ජයකුඩි ස්වරයෙන්, ඉවගේම නිරංජලා සරෝජිනි ස්වරයෙන් සහ විල්බර්ට් ඇන්තනි ස්වරයෙන් කියන මේ ප්‍රවීණයන් 6 දෙනාගේ ගීත පෙළ ගැස්මක් තමයි අද ඔබත් එක්ක එකතු වෙලා රස විඳින්න සූදානම් වෙන්නේ. එහෙනම් රසවතුනි, ඔබට බොහොම ආදරෙන් සෙනෙහසෙන් යලිදු ඇරයුම් කරමින් අවසරයි අඟහරුවාදා සඳදිය දහරේ පළමු දිගහැරුම ළඟ නවතින්නට. ඔහු නමින් එල්ලමුල්ල කපුගේ ගුණදාස, එහෙම නැත්නම් අපි බොහොම ආදරෙන් ආමන්ත්‍රණය කරන ගුණදාස කපුගේ 1945 අගෝස්තු 7 වෙනිදා මෙලොව එළිය දකින විශාරද ගුණදාස කපුගේ මහත්මයා 2003 අප්‍රේල් 3 වෙනිදා වසර 57ක් ගෙවුණු තැන සිය දිවිසැරිය නිමා කරමින් නික්ම යනවා. එතුමන් ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ වෙනුවෙන් කළ මෙහෙවර අනවිභවනීයයි. පුංචි මිනිස්සු වෙනුවෙන් ඒ මధుර ස්වරය නිර්ලෝභීව නිර්භයව ඔහු අවදි කළා. ඒ නිසාමයි විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ මధుර ස්වරයෙන් ප්‍රකම්පණය වූ කම්පනීය ප්‍රසංගයත් එක තැනකදී වාරණයට ලක් වෙන්නේ. බොහෝ දෙනෙක් විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ කම්පනීය ප්‍රසංගය පිළිබඳ අහලා තිබුණාට ඒ කම්පන ප්‍රසංගය තුළ ප්‍රකම්පණය වූ කම්පනීය ගීතේ සමහර වෙලාවට අහලා නොතිබෙන්නට ඇති. අපි අඟහරුවාද සඳතිය දහරෙන් විශාරද ගුණදාස කපුගේ අතීතාවර්ජනයක් එක්ක එතුමන් ගෙයූ අරුත්බර ගීත කිහිපය රස විඳමු. අරඹමු දෙසවන් හදවත් ප්‍රකම්පණය කළ කපුගේ ගෙයූ

විශාරද ගුණදාස කපුගේ මහත්තයා කරන්දනය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනයේ මුල් පියවර තියලා ධර්මාශෝක විද්‍යාලයට ඇවිත් එතනින් පස්සේ මහත්කන්දේ සංගීත ආයතනයෙන් ඒ වගේම ලක්නව විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ ගායනය පිළිබඳ ගැඹුරින් ඉගෙන ගන්නවා. එනිසාම ගායකෙක්, ගීපත රචකයෙක්, සංගීත නිර්මාපකයෙක් කියන මේ භූමිකා තුනම සිංහල ස්වභාවික ගීතයේ පෙරගමන වෙනුවෙන් එතුමන් නිර්ලෝභීව කාසු කර

සිංහල ගීතය තුළ අපේ දෙසවන්ත සමීප වන වෙනස්ම ගීහඬක් වෙනස්ම ආරක් වෙනස්ම ස්වරයක් වූ විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ ඒ හඬින් ගැයුණු ගීත වෙනුවෙන් ඇගේම් ගණනාවක් සම්මාන ගණනාවක් එතුමන්ට ලැබෙනවා. විශේෂයෙන්ම 1996 විශාරද ගුණදාස කපුගේ මහත්මයාට හොඳම ගීහඬ වෙනුවෙන් ස්වර්ණසංක සම්මානය, විශ්ව ප්‍රසාදනි සම්මානය සහ සරසවි සම්මානය ලැබෙනවා. ඒ වගේම 1997 ජනාධිපති සම්මානය ලැබෙනවා හොඳම ඉදිරිපත් කිරීම ගායකයා විදිහට. ඒ වගේම සරසවි සම්මාන, OCIC සම්මාන, ඒ වගේම තමයි රස සංගීත සම්මානේ එතුමන්ට ලැබෙනවා. ඒ වගේම තමයි 1998 නැවත ජනාධිපති සම්මාන ලැබෙනවා. 1999 එතුමන්ට සරසවි සම්මානයත් පිරිනැමෙනවා. විශාරද ගුණදාස කපුගේ මහත්මයා මේ සියල්ල අභිමුවමින් සමස්ත රටේම ආදරය සම්මානයත් ලබා ගන්නවා. විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ ගීහඬට ලොබ බැඳ කෙනෙක් මේ ලක්දරණ තලය තුළ නැති තරම්. ඒ තරම්ම මේ ගීහඬේ ආසක්ත බවක් තියෙනවා.

0: කියන්නේ කොතේ වැළපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
0: තුමයි මේක හදලා බලන්නකො.
3: කේන්දරය බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ නැහැ.
4: ජහො මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරය කළ මේ වගේ වැඩ කරනවද?
3: පොඩි මොලේ අඩුපාඩුවක් නම් තියනවායි. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
5: විසේකාරේ
3: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහැනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමති වෙද? එහෙම මිනිස්.
6: අනේ උඹ දන්න මගුල තමයි බං. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
5: විසේකාරයේ සත්‍ය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලාංකික විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: RBB Bengua. Premi samudayaatmaka viyamana.
1: Sandagiya dahara.
2: FM 93.5 FM 93.7 අපේ ලක්කඳ සඳදිය දහරත් එක්ක අද අගහරුවා අද දවසේ අපි මීළඟට තෝරගෙන ඉන්න ගීතාවලිය තමයි මේ. මේ ආදරණීය ගායන ශිල්පිනි උපත ලබන්නේ 1949 දෙසැම්බර් 12 වනදා බුර්ලස්කම්ලේදී. ඒකේ ජීවන සැරිය නිමා වෙන්නේ 2001 මාර්තු 26 වෙනිදා. ඒ අවුරුදු 51ක කාලච්ඡේදය තුල ඇය සිංහල ගීතය වෙනුවෙන් නොමැකෙන මතක සටහන් ගණනාවක් ඉදිරි කරන්න සමත් වෙනවා. ඒ ගුවන්විදුලි සරල ගීතය, චිත්‍රපට පසුබිම් ගායනය, වේදිකා නාට්‍ය, ඒ වගේම ටෙලි නාට්‍ය කියන මේ සියලු අංශයන් තුල ඇය ඇගේ හඬ හරි අපූර්වට ගීතස්වරයෙන් අපේ දෙසවනට සමීප කරනවා. රජ සංගීත විද්‍යාලයේ ගායන සහ වාදන ලලිත කලා ඩිප්ලෝමා ධාරණයක් වුණු ඇය ලක්නව සංගීත බහත්කණ්ඩ සරසවෙන් ගායන හා විශාරද උපාධියක් ලබා ගන්නත් ඇය සමත් වෙනවා. ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකාවක් විදිහටත් ඇය අපේ රටේ දරුවන්ගේ නැන පහන් දල්වන්න කටයුතු කරනවා. මේ ආදරණීය ගායන ශිල්පිනි කසුම් කල්හාර ආදරණීය ගායන ශිල්පියාගේ මව වූත්, ඒ වගේම ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ ආදරණීය භාර්යාව, ආදරණීය ප්‍රියම්බිකාව වූත් ඇය විශාරද මාලනී බුලත්සිංහල. මේ දිගහැරුවා

FM 93.5, FM 93.7, බොහොම ආදරෙන් අඟහරුවාදා සඳදිය දහර අහගෙන ඉන්න ඔබට, සඳදිය දහර ඔබලඟට අරගෙන එන්න මට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්න මොහොතකට අවසර දෙන්න. මගිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක, මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක සීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ පණිවිඩය ඔබ ළඟට අරගෙන ආවේ. ඒ වගේම අපිට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණු යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 01176779579 තමයි දුරකථන අංකය. ඒකටත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා.

අද ගරුවද සඳදිය ධාරය ඔබ මේ රස විඳින්නේ විශාරද මාලනී බුලත් සිංහල ස්වරයෙන් ගැයුණු අපූර්ව ගීතාවලියක්. විශාරද මාලනී බුලත් සිංහල මහත්මිය සිය ගායන ප්‍රතිභාව නිසාම සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. 1995 දී හොඳම චිත්‍රපට පසුබිම් ගායන විරුවිනේ සරසවි සම්මානය ලබනවා. ඒ වගේම 1991 දී ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම 1992 දී ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇය 1995 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායන විරුවිනුත් සම්මාන ලබනවා. ඒ වගේම තමයි තව සම්මාන ගණනාවක් ඇගේ නමින් සටහන් වෙනවා. ඒ සිංහල ස්වභාවිත ගීතය වෙනුවෙන් ඇගේ මේ මధుර ස්වරයෙන් කළ අනබිබවණීය මෙහෙවර නිසාමයි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

1945 අප්‍රේල් 7 වෙනිදා උපත ලැබුණ මිලිටන් බලවරාජ්චි මහත්මයා සිය ජීවන සැරිය නිමා කරන්නේ 1998 මාර්තු 10 වෙනිදා. ඒ දක්වා කාලච්ඡේදය තුල එතුමන් ගුවන්විදුලි සරල ගීතය තුල, චිත්‍රපට පසුබිම් ගායනය තුල, කණ්ඩායම් ගීතය තුල එතුමන්ගේ හැකියාවන් ප්‍රකට කරන්න සමත් වෙනවා. 1969 දී එතුමන් ගීත හතරක් ගායනා කරන LP තැටියකට ඒ ගීත හතර අතරින් පොරුවක පාවෙන රෑ ගණන්දුවේ කියන ගීතය අතිශයින් ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක තමයි මිල්ටන් මල්ලවරච්චි මහත්මයා අපේ රටේ රසික ප්‍රජාව අතර ගායන ශිල්පියෙක් විදිහට කිරුළු පල දෙන්නේ. කරුණාරත්න අබේසේකර මහත්මයා, චිත්‍රරන්ද අබේසේකර මහත්මයා, ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා, ඒ වගේම කේඩිකේ ධර්මවර්ධන මහත්මයා, ධර්මසිරි ගමගේ මහත්මයා, විශේෂයෙන්ම ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා වගේ ප්‍රවීණ ගීපද රචකයන් එතුමන් වෙනුවෙන් ගීත රචනා කරනවා. මිල්ටන් මල්ලවරච්චි මහත්මයා මුලින්ම LP තැටියට ගායනා කරනවන ගීත හතරක්. ඒ ගීත හතරේ ඔරුවක පාවෙන රෑ ගණඳුරේ කියන ගීතය අතිශය ජනප්‍රිය වුණා වගේම ඒ ගීත හතරට ඇතුළත් වුණු මෙන්න මේ ගීතයත් එදා සිට අද දක්වාම අතිශය ජනප්‍රියත්වයක් උසුලනවා මිල්ටන් මල්ලවරච්චි ගීතාවලිය තුළ. බලන්න, ගායන දිවියට ප්‍රවිෂ්ට වෙන්න ගායනා කළ මුල්ම ගීත එදා සිට අද දක්වාම එක ලෙස ජනප්‍රියත්වයක් උසුලන හැටි. ඒ කියන්නේ ඒ ගීත ඇතුලේ ඔබට මට දැනෙන්න මොනතරම් හැඟීම් සමුදායක්.

ක්‍රිෂ්ණන් බලවරච්චි මහත්මයා 1965 අවුරුද්දේ සාක්‍ය සංගීත කණ්ඩායමේ වාදකෙක් විදිහට තමයි සංගීත අස්වැසියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඊට පස්සේ ලාසිලේනිය සංගීත කණ්ඩායමටත් ඔහු එකතු වෙනවා. ලාසිලේනිය සංගීත කණ්ඩායමට ගායකෙක් විදිහට සිය දායකත්වය ලබා දෙනවා වගේම එතුමන්ට කණ්ඩායමක් විදිහට ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඔය අතරේ තමයි මිල්ටන් බල්ලවරච්චි මහත්මයාගේ ගායන දිවි අනාගත ඉරණම විසඳෙන සිදුවීමක් සිද්ධ වෙන්නේ. එතුමේ කතාව එකල ගුවන්විදුලි වැඩසටහනකදී හරි අපූර්වට කියලා තියෙනවා. එතුමා කියනවා මම ප්‍රසිද්ධ ගායකයෙක් වෙන කලින් වාදනයට තමයි අබ්බෙහි වෙලා හිටියේ. ඒ කාලේ අපි කිහිප දෙනෙක් එකතු වෙලා සාක්‍යස් නමින් වාදක කණ්ඩායමක් හදාගත්තා. වාදනයට අමතරව මම ඒ කණ්ඩායමේ ගීතත් ගායනා කළා. මට ගායකයෙක් වෙන්න අතහිත දුන්න අයගෙන් මට මුලින්ම මතක් වෙන්නේ මර්වින් රොඩ්රිගෝ මහත්මයයි. ඒ කාලේ දක්ෂ ශබ්ද පරිපාලකයෙක් වෙන මේ මහතා වැඩ කළේ ගීත තැටිගත කරන ගෞරි කෝපරේෂන් එකේ. ওই දවස්වල මම ලාසිලේනියස් කණ්ඩායම සමග නිතරම ගෞරවයකට ගිහින් ගීත තැටිගත කරනවා. ඒවා කණ්ඩායම් ගීත. මර්වින් රොඩ්රිගෝ මහත්මයා ගීත පටිගත කරන විට විශේෂයෙන් මගේ කටහඬට උනන්දුවක් දක්වුවා. මේ මහත්මයා දවසක් මාව තනියම පැත්තකට අඬගහලා කිව්වා, "මිල්ටන්, කණ්ඩායම් එක ගීත ගයන්න එපා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. තනියම ගායකයෙක් වෙලා ඉදිරියට එන්න. මම ඒකට අවස්ථාවක් කරන් දෙන්නම්" කියලා. එදාට පසුදාම පැට්‍රික් පෙරේරා මහත්මයා ළඟට මාව එක්කගෙන ගිහින් ඉන්නකොට පැට්‍රික් මහත්මයාට කරුණාරත්න අබේසේකර මහත්තයාගෙන් කෝල් එකක් ආවා. ඒ කතාව ඉවර වුණ ගමන්ම මර්වින් රොඩ්රිගෝ මහත්මයා රිසීවරේ අරන් කිව්වා, "අපිට හදලා ගන්න පුළුවන් ගායකයෙක් ඉන්නවා මිල්ටන් මල්ලවරච්චි කියලා. එයාට කියලා ගීතයක් දෙකක් අද හෙටම තැටිගත කරන්න අපි අදහස. ඒකට අබේසේකර මහත්මයා ගීත ටිකක් ලියලෙවන්න කියලා." වැඩි දවසක් ගියේ නැහැ. අබේසේකර මහත්මයා ගීත හතරක්ම ලියලා දුන්නා. ඒ ගීතවලට තනු හදන සංගීතයේ සැපුවේ මොහොමඩ් සාලි මාස්ටර්. ඒවා තමයි "ඔරුවක පාවින රෑ ගණාඳුනේ", "මංගලේනෙත් මංගලේ", "වන් කූඩු ඔබ සෑදු සංසාර සෙවනැල්ල" කියන ගීත. 45 වේගයට දුවන පොඩි LP තැටියක ගෞරි ලේබල් එකෙන් වෙළඳපොළට දැම්මා. ඒ තැටිය මගේ වාසනාවට පළමු තොගේම හොඳට අලවිලා ගායකෙක් වශයෙන් ඉස්සරහට එන්න පාර පෙන්නු මර්වින් රොඩ්රිගෝ, පැට්‍රික් පෙරේරා, කරුණාරත්න අබේසේකර, මොහොමඩ් සාලි මහත්තයන්ට මම සදා ණයගැතියි. ඔය තමයි මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායකයෙක් වෙන්න පළමු පියවර තියපු තැන සහ ඊට පස්සේ ඒ අතීත මතකය ගුවන්විදුලි වැඩසටහනකදී ආවර්ජනය කරපු හැටි. එතුමන්ට මතකයි එතුමන් නැගිටපු තැන. ඇත්තටම මිල්ටන් මල්ලවාරච්චි කියන මේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා ගායකෙක් විදිහට අපි සෙස් ලබන්නේ

FM 93.5 FM 93.7 ඔබ මේ හගෙනෙන්නේ අගහරුවාද සඳුදිය දහරෙන් දිගහැරෙන මිල්ටන් මල්ලවාරච්චි ගීතම.

0: Lakhanda Radio ITN Premi Samudayaatmaka Viyamana
1: Sadagaya Dahara
2: FM 93.5 FM 93.7 ආදරණීය සහෝදර රසවතුනි, අපි මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම ප්‍රියමන ලක්කඳ සඳදිය දහරත් එක්ක ඉන්නේ. අපි මීළඟට තෝරගෙන ඉන්නේ ඔබ බොහෝ සෙයින් ආදරය කරන මෙන්න මේ ගීහලෙන් ගැයුණු ගීත සමඟ.

එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයා 1976 දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වෙනවා. සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව ගැඹුරින් හදාරන ඔය කාලවකවානුවේම ගුවන්තුලේ ක්‍රියාත්මක වුණා විවිධන ගායක පරපුර වැඩසටහන. අලුත් පරම්පරාවක් ගායන ශිල්පයට හඳුන්වා දීම වෙනුවෙන් කුසලතා හඳුනා ගැනීම. මේ වැඩසටහනට ඇතම තරගයට එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයා යනවා ගීත ගායනා කරන්න. එහෙදී ඔහු දෙවන ස්ථානය හිමි කරගන්නවා. ඒ එක්කම එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයාට අවස්ථාව ලැබෙනවා 1977 දී ගුවන්විදුලි සංගීත වැඩසටහනක් සඳහා ගීතයක් ගායනා කරන්න. ඒ තමයි එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයා ගුවන්විදුලි ගීතය වෙනුවෙන් තබන පළමු පියවර. මේ වැඩසටහනට එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයා ගායනා කරන්නේ මේ ප්‍රේම කුමාර ජයවර්ධන මහත්මයා විසින් රචනා කරපු, ඒ වගේම රෝහණ වීරසිංහ මහත්මයා විසින් සංගීතවත් කරපු කරදිය ගැඹරේ කියන ගීතය. ඒ ගීතේ අදටත් අතිශයින් ජනප්‍රියයි. කරදිය ගැඹරේ ගීතේ ගායනා කරමින් ගීතස්වේස්වයට ප්‍රවිෂ්ට වෙන විශාරද එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයා එතැන් සිට අද දක්වා ගමන් මඟ තුළු සිංහල ගීතයේ සෑම ඉසව්වක්ම, සෑම හැඩයකින්ම ලියවෙන පදවැලක්ම, සෑම වතාවකින්ම නිර්මාණය වෙන සංගීත ආකෘතියක් තුළම තමන්ගේ ප්‍රතිභාව විශේෂ කරන්නට සමත් වෙනවා.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: දෙක්යා සුරකිමු මකතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි පළමුවනදා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය දෙබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. FM 93.5 FM 93.7 Lakhana.

FM 99.5 FM 99.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණසම ප්‍රේමයේ රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLP රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර් රථයක සීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ පණිවිඩය ඔබ ළඟට අරගෙන ආවේ. ඒ වගේම අපිට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණු යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුන් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 30 කැල්හින පාර මාර්ගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතන ස්ථාපිත කරලා තියෙන 0117 6795 79 තමයි දුරකථන අංකය. මේ පිළිබඳවත් ඔබ ආදරෙන් සිහිපත් කරන්න. හොඳයි. ගීස්වර හරික ආදර සාදේ ලක්කන ගරුවදා සන්තතිය දහරේ මීළඟ දිගේ

ගීතයක් ගීතවත්ව අපිට දැනෙන්න නම් හදවත කම්පණය කරන්න නම් සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. එයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පිනියක්. එය නමින් නිරංජලා සරෝජිනී. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවන්ගේ ආදරණීය ප්‍රියම්බිකාව. එයත් සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ වූ 70 දශකයේ තුල ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීත කිත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පියක්. මේ ඇගේ නමින් පිදෙන ගීතමය පෙළහර.

නිරංජල සරෝජනී මහත්මිය කියලා කියන්න සිංහල ගීතේ මිහිරිම හඬක් හිමි ශිල්පියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරි මහත්මන්ගේ වියවත් එක්ක ඇගේ ගී හඬත් මියැදෙනවා. අභිවර්ධන බාලසූරි මහත්මයා ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක්වදාවත් ගී හඬ අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරි මහත්මන් ජීවත්ව ඉන්න අවධියේදී ඇය ඇගේ හඬින් ගෙයුම් ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද. ඇය අභිවර්ධන බාලසූරි මහත්මයාගේ නික්ම යෑමෙන් පස්සෙත් පදවැල් වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්නට තිබුණාද.

නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB.

විල්බට් ඇන්තනි මහත්මය ගුවන්තු සරල ගීතය තුළ ඉතාමත්ම අරුත්බර ගීතාවලියක් තිළින කළ ගායන ශිල්පී. විශේෂම ගායන ක්ෂේත්‍රයට බොහෝසෙන් ඇලුම් කළද ඔහුගේ ක්ෂේත්‍රය වුණේ ව්‍යාපාරික ක්ෂේත්‍රය. එනිසා ඔහුගේ ගායන ප්‍රතිභාවෙන් සිංහල ගීතයට මීට වඩා මෙහෙයක් කරන්නට තිබුණා කියලා මේ ගී හඬ රස විඳින්දී අපිට හිතෙනවා. කොහොම නමුත් විල්බට් ඇන්තනි මහත්මය ගුවන්විදුලි ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් බවට පත් වෙනවා. එනිසාම එතුමන්ට සරල ගී ගායනට වරම් ලැබෙනවා. ඒ සරල ගී ගායනට වරම් ලැබුණු තැන්හි සිට එතුමන් ආදරය, ප්‍රේමය, විරහව සහ උපදේශනාත්මක ගීත මේ සියලු දේට එතුමන් හරි අපූර්වට මధుර ස්වරයෙන් පණ පිහිට වනවා. අද මෙතෝරා ගැනීම දශක පහකට ආසන්න කාලයක් සිංහල ගීතය වෙනුවෙන් විල්බට් ඇන්තනි ස්වරයෙන් කළ මෙහෙවරට අගහරුවාදා සඳ දිය දහරය.

එමනම් ආදරණය සහෘද රසවතුනේ බිල්බට් ඇන්තනිස්වරයෙන් ගැයින් මෙකේද සමුච්චයත් එක්ක අද අගහරුවද සඳදිය දහරෙන් අපට නික්මයන්නට අවසරයි. ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. අපි ලබන අගහරුවාදාවත් ගීස්වර හයක ආදර සාදය ලක නගහරුවාදා සඳදිය දහරෙන් මොනගේ මම දසුන් වසන්ත.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදට මෑති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වෙන්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: සර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලක්කාම වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාම YouTube නාලිකාවට.
2: ලක්කාම YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ජයග්‍රහී වාසනාවන්ත රාත්‍රියක් දැන් වෙලාව රෑ 10යි විනාඩි 1යි. අද දවසේ ඔබ මිලදී ගත්ත ලොතරේපත් අතර ගන්න මහජන සම්පත අද සම්පතේ වගේ මෙදල් පිට්ඨය මෙගබව දන නිධානයේ හඳහන ගොවිසිත වගේම සුබ දවසක් ලොතරේ අතර ගන්න. මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහී ප්‍රතිපලය.
2: දිනපතාම හැම මොහොතකම ඔබට වැටපැටින් වාසනාව උදා කර දෙන හොඳම වේලාවයි මේ. වාසනාවේ සුබ අඩහුරාව NLP ජාතික ජයවර්ගයේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් තුළින් අද තුබේ සුපුටු වාසනාව ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. අද දින ජාතික ලොතරැයි මණ්ඩලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙකු සඳහා රුපියල් 20 කෝටි 35 ලක්ෂයකට අධික මුදලක් බෙදා දීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිත් මහතා, සහකාර සාමාන්‍ය අධිකාරී පාලන චන්ද්‍රා හේරත් මහත්මිය සහ සහකාර සාමාන්‍ය අධිකාරී නීති අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විමල්කා ජයමාලි මිනිමේ විසින් සිදු කළ අවස්ථාවයි මේ. අද ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා. හඳුනා ගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් නුවන් ටී අපේ වික්‍රම මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RPT ප්‍රේමදාස මහත්මිය. එහෙනම් ඔබට මුලින්ම වාසනාව NLP ජයින් ආරම්භ කරන්න අපි සූදානම්. වැඩිවැඩියෙන් ඔබට වාසනාව උදා කර දෙන අතට සල්ලි වෙනුවෙන් NLP ජය 502 වාසනාවන්ත දිනුම් ලැබීමටයි දැන් අපි යොමු වෙන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු NLP ජය දිනුම් ලැබීම. NLP ජය දිනුම් ලැබීම තුළින් වාසනාවන්ත දිස්‍යක්ෂණය සමර ජය 14 දැන් අපි තෝරා ගන්නවා. අත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජය අංක 2752. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLP ජය. මේ වසරට රුපියල් 105,000 ත්‍යාගලාභීන් 233 දෙනෙකු වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 5,921 දෙනෙක් බිහි කළා. බලමුද NLP ජය තුළින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. අදත් NLP ජය දිනුම් ලැබීම තුළින් රුපියල් 50,000 ත්‍යාග දිනා ගන්න වාසනාවන්තයන් 33 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව වාසනාවන්තයන් 69,958 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 55,08,240 මුදලක්. තවත් තැගේ වැටි වුණ නියත ධනෝගේ හරහන 1543 වාසනාවන්ත දිනුම් ලැබීමයි දැන් අපි ආරම්භ කරන්නේ. NLP හදාන දිනුම් ලැබීම තුළින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ලග්නය තෝරා ගන්න. අද වාසනාවන්ත ලග්නය කටක. දෙවන යන්ත්‍රය තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජය අංක 4 තෝරා ගන්න අපි සූදානම්. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 17. වාසනාවන්ත දෙවන ජය අංකයයි දැන් තෝරා ගන්නේ. දෙවන ජය අංකය අංක 16. ඔබ වාසනාව වෙනුවෙන් තුන්වන ජය අංකය දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 30. අංක 17, අංක 16, අංක 30. ඔබ වාසනාව වෙනුවෙන් තෝරා දෙන අවසන් ජය අංකයයි මේ. වාසනාවන්ත සෙවන ජය අංකය අංක 19. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදහන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 7ක්, එවැගේම 110 ප්‍රථම ත්‍යාගලාභීන් 125 දෙනෙක් බිහි කළා. බලමු හදහනින් ඔබ වාසනාව කොයි ආකාරයෙන් දිනාගත්තද කියලා. අදත් වාසනාවන්ත හදහන දිනුම් ලැබීම තුළින් රුපියල් 110,000 දිනා ගන්න වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයිපත අල්වි කරනවා කණිවිලගේ රූප සේන කරන්දෙනිය අලෙවි නියෝජිතවරයා. එය අනුව අද දවසේ වාසනාවන්තයන් 124,088 දෙනෙකු අතර බෙදා දුන්නා රුපියල් 86,35,101 මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් හදහනින් තිළිණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 38,23,211 මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින සැපය කරන සත් දිනම ජය නියත ගොවිසෙත වසරවත දිනුම් ඇදීම 4476 ආරම්භ කරන්න අපි සූදානම්. එහෙනම් ඔබේ අතට අරගන්න ඔබ මිලදීගත් ගොවිසෙත ලොතරැයි පහ. එනල්බී ගොවිසෙත දිනුම් ඇදීම තුලින් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් විසි අක්ෂරයයි මුලින්ම අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන යන්ත්‍රය තුලින් ජයග්‍රහි ජයංක 4 තෝරා ගන්න. අදවසනාවන්ත පළමු ජය අංකය අංක 63. ජයග්‍රහී දෙවන ජය අංකය යන්ත්‍රය විසින් අපට තෝරා දෙනවා. වසනාවන්ත දෙවන ජය අංකය අංක 51. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන ජයග්‍රහී තුන්වන ජය අංකය. දෙවන ජය අංකය අංක 50. අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. වසනාවන්ත සිවන ජය අංකය අංක 64. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුප්‍රත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභ 55ක් වගේම රුපියල් 250,000 ත්‍යාග ලාභින් 486ක් බිහි කළා. බලමුද දවසේ විවාසනාව පිළිබඳවම ස්තුතියි. අතත් ගොවිසෙත දිනුම් මැදීම තුලින් රුපියල් 250,000කට හිමිකම් කියන වාසනාවන්තින් 5 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අල්වි කරනවා M.A. සමින්ත ඉමතුව, S. අල්ගයියා ත්‍රිකුණාමලය, ලලිත් කුමාර නාවලපිටිය, නීල් ජයසිංහ කෑගල්ල වගේම ලකි වන් ඩිජිටල් ලොතරැයි සේවාව හරහා තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙලා තියෙනවා. ඒ අනුව දවසේ වාසනාවන්තයන් 113,179 දෙනෙකු අතර බෙදා දුන්නා රුපියල් 81,13,000ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසෙතින් තිල්ල කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 6,99,90,825.71 මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ මිලදී ගන්න ඕනම ලොතරැයි පත් තමයි NLB සුබ දවසක් ලොතරැයි පත්. දැන් ඔබට හැකියාවක් තියෙනවා අලුතුණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාවත් එක්ක එකතු වෙන්න. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000 මුදල් ත්‍යාග වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකේ ගලපා ගත්තොත් රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු තවත් සෙසු ත්‍යාග රැසක්ම ඔබේ වාසනාව වෙනුවෙන් අදත් සූදානම්. එහෙනම් මේ සියලුම සනාව ඔබට බිහිවයි ප්‍රාර්ථනා අපි ආරම්භ කරමු. මේ NLB සුබ දවසක් දිනුම් ඇදීම 350. NLB සුබ දවසක් දිනුම් ඇදීම තුලින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන සුබ ලග්නය තෝරා ගන්න. අති සුබ ලග්නය මිතුන. දෙවන යන්ත්‍රයේ තුලින් ඔබේ වාසනාව තහවුරු කරන සුබ අංක දැන් අපි තෝරා ගන්න. අද වාසනාවත් පළමු සුබ අංකය අංක 66. වසනාවන්ත දෙවන සුභාංකය අංක 1. ජයග්‍රහී තුන්වන සුභාංකය අංක 47. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකය දැන් අපි තෝරා ගන්න. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 7806. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 231ක් වගේම රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,151ක් බිහි කළා. බලමු සුබ දවසක් තුලින් ඔබේ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි. අදත් NLB සුබ දවසක් දිනුම් ඇතීම තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් 105කට හිමිකම් කියන වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා අනුර සංජීව දික් ඕ විට අලෙවි නියෝජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග වාසනාවන්තයන් 7 දිනක අතරෙත් අපි බෙදා දුන්නා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග හිමි කරගන්න වාසනාවන්තයන් 39 දෙනෙක් අදත් සමත් වුණා. ඒ අනුව දවසේ වාසනාවන්තයන් 112 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 88,25,900ක මුදලක්. වාසේ වැටි වුණු තෑකේ වැඩි වුණු තවත් ලොතරැයි පත් 4ක් තුලින් ඔබට විජයග්‍රහණ උදා කර දෙන්න අචලා සමගින් විදූෂන් සූදානම්.
3: මේ ළඟට මෙගා පව.
2: ද
3: දවසක් දෙකක් නෙමෙයි හැමදාමත් ජීවිතය දිනා ගන්න සිහින දකින ඔබ වෙනුවෙන් කවදත් ඒ ශක්තිය එනර්බි අපෙන් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දුන් ආඩම්බරකාර ලොතරැය එනර්බි මෙගා පව දැනුත් රුපියල් කෝටි 29කට වඩා වැඩි මෙගා සුපිරි තෑගයක් ඔබේ කරන්න සෝදානමින් තෑගි දින කලාව වෙනස් කරන අලුත් කරන එනර්බි අපේ දැන් මෙගා පව ලොතරැයියත් එහෙම වෙනසක් සිදු කළා අද බෑකල පුංචි රුපියල් 40න් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි ලෙස ඔබට දැන් මේ දකින සුපිරි මෝටරත්වය දිනා ගන්න පුළුවන් එහෙනම් මතකයින එක ලොතරැයියෙන් සුපිරි තෑගිම තුනක් ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ හීන සැබෑ කරන්න සෝදානම් මෙගා පව වසනාවන්ත 2582 අද දිනුම් වාරේ වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ මෙගා පව අද ඉංග්‍රීසි අක්ෂරයේ F අපි දැන් තෝරන්නේ සුපිරි අංකය වසනාවන්ත සුපිරි අංකය අංක 12 ඉංග්‍රීසි අක්ෂරයේ සුපිරි අංකය සමග යංශය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගලපගෙන මෙගා සුපිරි තෑගි දිනා ගන්න පුළුවන් ඔබට අංක 4 පළමු ජයග්‍රහී අංකය අංක 50 දෙවන ඔබට වාසනාව ගෙනාවේ අංක 29 තුන්වන ජයග්‍රහී අංකය අද තීරණාත්මක අවසාන අංකයක 25 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි තෑගි ලාභෙන් 4 දිනක් රුපියල් 120 ප්‍රථම තෑගි ලාභෙන් 48 දිනක් බිහි කළා බලමු නේද අද වාසනාව ගැන රුපියල් 120ක ප්‍රථම තෑගියක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත රතරපත ඔබට අලවි කළා කලා වැව අලවි නියෝජිත යසවති දසනායක රුපියල් 102 බැගින් වාසනාවන්තයින් 6 දිනක් දිනාගත්තා ඒ ලොතරැයියපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් RMP මහින්දරත්න මාතලේ දම්යන්ති වල්පිට පෝරුව දණ්ඩ AN චන්දනපිට කෝට්ටේ TMV රුද්‍රිගු කිරිපත්ගොඩ WG මදුරංග හබරදුව සහ සුසිල් රංජිත් බණ්ඩාරවෙල අද සමස්ත ජයග්‍රහකීන් 113,715 දෙනෙක් අතර රුපියල් 96,81,720ක මුදලක් අපි බෙදා දුන්නා ඔබ නිසැකවම දිනන දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට මෙගා සුපිරි තෑගය රුපියල් 29,63,81,386ක් හෙට පව සුපිරි තෑගි රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි තෑගිය සුපිරි මෝටර රථයක් රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරි තෑගයක් කියලා කියන්නේ තව දුරටත් සිහිනයක් නෙමෙයි. ඒ තමයි ජාතික මහදන සම්පත දන්නිදානේ වසනාවන්ත 2264 වන අද දිනුම් වාරේ ඔබ දිනා ගන්න සුපිරි තෑගය. හරි එහෙනම් අපි යමු දිනුම් ලැබීමට. අද සුපිරි තෑගය දිනා ගන්න නම් මුලින්ම යන්ත්‍ර තෝරා දෙන ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ ඔබ. ඉංග්‍රීසි අක්ෂරයේ E ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණා නම් යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රාහී අංක 4ත් ඒත් එක්කම ගැලපෙන්නයි NLB අපේ ප්‍රාර්ථනාව. අංක 21 පළමු ජයග්‍රාහී අංකය. අංක 65 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 39 තුන්වන ජයග්‍රාහී අංකය අවසාන ජයග්‍රාහී අංකය. යන්ත්‍රය අපිට තෝරා දෙන්නේ වසනාවන්ත. අංක 47 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන දනිදාන යලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි තෑගිලාභියෙක් රුපියල් 120 ප්‍රථම තෑගිලාභින් 30 දෙනෙක් දෙලක්ෂපතියන් 392 දෙනෙක් පිහි කරලා අවසන්. වසනාවන්ත 2264 වන දනිදානේ අද දිනුම් වාරේ සමස්ත ජයග්‍රහකීන් 84,807 දෙනෙක් අතර රුපියල් 47,66,280ක මුදලක් බෙදා දුන්නා අපි. පෙර රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දුන් දනිදානේ ලොතරැයියක් හෙට ඔබ අනිවාර්යයෙන්ම මිලදී ගන්න හෙට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගය රුපියල් 8,72,24,912.72ක් වාසනාවන්තයින් ජයග්‍රහකින් බවට පත් කරන ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පත මේ අපි ආරම්භ කරන්නේ 6,234 වන දිනුම් වාරය. මහජන සම්පත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත ඉතාලියෙන් රුපියල් 2,91,00,000 වඩා වැඩි සුපිරිතාගේ දිනා ගන්න පුළුවන්. අද ඉංග්‍රීසි අක්ෂරයේ Z ජයග්‍රහී අංක 357882. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රචයිකා පද්ධාර මුදලට ඍජුම දායක වන මහජන සම්පතරතරයෙන් අපි මේ වසරට සුපිරිතයාග ලාභයෙන් 9 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම තියාග ලාභයෙන් 197 දෙනෙක්, ලක්ෂපතියන් 3,580 දෙනෙක් බිහි කළා. අපි බලමු අද වාසනාව ගැන. රුපියල් 125ක ප්‍රථම තියාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලතරපත ඔබට අලෙවි කලේ නවගමු අලෙවි නියෝජිත ඩීඩී සුනීතා. මහජන සම්පත ලතරයෙන් ජයංක පහක් මුල සිට අගට ගලපගත්තත් අග සිට මුලට ගලපගත්තත් අපි දෙනවා රුපියල් 100ක් ඔබට අද වාසනාවන්තෙන් 21 දෙනෙක් රුපියල් 100 බැගින් දිනාගත්තා. ඒ ලතරපත අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් සෙනවිරත්න බණ්ඩාර අරලගන්විල, එම් ඒ පී උදේ කුමාර දඩයන්තලාව, එල් ප්‍රේමදාස මහරගම, ආර් මල්කාන්ති කඩුවෙල, එල් පී චන්ද්‍රපාල පන්නල, ආර් ඒ පී එම් සෙනවිරත්න ගොඩගම, ප්‍රසාද් කුමාර නාවලපිටිය, ආර් වසන්ත හිඹුටාන, චමින්ද කුමාර මග්ගොන, ඊ පෙරේරා මීගමුව කොච්චිකඩේ, ලලිත් කුමාර ජයල, පී ඇලඩින් පෙරේරා දිගන, දිවංක ධර්මසිරි අරනායක, නීල් ජයසිංහ කෑගල්ල, එච් එම් ඩබ්ලිව් විජේසිංහ රුවන්වැල්ල, කේ ජී වික්‍රමසිංහ අනුරාධපුර, සිත් තිලක් කුමාර උනවටුන, යූ ජයලාල් මිද්දෙනිය, කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහකයන් දෙදෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහකෙක් බැගින් අපි බිහි කළා. ඒ සමග සමස්ත ජයග්‍රහකින් 241,145 දෙනෙක් අතර රුපියල් 1,99,32,960 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. හැමදාම කෝටි ගණන් මුදල් තෑගි ඔබට දෙන NLB අපි හෙට දෙන මහජන සම්පත සුපිරිතයාගේ ලෙස ඔබට රුපියල් 2,94,89,048 සුපිරිතයාගයක්. අද විදමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට වාසනාව ගෙනාව අද දිනුම් වාරය 809 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ Z ජයග්‍රාහී අංක 7882 රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් AWM හර්ෂ මොහන් දෙහි ඔබිට අයිරංගනි කිස්සිරි හැටන්. අද වාසනාවන්තයන් 47 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත්තා. අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකයන් අතර රුපියල් 1,08,72,520 මුදලක් අද සම්පතින් අපි බෙදා දුන්නා. හැමදාමත් එක වගේ ඔබට වාසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය මේ අද වාසනාවන්තයන් 870,802 අතර රුපියල් 7,63,35,720 මුදලක් බෙදා දුන්නා. එහෙනම් අපිට අවසරයි අදට සමුගෙන යන්න. අමතක කරන්න එපා, හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. ජීවිතේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

0: කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Light.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Search Light. සමාජ ගවේෂණය. ලකන්ද Radio ITN.

0: ආයුබෝවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් වැඩසටහන සමග. ඉතින් පූර්ව ප්‍රචාරක පටහරහ ඔබ දකින්න ඇති කවුද අද දවසේ ආරාධිතයා කියලා මා පිළිගන්නටයි සූදානම් වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිච්ච හර්ෂණ නානාකර මහතා තමයි දවසේදී සභාවෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට.
1: ආයුබෝවන්.
0: ඉතින් අපි අද දවසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ නීතියේ ආධිපත්‍ය සමග අධිකරණ අමාත්‍යවරයා සමග මැතිකරණ වේදිකාවල තිය පොළොන් දත්ත මේ අධිකරණය ස්වාධීන කරනවා නීතිය ස්වාධීන කරන මේ අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද එමෙතුමා කියලා මම මුලින්ම අහුවොත් ඔබ.
1: ඔව් මෙමය අපි ගත්තොත් ව්‍යවස්ථාව ආරම්භ බැලුවොත් අපි ව්‍යවස්ථාව දුනක් කුළුණු තුනක් උට නේද? එකක් තමයි ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව අනිතික විධායකය
0: සහ
1: අනිතික අධිකරණය. මේ තුනම ස්වාධීන මේ අලින් බ්‍රාන්චස් දෙකෙන්ම අධිකරණය ස්වාධීනයි. මක් නිසාද ස්වාධීන අධිකරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයක් වන නිසා. ඒත් ස්වාධීනය කියලා අදහස් කරනකොට ඒක සත්‍ය වශයෙන්ම ස්වාධීන වෙන්නේ නීති පොත විතරක් මත පිහිටලා නෙමෙයි. ඒ එන ආණ්ඩු එන පාලකයන් දෙන සටනත් එක්ක
0: කරන දේවල් අනුව.
1: දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා මේ රටේ ශිරාණි බණ්ඩාරනායක වගේ අග්‍රවිෂකාරතුමියකට ව්‍යවස්ථාදායකෙන් මොකක්ද උනේ කියලා ඒත් එක තීන්දුවක් දීම සම්බන්ධයෙන් ඌර්ණ වෙච්ච රාජපක්ෂ රෙජිමේ මම උදාහරණයක් දුන්නේ. අනිත් පැත්තෙන් අපි දන්නවා නඩුකාරතුමල්ලගේ ඉනේ ගෙවල් වලට ගල් ගහන
0: ඊළඟ ප්‍රශ්නේ දැන් අධිකරණයේ ස්වාධීනයි කියලා කියන්නේ කොහොමද කියලා මම අහන්නේ. ඔබතුම උත්තර දීගෙන
1: යනවා. එකට ගැට ගහලා තියෙන නිසා ඒතර අපි මොකද්ද කරේ? දැන් අපිට කිසිඳු උමනාවක් තිබුණේ නැහැ. කලින් ආණ්ඩුව වලට වඩා අපි වෙනස් වෙන්නේ එතනින්. අපට ඕන උසාවි නඩු වහන්න. අපට ඕන අධිකාරණයේ ස්වාධීන වෙන්න. මොකද අපි ජනතාවට දී පොරොන්දුවක් තමයි වර්ධි කරපු දවිය, වර්ධි කටයුතු කරපු දවිය අධිකරණයේ ඉදිරියට පමුණවන්න අපි ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව. එතරදී අපිට මේ කිසි කෙනෙක් එක පෞද්ගලික මේ දේශපාලන ඉදිරිවාදිකම් තිබුණට පෞද්ගලික ආරෝවක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව යටතේ කොයිම ආකාරයකවත් බලපෑමක් නඩුකාරතුමන්ලට විතරක් නෙමෙයි සාමාන්‍ය පොලිස් ලාරි මහත්තයටවත් වෙන්නේ නැහැ. වාගේ හිතවත් ASP ලා YC ලා ඉන්නවා නම් අහලා බලන්න නිලධාරින්ගෙන් එක දවසක් හෝ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් කෝල් ඇද්දිලා මොනව හරි කියනවද කියලා නැහැ. ඉස්සර අධිකරණ ඇමතිවරු ඊට වඩා වෙනස්. ඒගොල්ලා පුළුවන් විදිහට බලපෑම් කරන්න උත්සාහ කරපු ඇතින් වාර්තා වෙනවා. නමුත් අපේ රජය යටතේ ඒ වෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම අපි ඒක ස්වාධීනව කටයුතු කරන්න අධිකරණ සේවා කොමිස සභාවටත් අධිකරණයටත් ඉඩ දීලා තියෙනවා. කියන්නේ අපි කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. මම එකෙන් කියන්නේ අපි හරි ෂෝක් කියලා. ඒක තමයි විය යුතු දේ. ඒක තමයි විය යුතු දේ. කලින් ගන්න නොකරපු දේ අපි නම් ඒක සම්පූර්ණයෙන්ම
0: වෙනස්
1: විදිහට උන්ට කරන්නට ඉඩ දීලා තියෙනවා.
0: හොඳයි. ඒ වෙනස දැන් විපක්ෂයේ ඔබතුමාලාට කරන චෝදනාව තමයි අධිකරණ තීන්දුව ගැන කලින් සඳහන් කරන මේ දේශපාලන වේදිකාව තුළ සමහර මේ දේශපාලන වේදිකාවේ කරන කතාවක් අලලා කරන ප්‍රකාශයක්. අධිකරණ තීන්දුව ගැන ඔබතුමා දන්නවා, ඔබතුමා පක්ෂය දන්නවා. ඒතර අධිකරණයේ ස්වාධීනත්වය මේ දෙකයි කොහොමද ගලපන්නේ?
1: ඒක විපක්ෂයේ
0: විසින් ඔබට තිබෙන පිළිතුරු කොහොමද?
1: මම හිතන්නේ මේමනේ විපක්ෂයේ හිතාමතාම දැන් වර්තමාන විපක්ෂය කියලා කියන්නේ ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් නෑ. එදා උදේට නැගිටලා සුමාන දෙකක් දුවන්න පුළුවන් දෙයක් කියනවා, සුමානයක් ගන්නත් කලින් එක කඩා වැටෙනවා. ඒගොල්ල ප්‍රතිපත්තිමය සැලැස්මක නෙමෙයි යන්නේ. විටින් විට කරන අවලාද මඩ සහ පදනම් විරහිත ප්‍රහාරයන්. දැන් අපි මෙහෙම ගමුකෝ, මේ එක දින නඩු තීන්දුවක්වත් ජනාධිපතිවරයාවත් මමවත් අපි කවුරුත් දන්නේ නැහෙනි. හැබැයි අපි දන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අපි බලයට එන්නත් කලින් දූෂණ විරෝධී හඬක් නැගපු අයනේ. අපි දන්නවා මේ නඩු එන්නේ කවුදද. ඊළඟ දිනේ කියන්න අපි දන්නවා. එදාට නඩුව එනවා කියලා කියන්න අපි දන්නවා. දැන් අපි බලයට එන්නත් කලිනුත් මේ වගේ නඩු සම්බන්ධයෙන් ෆලෝ අප් කරා නම් අපි ආණ්ඩුවේ ඉන්න කොට එක ෆලෝ අප් කරන්න ඕනේ නැද්ද? ෆලෝ අප් කරන්න ඕන. මමත් එක පාරක් මේ දිනේදී යම් නඩු ලයිස්තුවක් කියුවා. ජනාධිපතිතුමත් කිව්වා නැතුව නෙමෙයි.
0: අවසන් වෙයිදනේ.
1: අවසන් වෙයිදනේ. ඒ හැමතිස්සෙම අපි කිව්වේ මොකද්ද? නඩු වාර්තා ඇතුළත තියෙන දෙයක් නෙමෙයි. නඩු ශාලාව ඉදිරි පිට ගහනවනේ. නඩු අංකයයි උසාවියයි ඊළඟ කැඳවන දිනේ. ආන් අපි ඒක තමයි මේ කියන්නේ. අපි කියලා පෙන්නුම් කරන්නේ මොකද්ද? අපි නඩු වේගවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අනුව මේ නඩු තීන්දුව වෙනවා. හැබැයි මේ එන තීන්දුව වලින් යම් පුද්ගලට අප ලැබෙයිද නැද්ද, නඩුවේ තීන්දුව මොකද්ද කියන කාරණාව මම හිතන්නේ අපි කවුරුත් දන්නෙත් නැහැ. කිසිදු අවස්ථාවක අපි එහෙම කියලත් නැහැ. නමුත් අර විපක්ෂය අර වගේ අවලාදයක් නගනවා. උන් අපිට දැනගන්න විදියක් නැහැ. අධිකරණ ඇමතිවරයෙන් අපුවත් දන්නේ නැහැ. මොකද අධිකරණයේ
0: ස්වාධීනයි.
1: නැහැ අපි කවුරුත් දන්නේ නැහැ. අධිකරණ ලියලා තියෙන දුක අපි දන්නා නිසා එහෙම නඩු කොහොමද ෆලෝ අප් කරන්නේ? හැබැයි එකක් තියෙනවා. අපි මේ නඩු තියෙන්නේ කොහෙද? ඒව අනිසි ලෙස පමා වෙනවද කිඳමන්ද කියලා ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තෙන් බලනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්ත. තීන්දුව අපිට බලන්න අයිතියක් නැහැ. අපි දන්නෙත් නැහැ. අපිට තියෙන මොකද්ද? අපි ජනතාවට දීපොරොන්දු මොකද්ද? දූෂිතයන් වංචනිකයන් අපි අධිකරණ ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාන් පස්සේ ස්වාධීනව අධිකරණයේ විසින් ඒ සාක්ෂි සොයා බලා වැරදිනම් වැරදි කාර්යය කරાવી, නිවැරදි කාර්යයන් නිවැරදි කාර්යය කරાવી. ඒකට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක අධිකරණයේ ස්වාධීනත්.
0: මේ නඩු වේගවත් කරන්න ඔබතුමන්ලා විවිධ ක්‍රියාමාර්ග කරන් තියෙනවා. සමහර හිටපු අමාත්‍යවරු හිටපු නිවෙස් අධිකරණ කටයුතු සඳහා භාවිත කරලා තියෙනවා. ඒ වඩා චෝදනා එල්ල වෙනවා. කොහොමද ක්‍රියාමාර්ග ගන්නෙ?
1: මෙහෙමයි. වේගවත් කිරීමේ වැඩේ ගැන කියන්න කලින්ට පොඩ්ඩක් අවසර දෙන්න. අපි ඉන්න වලේ ගැඹුර පෙන්නන්න. ඊට පස්සේ තමයි මේ ගන්නව එන්නේ.
0: හරි.
1: මූලිකවම මේ අධිකරණ පද්ධතියේ නඩු පමාවීම කියන එක මේ අදියේ පටන් ගන්න නෙවෙයි. මේ අවුරුදු 15ක් 20ක් කට වඩා වැඩියෙන් පරණ ප්‍රශ්නයක්. හරිද? මේකට එක ආණ්ඩුවක් හෝ තනි ඇමතිවරයෙක් කිසි අනුවක් කියන්න ඕනේ නැහැ. කාලයක් තිස්සේ නිග්ලෙක්ට් වෙවි නිග්ලෙක්ට් වෙවි ගිය එකක්. හරිද? එතකොට අද මේ මිනිහට ලක්ෂ 11ක් වවන නඩු තියෙනවා උසාවිවල. සිවිල් නඩු ඇතුළුව. දැන් සාමාන්‍යයෙන් දිනු රටක නඩුකාරතුමන්ලා ඉන්නවා ජනගහනයේ මිලියනයකට 40-60 අතර ප්‍රමාණයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. අපේ රටේ ජනගහනයේ මිලියනයකට ඉන්නේ නඩුකාරතුමන්ලා 20යි. එතනින්ම පෙන්නුම් කරනවා නඩු ගොඩාක් වැඩි වුණාට නඩුකාරතුමන්ලාගේ වැඩිවීම සාපේක්ෂව වෙලා නැහැ කාලයක් තිස්සේ. හරිද? එතකොට එතනින් එන පමාවක් තියෙනවා. සමහරුස නඩු 1000ක් ආවොත් සතිය දවස් 300ට වහිනේ තියෙන්නේ. එතකොට එක දිනයක් ජනවාරි දුන්නොත් අනිත් දින යන්නේ මැයි ජූනි තමයි. හරි, ඒ ප්‍රශ්න තියෙනවා. ඒක එකක්. දෙක, කලින් ආණ්ඩුවලට මෙහෙම නඩු වේගවත් කරනවා කියලා විශාල උමනාවක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ නඩු පරක්කුනට කැමතිනේ. පොදු එකත්තොත් මොකද නඩු පරක්කු වෙනකොට නේද පක්ෂ මාරු කරලා නඩු වලින් බේරෙන්න පුළුවන් කාලයක් ඉස්සර තිබුණා. මිනිස්සු පව අහිංසක මිනිස්සු මහත්යෝ. දැන් අවුරුදු 20ක් 30 උසාවි යනවා. කවදද මේ නඩු ඉවර වෙන්නේ? අවුරුදු 15ක් යනවා. කවදද මේක ඉවර වෙන්නේ? ඊයේ පෙරදාර කෝදාගොඩ සර් කියලා දෙන්න දැක්කනේ. මේක මොකද
0: කියන්නේ? මාස 48ක් කොහොමදනවා කියලා මේ
1: දේපල නඩු සමහර විට. එතකොට සමහර මිනිස්සු නීතිජ ගාස්තු ගෙවා ගන්න රත්තරම් බඩු කරනවා නේද? වහුගඩුව කුසුකර කතාවක් තමයි තියෙන්නේ. ඒ තුබක් කිව්වනම් ඒක හරි. ඒ තුබ එක කියන එක හරි. එතන මේ නඩු කල්යනික ළමා අපචාරණ රෝග ගන්න අවුරුදු 12 දී ළමයා රේප් වෙන්නේ. සාක්ෂි දෙන ළමයා අවුරුදු 20 වුණාන් පස්සේ. ළමයට මතක තියෙනවද මේක? හරියට සාක්ෂියක් දෙන්න. ඒ මදිවල ලැජ්ජයිනේ ලොකු නැහැ පස්සේ සාක්ෂියක් දෙන්න. එතකොට මේ නඩු පමාවම නිසා මේ රටේ ජනතාව ඇති වෙන්න බැට කනවනේ. වහන්න කෝණ කෙනෙක් කීපාරක් උසාව යනවා. යනවා හැරලා එනවා නඩුකාරයා නැහැ කියනවා. නඩුව කල්ලනවා කියනවා. ඉතින් ඔය සාමාන්‍ය ජනතාවගෙන් ඇහුවොත් ඒගොල්ලන්ට ලොකු ආරවුලක් අවුලක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපිට තිබුණු වගකීමෙන් එකක් තමයි මේ නඩු හානක වේගවත් කරන්න කියලා. ඒක මේ දේශපාලඥයන්ට රේව නඩු පවණක් නෙමෙයි. සියලුම නඩු. නමුත් ඒක කරන්න යනකොට අර කැඩිච්ච ක්‍රමයකනේ අපි ඉන්නේ.
0: දැන් මේ ප්‍රමාදයට හේතු වෙලා තියෙන මේ විනිසුරුවරුන්ගේ තිබෙන සංඛ්‍යාත්මක ප්‍රමාණවත් වීම ප්‍රමාණවත් නොවීමද
1: ඒක එකක් පිය. ඒක ඒකට වඩා තියෙන වෙනත් දෙයක්.
0: මොනවද?
1: දැන් වෙනත් දේවල් ගැන මෙහෙමනේ. නඩුවක අපි තුන් මද්ද්‍රව්‍ය කියලා රස පරීක්ෂක වාර්තා වෙන්න අවුරුද්දක් යනවා මොකද වෙන්නේ? අර නඩුව අහන්න බෑනේ. නඩුව කල්ලනවා. නඩුව ගැනනේ වෙන්නේ. දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් තියෙන්නේ මගේ යටතේ. අමාත්‍යංශය. අපි රොඩ දෙන්න දෙනවා පුරප්පාඩු 118ක්. දැන් මේ වන විට අපි 22යි 50යි 72ක් දැන් අලුතෙන් බඳව ගන්නවා. ඔවුන්ට අවශ්‍ය කාර්ය ලැබෙනයි. දැන් අවුරුද්දක් විතර යන රස පරීක්ෂක වාර්තාව දැන් අපි ගෙන්න ගන්න ට්‍රයි කරනවා. අඩු ගානේ මාස 3ක් ඇතුළතවත් මේක ගේන්න ඕනේ කියන තැන තමයි අපි දැන් ප්ලෑන් එක හදාගෙන යන්නේ. ඒ වගේම මුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවම ඩිජිටලයිස් කරන්න එක මම අද තමයි ප්‍රොපෝසල් එක මට ආවේ. අපි අවුරුදු දෙක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. රුපියල් මිලියන 100ක් වැය කරන අවුරුද්දක් ඇතුළත මේක డిజిటలైజ్ కరగా
0: వార్తా వెనకం బలంగిన దేక్ నేదు
1: ఎత్తుకొట మాస తునకటవత్ మేక అడు కరగత్తుత్ నేదు ఎవడ క్రమవేద హదన్న ఓన అనిత్ కారణావ తమై 2022 కే పస్సే మంగ 2021 కేం పస్సే ముకుత్ బందవ గనిం కల్లనే
0: 2022
1: కేం పస్సే బందవ గని ముకుత్ నే ఎత్తుకొట అపి ఎనుకొటత్ అధికరణ మాత్యాంశ డిపార్ట్మెంట్ 24 త్ తీనో 24 అనుమత పురప్పాడు తీనవా అనుమత పురప్పాడు 6000 గణన తిపును అధికరణ పద్ధతి విత్రక్ నేమే ప్రెసెన్స్ ఒక్కమత్ ఎక్క ఇకనే బందవ గనిం కల్లనే දැන් මම උදාහරණයක් වශයෙන් කියන්න මොකද උසාවියක් දුවන්න බැහැනේ නඩුකාරතුමා විතරක් හිටියේ කියලා රෙජිස්ටර්ලා ඉන්න ඕන පොත් බඳින්න ඉන්න ඕන ස්ටෙනෝලා ඉන්න ඕන ක්‍රයස්ලා ඉන්න ඕන සිතාසි බෙදන්න ඉන්න ඕන ආර්කිනලාරි ඉන්න ඕන එතකොට මේ උසාවි පද්ධතිය ෆන්ක්ෂන් උනේ බොහොම අමාරුවෙන් කාර්ය මණ්ඩල සෙනග නැතුව දැන් උදාහරණයක් වශයෙන් මට මේ කියන්න අවසර දෙන්න ඔව් මොකද මට මේක ඇත්තම පැහැදිලි කරන්න ඕන අහන් ඉන්න මිනිස්සු කල්පනා කරනවා මේ මෙහෙම නඩු කල්ලයන්නේ කියලා මේක සම්පූර්ණ නඩු කල්ලයක්
0: වගේ වෙන්නේ ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නයක්
1: අනිවාර්යයෙන්ම ආදී අහනවනේ ද උදාහරණ ගන්න අධික රෙජිස්ටර්ලා 106ක් මේ දසල අධිකරණ සේවා කොමිස් සභාවෙන් බඳවා ගැනීම කරනවා මෙන්න මේ තනතුරු වලට අධික රෙජිස්ටර්වරු 106ක් බඳවා ගන්නවා අධිකරණ පවුල් උපදේශකවරු 57ක් අධිකරණ භාෂණ පරිවර්තකලා 71ක් අධිකරණ ලිපිකරු 1558ක්
0: ලිපිකරු 1558ක් හිටියේ නෑ
1: නෑ නේ බඳවා ගන්න අනුමත කරන්නේ ඒකයි හරිද අධිකරණ ලඝු ලේකකෙන් ටයිපිස්ලා වගේ කට්ටිය 523ක් අධිකරණ යතුරු ලේකකලා 139ක් අධිකරණ පොත්බැඳුම්කරුවෝ 193ක් සමස්ත ප්‍රමාණය 2647ක් බඳවගෙන නිකන් හිතන්නකො කොහොමද දිව්වේ කියලා ඇත්තෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ මහේස්ත්‍රාත්තුමන්ලා සහ නඩුකාරතුමන්ලාට මේ වගේ පද්ධතියක් මේගොල්ලෝ දුවනෝ මට ගොඩක් මහේස්ත්‍රාත්තුමන් නඩුකාරතුමන්ලා කෝල් කරගෙන හර්ෂණ අපිට අමතුමා පියන්ලා දෙන්නේ දෙන්න තුන් දෙනෙ දෙන්න මොකද හේතුව දැන් මේ ටික බඳවගන්න අධිකරණ සභාව කොමිස් සභාවෙන් අපේ අමාත්‍යාංශයෙන් බඳවගන්න තියෙනවා ආකාශල අපි මේ දසල බඳවා ගැනීමෙන් යනවා පුරප්පාඩු සංඛ්‍යාව තුන 1007ක් මම හිතන අපිට 600ක් වගේකින් පුරව ගන්න මේ දසල ඉන්ටර්විව් ටික කරගෙන යනවා ආර්ක්ෂණ නිලධාරීන් ගත්තත් ASCII ක්‍රියාත්මක කරන්න තනතුරේ පුරප්පාඩු 496ක් තියෙනවා හරි ඒක එතනත් අපි පුරප්පාඩු 647ක් තියෙනවා අනුමත කළා තියෙනවා 1951ක් බඳවා ගන්න තමයි ගොඩක් දත්තම වලින් මම පෙන්වුම් කරන්නේ අපි මේක බාර ගන්නකොට කඩාවැටුණු පද්ධතියක් තිබුණා වදන රජේ මිනිහෙක් බඳව ගන්නකොට කියනක පත්‍ර ඇඩ්වර්ටයිස්මන් දාලා ඇප්ලිකේෂන් කරලා එක්සෑම් තියලා ඇපිල් ඔක්කොම සිස්ටම් එකේ ඉන්නේ. ඉතින් දැන් තමයි අපි මේ බඳවා ගැනීම ටික කරන්නේ. නමුත් ඊටත් කලිනුත් අපි යම් යම් පියවර උදාහරණයක් වශයෙන් මේ වර්තමාන අග්‍රවිෂකාරතුමා යටතේ අපි යම් යම් පියවර කීපයක් ගත්තා. හරිද? මම එක මෙතන තියෙන මංගාවේ ලේඛනය උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නඩුව සීම වේගවත් කරලා තියෙන කෙනෙක් කිසිදු දෙයක් නොකර අපේ අග්‍රවිෂකාරයාගේ අග්‍රවිෂකාරතුමාගේම මෙහිම යටතේ අල්ලස් නඩු විභාග කරන මහාධිකරණ තුනක් අලුතින් පටන් ගන්න තිබෙනවා. වාණිජ මහාධිකරණ දෙකක් අලුතින් පිහිටවනවා. මොකද සමාන.
0: ඔව් ඒ ප්‍රවේශ තෝරා ගන්නකොට අධිකරණ පිහිටවන්න හිටපු අමාත්‍යවරුන්ගේ නිවාස තෝරා ගන්න රවුන් චෝදනා ගන්න මේ අපි පලි ගන්නවා
1: කියන එක. නෑ නෑ නෑ නෑ නෑ. එහෙම දෙයක් නෙමෙයිනේ. ඔබතුමා දන්නවා අපි බලයට එනකොට අපි පැහැදිලිව කිව්වා අපි ගොඩක් වරප්‍රසාද අපිටම කපා ගත්ත කට්ටියනේ. අපේ අතේ හැඳ තියනකොට අපි අපිට බෙදාගත්තේ නැහැ. අපි දිපොරොන්දු ඒවා. හරිද? නිල නිවාස අපි අරගෙන නැහැ ඇමතිවරු. අවශ්‍ය නැති හිඳගත්තේ නැහැ. දැන් මේ නිල නිවාසයෙන් සමහර ඒවා ව්‍යාපාර කටයුතු වලට යොදවනවා. තව සමහර ඒවා අපි අධිකරණ පද්ධතිය යොදලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි රටට වැඩදායි දෙයක් කරන්න තමයි අපි ඒතෙන් පාවිච්චි කරන්නේ. ඒක කලින් ඇමතිවරේ හිටියාද නැද්ද කියන එක නෙමෙයි. ඔබතුමා හිතන්නේ නඩුවක් උසාවියක් අලුතෙන් හදලා මුල් ගලා තියලා හදලා එනකොට අවුරුදු පහක් ගිහිල්ලා එහෙනම් මොකද අපිට කරන්න වෙන්නේ තියෙන බිල්ඩින් ඒ විතරක් නෙමෙයි අපි දැන් ඔය MCC බිල්ඩින් කියලා එකක් තියෙනවා අපි හැද අතර මහේස්ත්‍රාත්තු සොසයිටියක් ගේන්න දැතර අපි හයිකෝට් දාලා තියෙනවා මම උදාහරණයක් වශයෙන්
0: කිව්වා
1: ඔව් මම මට කියන්නම් අපි අල්ලස් නඩු විභාගය මහාධිකරණ තුනක් කලින් පිටවුවා වාණිජ මහාධිකරණ දෙකක් මේක හරිය වැදගත් මොකද වාණිජ ආරවුල් ඉක්මනට විසඳුන්නේ නැත්නම් ඒක ආර්ථිකයට බලපානවා ඒ නිසා අපි ඒක කරලා තියෙනවා සිවිල් අභියාචන මහාධිකරණය කලින් පිටවලා තියෙනවා වැල්ලවාය මාතර තෙල් දිනිය වවුනියව අතිරේක අධිකරණ පිටවලා තියෙනවා අපි ආණ්ඩු කාලය තුල අධිකරණ මේකට වැදගත් නැතේ අධිකරණ ගොඩ ගහලා තිබුණාට බාණ්ඩ යන තැන බයිසිකල් ට්‍රැක්ටර් දකින්නවනේ ගොඩ ගහලා මේ අග්‍රවිෂකාරතුමා යටතේ මාසයක් වෙනි කෙටි කාලයක් තුල ඒව ඔක්කොම සුද්ධ කරා උසාවි දෙක තුනක් කරන අනිත් හැමදේම සුද්ධ කරා පර්ණ යකඩ ටික විකුණලා ආණ්ඩුව රුපියල් මිලියන 952ක් රුපියල් බිලියන එකට ආසන්න ප්‍රමාණයක් හොයලා තියෙනවා. වැඩක් නෑ මෙතන තිබිලා. ඒක නෝක දාලුතේ නීතියකට මු නොගෙන අග්‍ර විශ්කාරතුමාගේ නායකත්වයට තේ වෙච්ච වැදගත් කාරණාවක්. අනවශ්‍ය ලෙස නඩු කල් දෙවිම වර කිරු පිර ගන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ නඩුකාරතුමලට උපදෙස් දීලා තියෙනවා සාධාරණ හේතුවක් මත දිනයක් ඉල්ලුවොත් දෙන්න නැත්නම් අනවශ්‍ය ලෙස නඩු කල් යන්න දෙන්න එපා කියන කාරණා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල ඒ සඳහා කටයුතු කරලා තියෙනවා. විස්තිකාරාව නැද මාර්ගගත ක්‍රමයට එව ගන්න පුළුවන්. අක්‍රමිකතා සම්බන්ධ විසුරුවම් පිළිබඳව පරීක්ෂණ කටයුතු කඩිනම් කර ඔවුන්ගේ සේවය අත්හිරවල තීරුව සේවය ඉවත් කළා හෝ විශ්‍රාම යාමට අවසර දීම තුලින් අධිකරණ සම්බන්ධ මහජන විශ්වාසය අපි ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ 20ක් විතර මං හිතන්නේ විනය පරීක්ෂණ අරන් තියෙනවා නඩුකාරතුමලට. මේ සියල්ලම අධිකරණ සේවා කොමිස් සභාවෙන් වෙන්නේ. හොඳයි අමාත්‍යාංශය හරහා නෙමෙයි. දමිකගේ කාර්ය මණ්ඩලයේ හිඟේ පිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඒ සදාවන සියලු විභාග පැවැත්වීමට කටයුතු සිදු කිරීම. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හැර ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පුරප්පාඩු 2647ක් සදා බඳවා ගැනීම මේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබලා තියෙනවා. ඒවට පෙරනේ අඩු වෙච්ච ප්‍රමාණයන් පොඩි ගණන් නෙමෙයි, එක්කෙනෙක් දෙන්න නෙමෙයි, සිය ගණන් අඩු වෙලා තියෙනවා. හයිද ඉතින් මේ වගේ දේවල් නව මහේස්ත්‍රාත්වරුන් 33 දෙනෙක් බඳවා ගන්න කටයුතු කරලා තිබෙනවා. ඩිජිටල් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරන සුප්‍රීම කෝට්ටේත් කෝරු පිළල දැන් ඩිජිටල් කරන්ට් ලක් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ පෙන්වුම් කරන්න හදන්නේ මේ සියල්ලම හරහා තමයි නඩුවක වේගවත් වෙන්නේ.
2: ලැබෙන වාසි මොනවද? පළවෙනි අංගාර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වර්තාවන් සම්බන්ධ කතා. ඩිජිටල් ලැබෙන වාසි කොහොමද ඉක්මන් වෙන්නේ?
1: ඉක්මන් වෙන එක මූලිකම දේ තමයි වියදම අඩු වෙනවා ලිටිගන් කනෙක්ට්. ඔයා සුප්‍රීම කෝට් එකේ හරි කෝරු පිළල ගරි ගුමු කරනකොට අපිට කොළ 500ක් තියෙනවා කියලා බ්‍රීෆ් එක ලොකු වෙනවනේ. කොළ 200ක් කියලා තිබුණා. 200 ඒවා බෙන්ච් එකට 3යි එනකොට කොපි පහක් හයක් හදන්න ඉපයි. සමහර ලක්ෂ 7-8 යනවා ඒක ගොනු කරන්න. දැන් ඒ විදිහ නෑ. මොකද e-filing දැන් තියෙන්නේ. සා e-file කරපුවම අර ෆොටෝකෝපි කරන ඒවා බුක් බඳින ඒවා කොහොම අඩු වෙන නිසා ඊටාම වේගවත් ක්‍රමයක් තමයි යන්නේ. මේ පළවෙනි පාර සම්පූර්ණයෙන්ම මේ e-hearing එකක් කරා සුප්‍රීම කෝට් එකේ මෑතකදී. දැන් කෝට් ෆයිල් එක e කරලා තියෙන්නේ. ඒ වගේම ෆයිලින් වලදී කොස්ට් එක අඩු වෙනවා. සා වේගවත් වෙනවා. මොකද හේතුව දැන් ටයිප් කර කර print out ගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේකද අපි high court වලට district court වලට ගේන්න ඕන. දැන් මරක තියා ගන්න මම අර කිව්ව අවුරුදු 30ක් පරණ ප්‍රශ්න මේ විසඳගෙන යන්නේ අපි. දැන් මේ දවස්වල අපි try කරනවා voice to text app එකක්. ඒ කියන්නේ steno ලා විසින් ලියනවා වෙන ඒගොල්ලත් ඉන්නවා. නමුත් කාර්යක්ෂම කරන්න නම් නේද අපි steno ලා ගිහලා ප්‍රශ්න තියෙනවනේ වෙලා යනවනේ. ඒක voice to text එකක්. දැන් මේ දවස්වල පරීක්ෂණ මට්ටමේ තියෙන එක සාර්ථක වුණොත් තවත් වේගවත් වෙන්න පුළුවන්. මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ නඩු වේගවත් කිරීමට අදුතෙන් අධිකරණ පීඨවීම එතන අදුතෙන් මේ කාර්ය මණ්ඩල බඳවා ගැනීම මේ සියල්ල හරහා තමයි මේක වේගවත් වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මොකද වේගවත් වෙනවා කියලා මේ නඩු ඉක්මනට හලිවර කරන්න කියන්නේ බෑනේ. ඔය සාක්ෂි දෙන්න යන කාලයක් තියෙනවා. නමුත් ඊට අමතරව තව ක්‍රමවේදයන් අනුගමනය කරන්නත් වේවි අපිට.
2: ඔබතුමා දැන් පැහැදිලි කිරීමේදී සඳහන් කළා මේ මානව සම්පතේ තිබෙන හිඟේ පිළිපදව දැන් මේ දිනවල ප්‍රවෘත්තියක් වර්තන මේ විනසුරුවරුන්ගේ විශ්‍රාම යමේ වයස් සීමාව දීර්ඝ කරන අරන් තිනගල මාධ්‍ය වාර්තා පළවෙනවා. මොකක්ද මේකේ ඇත්ත නැත්ත ඔබතුමාගේ?
1: මෙහෙමයි, විනිශ්චයකාරවරුන්ගේ පමණක් නෙමෙයි වෘත්තිකයන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් රජයට ඉල්ලීම් කළා තියෙනවා ඔවුන්ගේ විශ්‍රාම යමේ වයස දීර්ඝ කරන්නයි කියලා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් රජය සහ ඒක දන්න පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් අවසන් නිල තීන්දුවක් අරගෙන නැහැ. මොකද්ද කරන්නේ කියන එක
2: තම තීරණය කරන්නේ
1: නැහැ. තම අවසාන වශයෙන් නිල තීන්දුවක් අරගෙන නැහැ. දැන් මූලිකවම මෙහෙමනේ. දැන් හයිකෝට් ජජ් කෙනෙක් 60කින් විශ්‍රාමයක් ගන්න ඕන. දැන් අපි වැඩි කරනවාද නැද්ද කියන එක තාම නිල වශයෙන් තීන්දුව කළා නැහැ. හැබැයි කරනවා නම් කරන්නේ කෝට් ඔෆ් අපීල් එකටයි සුප්‍රීම කෝට් එකටයි විතරක් නෙමෙයි. එක පුද්ගලෙක් විතරක් නෙමෙයි
2: පද්ධතියට
1: යම් ප්‍රමාණයක් වැඩි කරන්න. ඒතකොට කාටවත් අසාධාරණයක් එතරම් වෙන්නේ නැහැ. අපි මූලිකවම ගත්තොත් 1978න් පස්සේ ඔවුන්ගේ විශ්‍රාම වයස සීමාවල එහෙම වෙලා නැහැ. වර්තමානයේ පවතින සෞඛ්‍ය තත්ත්වයන්, ආයු අපේක්ෂා වර්ධනය මේ සියල්ලම මේවට බලපානවා. ඒ වගේම වෙනත් මම මේක තව තියනවද දන්නේ නැහැ මම කියන්නම්. අනිත් රටවල් වල අවුරුදු 70 වෙනකල් නඩු අහන්න පුළුවන්. මොකද හේතුව නඩුවක් අහන 60කින් විශ්‍රාම යනවා. ඔයා හිතන්නේ නැද්ද 60 70කේ නියම පරිණත වයසක්නේ. දැනුම තියෙන වයසක්නේ. දැන් ඒගොල්ලෝ එතනින් අස්සලා ගිහලා ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවා. අපි විශ්‍රාම වැටුපක් ගෙවනවා. එම්මන් කියන්නේ මේ හයිකෝට් ජජ් කෙනෙක් ගැන. හරි. අනිකට 63 වගේ ගණන් තියෙනවා. මම ඔබට පෙන්නන්න වෙන මේක හරිද? දැන් මම පෙන්වන්නේ සාගරේ දකුණු අප්‍රිකාවේ 1996 වසරේදී පවා විශ්‍රාම මිනිසුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70ක් ලෙස නියම කරලා තියෙනවා. එතකොට එංගලන්තේ අවුරුදු 75යි. තව රටවල් කීපයක්ම තියෙනවා. එකක්වත් 61 65 නෙමෙයි, වඩා වැඩි හැමතැනම. ඒකට මූලික හේතුව තමයි ඒ දැනුම තීර නීතිඥවරු, මම කියන්නේ මේ ආණ්ඩුවේ තීන්දුව නෙමෙයි, මේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න ඕනේයි කියලා කරුණු දක්වන අය අපිට දෙන හේතු කාරණා එකක් තමයි දැනුම තීර නීතිඥවරු අපි පුළුවන් තරම් රඳව ගන්නවා. ප්‍රයිවට් ලෝයර්ස්ලා අවුරුදු 80ලු සවියනෝනේ. එහෙනම් අයි නඩුකාරතුම එක්ක බැරි 70 වෙනකල් ලහන්න. මං කියන්නේ එහෙම කරනවා කියලා නෙමෙයි, නමුත් ඒක තමයි එහා පැත්තේ තර්කනේ. ඉතින් ඒ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් කරන්නේ නැහැ. ඒක ගත්තත් ගන්න විද්‍යාත්මක පදනමක් මත පිහිටලා
2: ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක්
1: මොනවා හරි මම දැක්ක නීතිජ සංගම එහෙම දෙයක් කරනවා. ඒක අපේ රජයේ මැදිහත් වීමක් නෑ. ඉතින් නීති සංගමේ ස්වාධීනයි, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අවශ්‍ය දේවල් කරේ. ඉතින් අපි රජයක් වශයෙන් හැමෝටම කන් දෙනවා. නීති සංගම අපිට ලියුම් එවලා තියෙනවා, බලනවා. මොකද අපිට තේරෙන්නේ නැහැ ඒකට විරුද්ධ වෙන හේතුව මොකද්ද කියලා හරියටම. ඔවුන් කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයේ නැතිනව ආරෙමේ කියලා. ඉතින් ඒක වෙන්නේ කොහොමද? අපි එක නඩුකාරයෙක්ගේ වැඩි කරන්න හදනවා නම් හරි.
2: මොකද මම කියන්නේ පද්ධතියෙන් වැඩි කරන්න.
1: පද්ධතියෙන් වැඩි
2: කරන්න සියල්ලම සාධාරණයක් වෙනවා කියන එක.
1: ඔය ඉතින් හැමෝටම දෙක දෙකනේ. මොකද මූලික හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් අපි තමු 61කින් හරි 65 විශ්‍රාම ගියා කියලා. ඕන ආයි ඩිස්පෙන්සරියක් දා ගන්න පුළුවන් නේ. දැන් නඩුකාරතුමන්ලා බහුතරයක් නැවතීම ප්‍රැක්ටිස් එකට එන්නේ නැහැ. සම්මූලිකම දේ තමයි වැඩ කරන්න පුළුවන් කාලේ, වඩාත්ම පරිණත දැනුමක් තියෙන කාලේ රජය ඒගොල්ලෝ අතරල ඒගොල්ලෝ පෞද්ගලිකව සිටවනවා. මං හිතන්නේ ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. මේ මගේ මතය නෙමෙයි, මේ ඇවිල්ලා විශ්‍රාම වයස දීර්ඝ කරන්න ඕනේ කියලා කියන කට්ටියගේ මතයයි මං ඉදිරිපත් කරන්නේ. ඉතින් එපා කියන කට්ටියගේ මතත් අපි බලමු හේතුව මොකද්ද කියලා. මොකද ඒගොල්ලෝ මේ දක්වා දක්වපු හේතුවල නම් ඒ තරම් වළංගුතාවයක් මා දැක්කේ නැහැ.
2: හොඳයි, තාමත් විමසා බැලීමක් විතරයි කරන්නේ.
1: නිල තීන්දුවක් කරන්නේ
2: නැහැ. කරන්නේ නැහැ, පැහැදිලිව
1: සාකච්ඡා කරනවා. හරි, මේ වෘත්තිය පමණක් නේ, වෘත්තීන් කීපයක එහෙම ඉල්ලීම් කළා තියෙනවා.
2: ඊටමතරව
1: මීට අපතරව මගන අපතරව
2: පුරප්පාඩු කීපයක් සම්බන්ධයෙන් මේ දවස්වල පාර්ලිමේන්තුවේ ඉදදාස් පළ වෙනවා. පුරප්පාඩු සදහා පෙරවීමේ කටයුතු වෙන්නේ නැහැ, ප්‍රමාදයි. ඇයි
1: එවැනි ඇත්තටම මේක ප්‍රශ්නයක් කරගන්න හේතුව මට තේරෙන්නේ නැහැ. මොකද සුප්‍රීම කෝට් එකක් ෆන්ක්ෂන් වෙන්න අවශ්‍ය අවමය මං හිතන්නේ 7ක්ද කොහෙද, උපරිමේ 15ක් 16ක් සීම්සස් එක. දැනට වර්තමානයේ මං හිතන්නේ 4යි අඩු සුප්‍රීම කෝට් එකේ
2: ශේෂාධිකනේ 4යි.
1: හරිද? නෝ අඩුවන මේ ප්‍රශ්නේ තියෙනවා. මෙච්චර කාලයක් සුප්‍රීම කෝට් මේ අපේ අග්‍රනිෂ්කාරතුමා දැන් ඉන්නේ කෙනා එනතුරු දවස් 2යි හෝ 3යි සුප්‍රීම කෝට් එක වාඩි වුණේ. දැන් දවස් 5ම වාඩි වෙනවා. හවස 5 වෙනකල් නඩු අහනවා. දැන් මම හිතන්නේ නඩු මට හරියටම දත්ත මංගාව නැහැ. ඉතා විශාල ප්‍රමාණයක් ඉවර කළා තියෙනවා. මං හරියටම දත්ත අරගෙන මේක කියන්නම්. මොකද මේක මට අයිති කාරණාවක් නෙමෙයි. මේක තීන්දු කරන්නේ අග්‍රවිෂකාරතුමත් ජේසි එකත් මිසක් මම නෙමෙයි. නමුත් මම කල්පනා කරන්නේ ඉතින් තීර නඩු ඔක්කොම ඉවර වෙනවා නම් තව වැඩිපුරපත් කළා. මොකද පත් කරනවා, පත් නොකර ඉන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේනේ කරන්නේ. නමුත් සමහරකට ඕනත් නැති වේ උතරන් සෙනක. උතරන් නඩු අඩු වෙනවා නම් මෙහෙමනේ. මේකයි අපි පද්ධතිය යටිදන් උඩටනේ මේ අමිලනාත් පුරවන්නේ. ඉස්සර හරි ලේසි නේද? අධිකරණ ඇමති ජනාධිපති වාඩි වෙලා යාළුවන්ට කතා කරලා මූ අපේකා මෙයාව ගන්න. අපි එහෙම නෙවෙනේ කරන්නේ.
2: දැන් එහෙම නැහැ.
1: දැන් යන්නේ තනිකරම

0: ఈ విధిరియట ఇది తీసుకునగానే ఎత్తుకోట తమై అర మెజిస్ట్రేట్లట ప్రమోట్ వెన్న బలం హైకోర్ట్ లెవెల్
1: ఎతనే పురపాడు తీసుకున్న అత్తి వినదు
0: పురపాడు నిమే అడుగు తీసుకున్న బందవాగన తీరు ఎత్తుకోట నీ తీస్తున్న ఆపు అమ్మ మహేస్తా తురువాసేం తమ మహేస్తా తురు తీసుకు ఉడటి అన్న పులు అన్నీ ఉన్న ఉడడికి లగ్ల హైకోర్టు నుండి ఏ తీస్తున్న ఈ తీస్తున్న మేమేంటి నేను వినాశ్వయి ఎత్తుకోట ఎత్తన పులువాంగ్ కోట పీల్లిక పురువాన్ ఎత్తన పేరు నమ్మ పులు అని అప్పుట లేదు ఎత్తని ఉడ సుప్రీం కోర్టు పూర్వం ఇందమే పద్ధతి నిశానుక నిశి క్రమవేదేట పూర్వనే కక్తమేమేది యం కాలే గత వేళ తీరు నమ్ము తేక నిసా యుక్తిష్ట గిరిమే క్రియావళి కిసి బాధాక్ వెళ్ళదునే అత్యవసరం వెంట వేగవత్ వెళ్ళ తీరు
1: හොඳයි අපි ඉදිරි ප්‍රශ්න වලට යන්න කලින් මේ පද්ධතියේ භෞතික සම්පත් වර්ධනය කරන්න මොනවද ආරම්භ තියෙන පීවර කියලා මම ඔබෙන් ඇහුවත් පිළිතුරක්
0: තියෙනවා පිළිතුරක් තියෙනවා මෙහෙමයි
1: මානව සම්පත වගේ
0: මානව සම්පත මම වට කියවන්නේ දැන්
1: මේ කාරණා ඉදිරියට යම් සදා
0: ඔව් සෑහෙන
1: යම් තත්ත්වවල සදාහන් කරා මොනවද භෞතික සම්පත් වර්ධනය කිරීම වෙනුවෙන්
0: භෞතික සම්පත් වර්ධනය කිරීම එකක් තමයි දැන් අලුතෙන් අපි උසාවි දහපු එක මම කිව්වොත් සිවිල් අභ්‍යාචනා මහාධිකරණ සංඛ්‍යාව එකකින් වැඩි කර දෙකක් දක්වා ඉහළ නංවලා තියෙනවා. වාණිජ මහාධිකරණ සංඛ්‍යාව දෙකකින් වැඩි කර පහක් දක්වා ඉහළ නංවලා තියෙනවා. අපරාධ නඩුවහන මහාධිකරණ සංඛ්‍යාව තුනකින් වැඩි කළා දැන් 11ක් තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් ඇමති නිල නිවාසවල ස්ථාපිත කරලා තියෙනවා. ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයක් MCC ගුණනගිල්ලේ ස්ථාපිත කරලා තියෙනවා. පාසු නඩුව සඳහා විශේෂ අධිකරණයක් MCC ගුණනගිල්ලේ ස්ථාපිත කරලා තිබෙනවා. මහාධිකරණ ශාලා අංක 6 10 11 අල්ලසරු නඩු අහන්නම මෙන් කළා තිබෙනවා. මූල්‍ය ආරවුල් කඩම විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් ඇමති ඔනිල් නිවාසයක ඔබතුමා කලින් කියපුවා පිහිටවල තිබෙනවා. ඊට අමතරව අධිකරණ බලය පැවරීම කළා තියෙනවා. දෙයියන්දර අකුණුකොළ පළාත බිබිල ගල්ගමුව හෙට්ටිපොළ ආනමඩුව තබුත් එකම. කලින් මහේස්ත්‍රාත් අධිකරණයවල දිසා අධිකරණ බවට පරිවර්තනය කළා තිබෙනවා. අධිකරණ නිලධාරීන් හිඟේ හේතුවෙන් తాවකාලිකව අත්හිටෝල්ලද අධිකරණ නැවත ස්ථාපිත කරලා තියෙනවා. රත්නපුර ගම්පහ වරකපල දිස්ත්‍රික් මහේස්ත්‍ර අධිකරණ වෙන් කිරීම අතිරේක මහේස්ත්‍ර අධිකරණ අනුරාධපුර අම්පාර අතිරේක මහේස්ත්‍ර අධිකරණ ඊට පස්සේ කොළඹ පිටත ප්‍රදේශවල නව අතිරේක අධිකරණ පිහිටවල තියෙනවා පුත්තලම වැල්ලවාය දෙහිඅත්ත කණ්ඩිය හැටින් වල වෙන්වීමක් තියෙන්නේ වැල්ලවාත් වෙන්වීමක් දෙහිඅත්ත කණ්ඩිය වෙන්වීමක් වැලිසල දැන් මේ සියල්ලම අපි භෞතිකව හදපු උසාවි සංඛ්‍යාව එක එකක් ඊට සරලම
1: නෑ
0: උසාවි ඊට අමතරව දැන් අපි අර ඔන්ලයින් සාක්ෂි දෙන්න පුළුවන් මාර්ගගත ක්‍රමයක් ගෙනාවනේ ඒකට අවශ්‍ය equipment screens අරෝමේවා
1: මංගලපී
0: තාක්ෂණික උපකරණ උසාවි 150ක් විතර ටාගට් කරගෙන අපි දැන් ඒව procurement මේ දවස්වල යනවා මේ හරහත් එතකොට සාකාර එන්න මොන නැහෙනේ ඉන්න තැන ඉඳන් සාක්ෂි දෙන්න පුළුවන් නඩු කල්යමේ ප්‍රවණතාව යම් ප්‍රමාණයකට අඩු වෙනවා ඒ ටික අපි ආරම්භ කරලා තිබෙනවා මූලිකට වශයෙන් ওই ටික අනිත් ඒවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
1: මේකවත්
0: කිරීමත් අපි අත ගහලා තියෙනවා මම විශ්වාස කරනවා මේක අධිකරණ සේවක කොමිසම සභාවට
1: සාකච්ඡා කරනවා මම තමයි කියන්නේ නීති දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙන එතන තනතරින් ප්‍රමාණවත් නැත්නම්
0: ප්‍රමාණවත් වෙනවා තමයි මෙහෙමයි ඔය 2022 ආර්ථිකයේ කඩාවැටීමත් සමග අපේ නීතිඥවරුන්ට මේ කොමන්වෙල්ත් රටවල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒගොල්ලන්ට
1: පිටින් කැදෙන
0: මොව් විශේෂයෙන්ම නීතිපතිකේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට හොඳ රැකියා අවස්ථා තියෙනවා එළියට આવත් හොඳට මුදල් උපයන්න පුළුවන් හැබැයි එහෙම තිබිලත් තවම නීතිපතික මේ වැඩේ හොඳට අල්ලන් යනවා නමුත් උන්ට කාර්ය මණ්ඩල ලොකු ප්‍රශ්නයක් අපි ක්‍රිමිනල් පැත්ත ගත්තොත් කවුන්සල්ලා 65 දෙනා ඉන්නේ ඒ 65 දෙනා තමයි මුළු රටේම නඩු කතා මේ ක්‍රිමිනල් පැත්තට සිවිල් පැත්තට ඒවල ප්‍රමාණයක් ඇති නමුත් අනුමත පුරප්පාඩු ගොඩක් වැඩි තමයි ඉතින් මේ සාකච්ඡාවක් කරන් තියෙන්නේ එතනට කොන්ත්‍රාත් මත හෝ තව 50ක 60ක් ගන්න දැන් ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමනේ අපි හිතමු 60 ගත්තා කියලා මම 200ක් මේ මේ මේ ප්‍රොසිකියුටර්ස්ලා ඒ මිනිස්සු අවුරුදු 5ක් විතර යනවනේ මේක පොහුරු වෙන්නේ. ඒතර ඒගොල්ලන්ට අර ඊටාම මේ මේ මොනවද කියන්නේ සුබ කොම්ප්ලිකේටඩ් කියන්නේ වියාකූලන් අමාරු වැඩ කරන්න බෑනේ. ඉතින් ඒක නිසා එතනත් ලොකු ගැටලොක් වෙලා තියෙනවා. ඒතර මානව සම්පත
1: නැහැ.
0: පුළුවන් කාලයක් යනවා. නමුත් මම අර නීතිපතිවරයාටත් සොලිසිටර් නාලා කතා කරා. ඔහු කිව්වේ 50 ගත්තොත් උට බැක්ලොග් එක ඉවර කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. මතක තියාගන්න මේ එකක්වත් මේ ඊයේ පෙර දැති වෙච්චවෝ නෙමෙයි අවුරුදු 15ක් 20ක් විතර කැරකැරක ආපෙක. නම් නඩු වේගවත් කිරීමේ උමනාව අපේ ආණ්ඩුවට තදින්ම තියෙනවා. නමුත් ඒක තල්ලු කිරීමේදී වෙන තව ප්‍රශ්න පතු වෙලා තියෙනවා. මොකද නඩු දිනපතා අහන්න කියලා තමයි නීතිය තියෙන්නේ. නමුත් අපේ නීතිය යුර පොඩ්ඩක් දින ගහලා පුරුදු වෙලා තියෙනවා. වරදක් නැහැ. සමහර වෙලාවට සාධාරණ දින ගැනීම තියෙනවා. දැන් මේක වේගවත් වෙනකොට සමහර විට නීතිය යුරට සාධාරණ ප්‍රශ්න එනවා. ඒ දැන් මම පෙන්වන ස්ටෙනෝල කොච්චර අඩුද කියලා. සටහන් ගන්න ගියාම නඩු විභාගයට සූදානම් වෙන්න සටහන් සූදානම් නැහැ.

0: ඒකනේ තියෙන ලොකු ප්‍රශ්නයක් නඩුකාරතුම මලටත් ඒක ලොකු ප්‍රශ්නයක් හරි එතකොට يعني කාර්යමණ්ඩල කියක් තියෙනවනේ වැඩක් ඉවර කරගන්නද නඩුකාරතුමාට කොච්චර උනන්දුවක් තිබුණත් කාර්යමණ්ඩලේ ඒගොල්ල ක්‍රිපල් වෙනවනේ මම දන්නවා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ විනිශ්චයකාරතුමන් සියලු දෙනාටම මහේස්ත්‍රාත් ඉදලා උඩහටම මොකද මේ මිනිස්සු මහා කැපවීමක් කරන්නේ මේක වේගවත් කරන පුදුම කැපවීමක් මම හිතන්නේ සමහර මහේස්ත්‍රාත්තුරු සෙන්සුරාද විදත් ඇවිල්ලා උසාවියේ ප්‍රශ්න බලනවා බිල්ඩින්ග් කඩාවටනේ හදනවා ඒගොල්ල සෑහෙන කැපවීමක් කරනවා ඉතින් මම පිළිගන්නවා අපි මේ වේගවත් කරන නැම්ම අලුත් දෙයක් නේ මේ වේගවත් කිරීමේ නැම්මේදී යම් යම් අපහසුතා ඉස්මතු වෙලා තියෙනවා ඉතින් මම විශ්වාස කරනවා මේ රෙක්රූට්මන්ට් එක ඉවර වෙනකොට මේ ප්‍රශ්න ගොඩක් අපිට අඩුවේ කියන එක
1: හොඳයි
0: අනිත් එක තමයි ඩිජිටල් කරණයෙන් අපිට මානව සම්පත පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා
1: සහ වේගවත් කර කර මේ
0: හැකියාව
1: හොඳයි අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණන කර්මතා අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ නීති ආධිපත්‍ය ගැන තමයි කතා බහ කරමින් සිටින්නේ තිරදී සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමකටි විරාමයකින් අනතුරු යලිත් ඔන්නේ පොලිටික්ස් සමග හමුවෙමු
2: ලකන්ඩ රේඩියෝ ITN

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබින්ද

0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Searchlight සමාජ ගවේෂණය.
0: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
1: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: ග්‍රාමයන් අතර බැලිත් එක්පන්නේ on apple tech සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්පන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක කර්මතා අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ නීතියේ ආධිපත්‍යය ගැන තමයි අපේ කතා බහ කරමින් සිටියේ බුදුමස් දහන් කළා ග්‍රාමයට යන කලින් ප්‍රගතිය පිළිබඳව බුදුමග අදහස සහ ඔබ දගෙන විදියට දැන් දර්ශක වලින් අප ඉදිරියට අවිල තිනවද ජාත්‍යන්තර දර්ශක වලින් ඉදිරියට අවිල තිනවද කියලා
1: මම අන්න එක තමයි
0: මයින්ඩ් පුළුවන් එහෙම තමයි තියනවද
1: අන්න එක තමයි වැදගත් මොකද හේතුව මේක මම කියපු දෙයට වඩා ගෝලීය දර්ශකෝ අපි ගත්තොත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල ප්‍රගතිය ගත්තොත් ලෝක යුක්තිය ව්‍යාපෘති වෙන WJP දර්ශකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට අවිල තියෙනවා කොහොමද ගෝලීය නීතිය ආධිපත්‍ය දර්ශකය 75 වෙනි ස්ථානෙන් 74 වෙනි ස්ථානය දක්වා එකයි නමුත් ඉස්සරහට ඉදිරියට දූෂණ විරහිත බව පිළිබඳ දර්ශකය 63 වෙනි ස්ථානයේ සිට 61 වෙනි ස්ථානය දක්වා අපි ඉහළට අවිල්ලා තියෙනවා. ආවෘත රජය පිළිබඳ දර්ශකය 63 වෙනි ස්ථානයේ සිට 59 වෙනි ස්ථානය දක්වා ස්ථාන හතරක් අපි ඉදිරියට අවිල්ලා තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ දර්ශකය 86 වෙනි ස්ථානයේ සිට 85 වෙනි ස්ථානය දක්වා අපි ඉදිරියට අවිල්ලා තියෙනවා. සිවිල් යුක්තිය පිළිබඳ දර්ශකයේදී 103 වෙනි ස්ථානයේ සිට 100 වෙනි ස්ථානය දක්වා ඉදිරියට අවිල්ලා තියෙනවා. රජයේ බලතල සීමාවන් පිළිබඳ දර්ශකය 76 වෙනි ස්ථානයේ සිට 67 වෙනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අර World Justice Project කියන එක ඔන්ලයින් ගිහිල්ලා බැලුවොත් මේතරතුරු තියෙනවා.
0: සියල්ලම ඉදිරියට ඇවිත් තින්නේ. ආපස්සට
1: ගිහින්. පොඩියට හරි ඉදිරියට. හරි දැන් මේකයි වටින්නේ. දූෂණ සංචාරණ දර්ශකය CPI 121 සිට 107 වෙනි ස්ථානය දක්වා අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් මේවෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? අපි එළ අවුරුදු කහම ආරයිනේ මේ නොවැම්බර් වලට දෙකයි. ඉතින් අවුරුදු 30ක් 40ක් පරණ මූල් බෝලයක් උඩ දවමින් සෙල්ලම් කරමින් කැඩිච්ච ක්‍රමයක් නැවත පිළිසකර කරමින් අපි මිනිසුන්ට කියන්නේ නැහැ නේද 2048 වෙනකල් ඉන්න අපි ප්‍රශ්න විසඳන්නම් කියලා. ඔව් පද්ධතිය කැඩිලා, ඔව් සෙනග නැහැ, ඔව් සම්පත් නැහැ. නමුත් තියෙන එකෙන් අපි ඒක හදලා ඉවරනකල් ඉන්න කියන්නේ නැහැ. තියෙන එකෙන් ඉදිරියට ගෙනියනවා. ඉතින් මම දන්නවා මේ ලෝක සාමය පිළිබඳ දර්ශකය මම අද ගෙනල්ලා නැහැ. නමුත් ඒකිනුත් අපි ඉදිරියට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තොත් නීති විධානයේ ආධිපත්‍යයෙන් බැලුවොත් දැන් විපක්ෂය මොනවා කිව්වොත් අපි මේ මොන බලපෑම් කරත් එහෙනම් මේ දර්ශකවල අපි ඉදිරියට එන්නේ නැහැ. මේ ඔක්කොම World Justice Project එකේ ඉන්නේ.
0: හොඳයි. දැන් මේ දිනවල වැඩිම ඇහෙන වචනයක් තමයි PTA. දැන් හැමෝම දන්න දේ ප්‍රස්තවාදී වෙලක් මේ පනත මේ දිනවල ඇසෙන වචනයක්. මේ පනත අහෝසි කරනවා කියලා ඔබතුමාලගේ වේදිකාවල සඳහන් වුණා. යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. කමිටුවක්පත් කළා. කමිටුවේ වාර්තාව ලැබිලා තියෙනවද?
1: දැන් ඉවරයි. මෙහෙමයි.
0: මහජන අදහස් ලබා ගත්තා.
1: අපි පෝෂත් රටක් ලස්සන ජීවිතය ප්‍රතිපත්ති ප්‍රකාශ
0: චෝදනාවක් කෙල්ල වෙනවා ඔබතුමාත් මේක පාවිච්චි කරනවා කියලා.
1: ඔයදි අපි මෙහෙම ගමුකෝ. දැන් අපි පවතර නීති සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය පරිදි නීතිය යාවත් කාලින කිරීමට පොරොන්දුවක් දීලා තිබුණනේ. ඒ අනුව දැන් කමිටු 21ක්. හරිද? සබ්ජෙක්ට් 21ක් දැන් කමිටු මේ දේවල් බලනවා. PT එක තමයි අපි ආපු ගමම්ම පටන් ගත්ත එක. මොකද අපි ඒක අහෝසි කරනවා කියලා කිව්වා. අපි ඒක අහෝසි කරන්නේ ඇයි? PT එක 1979 ආපු එකක්. తాවකාලික විධිවිධාන කියලා ආවේ. නමුත් දැන් අවුරුදු 30 31 තියෙනවා. ඒ වගේ මේ PT එක භාවිත කරමින් එකනේ ඉවයි තා පුළුල්ල සාර්ථකත්වනය කරමින් දේශපාලන පරිගණීම් පවා වලට මිනිස්සු ඉලක් වෙලා තිබෙනවා.
0: මාධ්‍ය දහසට
1: එහෙම මාධ්‍ය දහසට ලොකු බාධාවක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කමිටුවක් යොදලා විතරක් නෙමෙයි මහජන දහස විමසීම් අවස්ථා දෙකකදී කරනවා. ඒ රියන්ස් අරසකුරත් මහත්තයාගේ ජනාධිපතිතුමාගේ කමිටුව අවස්ථා 33කදී මුණ ගැහෙනවා ඉනිෂියලි. ඊට පස්සේ මහජනතාවගෙන් හම්බුච්ච සංශෝධන ටික දාන තව පස් පාරක් හම්බ වෙනවා. කළා තමයි වැඩි දැන් අපි ෆයිනලයිස් කරලා තියෙන්නේ. මම ඒක ජනාධිපතිතුමාටත් ඒ පිටපතක් කරුණු පැහැදිලි කිරීමක් කළා. මා හිතුවා ඊතුරු වල ටික කරගත්තාන් පස්සේ මාස දෙකක් ඇතුළත නව ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ඒවි කියලා. හැබැයි නව පනත හදලා තියෙන්නෙම කිසිදු ආකාරයක මානව හිමිකමක් උල්ලංඝනය නොවන විදියට, ඒ වගේම පරණ නීතියේ තිබුණු මිනිසුන්ගේ අයිති උල්ලංඝනය වෙන දේශපාලන අයිති උල්ලංඝනය වෙන දේවල් සියල්ලම අපි ඉවත් කරලා තියෙනවා. නමුත් රටකට නූතන ගෝලීය ත්‍රස්තවාදී තත්ත්වයන්ට මුහුණ දෙන්න අවශ්‍ය පනතක් තියෙන්නට ඕන. සා මේකේ අපි ත්‍රස්තවාදී කියන වචනය ගේන්නෙම ඉතාම පුළුල් නෑ, පටුයි. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම ත්‍රස්තවාදී දෙයක් තමයි එකෙන් අල්ලන්න හදන්නේ. අර කලින් පරත වගේ නෙමෙයි. මම හිතන තව මාස දෙකක් යන කලින් මේකේ අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගන්න මාස දෙකක් යනකොට විශ්වාසය තියෙන එහෙමයි මතක තියාගන්න.
0: ලීගල් ඩ්‍රාෆ්ට් එක ගන්න පුළුවන්.
1: නෑ නෑ කරන්න දා බලාපොරොත්තු වෙන. නමුත් ඔය තියෙනනේ පේපර් වර්ක් ටික කරන්න පොඩ්ඩක් නේද ප්‍රින්ට් එකේ
0: ගතිය පවා ගන්න. ඒක ප්‍රමාදයක් වෙන්න පුළුවන්.
1: හරිද ප්‍රමාදයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේක බොහෝ විට හදලා ඉවරයි. ඒක නිසා අපි පාර්ලිමේන්තු ඉදිරිපත් කළේ ඒ දේ කරනවා ඉතින් මාස දෙකක් කරලා දරන්න බෑ බලාපොරොත්තු තියෙන කියලා කිව්වා.
0: හොඳයි මාස දෙකක් තුනක් අපි බලමු ඒක.
1: ඔව්.
0: දැන් මේ PTA එකට පක්ෂපාතීව හිටපු අය දැන් සල්ලි අත්අඩංගුවට ගෙන මේ පසු අවශ්‍ය කරන්න කියලා ඉල්ලීම් කරන ඔබතුමාගේ අදහස මොකක්ද දේශපාලනඥයෙක් විදිහට මේ වෙනස් වීම ගැන?
1: එහෙමයි. නීතියක් තමන්ට හොඳ නැති වෙනකොට අහෝසි කරන්න කියන එකයි අනිත් වෙලාවෙක පාවිච්චි කරන්නයි එහෙම දෙබිඩි පිළිවෙතක් බෑ. අපි මොකද්ද කිව්වේ? අපි මේක වෙනස් කරනවා, මේක අහෝසි කරනවා, ඒ වැඩේ අපි කරනවා තව මාසයක් දෙකක් දෙන්න. හැබැයි අපි හිතමු ඔබතුමා සලේගේ නම කියපු ඉඳන් මම කියන්නේ දැන් සලේ කොමක් සඳහාද අතරමඟ පතලා ඉන්නේ?
0: පාස්කෝ පහල සම්පත්
1: කී දෙනෙක් මලාත 378 දැන් ත්‍රස්තවාදී වැලකීම පණ දෙරේ අටාගෙන කොට ගන්න නැතුව වෙන මොන පණතින්ද ඔක අතරමුට? ඔක ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද? ත්‍රස්තවාදී ක්‍රියාව. අපි අලුත් පණත ගෙනාවත් ඔය සලේ ඉන්න තත්වයට සාකි සහ එම වුණා නම් අර පණතුනත් පුළුවන්. ඒ නිසා ඉතින් පොඩි හේ වෙලාවට අතරම විපක්ෂයට වෙලා තියෙන පොඩි වැඩන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරේ මේක මොකටද? අපි දන්නවනේ අපේ කාලේ සුදු වෑන් එන්නේ නැහැ නේ. අපේ කාලේ ටෙලිවිෂන් ස්ටේෂන් ගිනි තියන්නේ නැහැ නේ. මාධ්‍ය වේදීන් ඝාතනය වෙන්නේ නැහැ, මාධ්‍ය වේදීන් පහර කන්නේ නැහැ. අපේ රටේ නීතිය භාවිත කරනවා. දැන් පීටි එක අහෝසි කරනවා. නමුත් දැන් සලේගේ අරුබුතුමා සලේගේ නම කියපු හින්දා අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ අවශ්‍ය රාජ්‍ය ආරක්ෂාවේ තත්ත්වෙ විතරයි. මම හිතන්නේ පීටි එක නොතිබුණත් අලුතෙන් එන පනත තිබුණත් පාස්කෝ ප්‍රහාරය වගේ එකක් කොහොමත් ත්‍රස්තවාදී ක්‍රියා ගන්නට තමයි වැටෙන්නේ. ඒක නිසා
0: වෙනසක් නැහැ.
1: වෙනසක් නැහැ. මේකට වෙනසක් වෙන්නේ නැහැ.
0: හොඳයි. මහජන මුදල් වංචා කරලා අත්පත් කරගත් පුද්ගලින්ගේ එම මුදල් මහජන මුදල් නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු ශක්තිමත් කිරීම සඳහා මොනවද තරම් තියෙන ක්‍රියාමාර්ග මම ඔබට කියන්නම්.
1: මූලිකවම අර අපි වර පුතුමා මතක අපි ආපු අලුත් වෙම කරපු ගත්ත ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම් ඇක්ට්. මේ අපරාධයකින් උත්පාදනය කරලාද මුදල් සම්බන්ධයෙන් පනතක් ගෙනාවනේ. ඒ පනත ප්‍රකාරව මේ තොරතුරු මං ගාව නෙමෙයි අතරම තියෙන්නේ පොලිසිය මහජන සාමය ආරක්ෂාව කොටස තමයි තියෙන්නේ. මේ වන විට ඔවුන් වෙනම ඒකකයක් හදලා තිබෙනවා. CCD එකක් වගේ ඒකකයක් තියෙනවා. ඒ ඒකකයේ හරහා මේ පනත ප්‍රතිපාදන භාවිත කරමින් ෆ්‍රීසිං ඕඩර්ස් අරන් තියෙනවා ගොඩක් දේපළ වලට. ෆ්‍රීසිං ඕඩර්ස් ඒ කියන්නේ දැන් ඒ පනතේ අපරාධිකයෝ උත්පාද්‍යයේ සැකකල හැකියවට වසර කාලයක ෆ්‍රීසිං ඕඩර්ස් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය නාකොටික්ස් වලදී මම දන්නේ මට හරියටම කියන්න මතක නැහැ. නමුත් බිලියන කීපයක දේපළ දැන් ෆ්‍රීස් කරලා තියෙනවා. නමුත් ඒව නඩු පවර්ලා අහල් ඉවරලා තමයි ඒව නැවත රජයට පවර ගැනීම වැඩපිළිවෙල යන්න වෙන්නේ. ඉතින් ඒ තොරතුරු නම් ගොඩක් රට පොලිස් අමාත්‍යාංශයේ තමයි තිබෙන්නේ. ඒ ෆ්‍රීස් කරපුවා ඒරි පාවිච්චි වෙන්නේ අපි බලට ආවෙන් පස්සේ ගෙනාපු ඔය ආයත දේපළ උපයෝගයේ ඒක තමයි ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම් ඇක්ට් එක තමයි ඒකට බලපාන්නේ. ඊට විශ්වාස කරනවා ඉදිරියේදී නඩු අහලා අපිට ෆ්‍රීස් කරලා තියෙන ඒවා නවත කරන්න පුළුවන් කියලා.
0: දැන් සංවිධානාත්මක අපරාධ කල්ලි දැන් පාතාලේ මර්ධනය කරන්න ක්‍රියාමාර්ග රැසක් කරන් තියෙනවා. හැබැයි දැන් සමහර මේ පාතාල නායකයන් අතරගුණ ගත්තන් පස්සේ උන් රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාරයට යනකොට යන ආකාරය දැක්කම හිතෙනවා ඔබතුමා මොකද හිතන්නේ මේ සංවිධානාත්මක අපරාධ මර්ධනය කරන්නේ මේ තිබෙන නීති මේ තත්ත්වයන් ප්‍රමාණවත්ද නැත්නම් වෙනස් වේද තව දුරටත් ශක්තිමත් වෙන්න ඕනද?
1: මෙහෙමයි. මේ තියෙන නීතියනොත් යම් ප්‍රමාණයකට මේක කරන්න බැරි කමක් නැහැ. මෙච්චර කාලයක් මම කැතරතෝ කියනවා මෙච්චර කාලයක් අපේ රටේ අපරාධ පාතාල අපරාධ වලට දේශපාලන සම්බන්ධකම් තිබුණා. හරිද? අපි ගත්තොත් අතීතේ ගන්නකො ප්‍රේමදාස කැබිනට් එකේ සොත්තිපාල හිටියද නැද්ද? හිටියා. ගෝනෝල සුන්ලට දුන්නේ නැද්ද? ජනාධිපති සමාවල් දුන්නා. චන්ද්‍රිකා මැතිනියගේ කැබිනට් එක හිටියේ නැද්ද? බද්දගානේ සංජීව හිටියා. මහින්ද මහත්තයාගේ හිටියේ නැද්ද? කට්ටිය නම් කීපයක්ම තියෙනවා. එතකොට පාතාලය කියන්නේ අතීතේ ඉඳන්ම දේශපාලනඥයත් එක්ක සම්බන්ධ වෙලා ආපු එක. අපි ආපු ගමන් මොකද උනේ? ඊයේ පෙරදා IGP මහත්තයා මොකද කිව්වේ? අපිට මද්ද්‍රව්‍ය කාටෙල්ස් මර්ධනය කරන්න පුළුවන් මක් නිසාද? දැන් මද්ද්‍රව්‍ය ජාවාලා වලට ඉන්න දේශපාලකයාගේ සම්බන්ධකමක් නැතිවීම. ඒතර නීතිය ක්‍රියාත්මක කරන නීතියට වඩා අවශ්‍ය වෙන්නේ මොකද්ද? දේශපාලකයා විසින් දෙන රැකවරණය නවතින්න ඕන. දැන් ඒක නැවතිලා ඉවරයි. අපි රතු ආරන්තු මත 21ක් පාතාලේ කට්ටිය ගෙනත් තිබෙනවා. මේ පාතාලේ කියන්නේ ඩ්‍රග්ස් විතරක් නෙමෙයි, මේකෙන් තමයි රටේ සියලුම වියවුල් පටන් ගන්න තැන. එකක් මනි ලොන්ඩරි, මුදල් විසුද්ධි කරන්නේ. සියලුම අනීතික දේවල් වලට යොදවන්නේ ඒක. මිනිමරු, පුද්ගල ජාවාරම්, නාකොටික්ස්. හරිද? මේ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කරන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලෝ අවුරුදු 30ක් 40ක් හොඳට වැජපිච්ච කට්ටිය. දැන් අපි පියවර අරන් තියෙනවා ඒ පිටරට ඉන්න පාතාල කට්ටිය අතරවගර ගෙනල්ලා මෙහෙ ගෙනල්ලා උන්ට විරුද්ධව අපි නඩුහන වැඩි ඉතින්. උන් ලීසියෙන් එකට සරෙන්ඩර් වෙන්නේ නැහැ. නමුත් වෙනකල් අපි මේක තල්ලු කරලා යන්න ඕනේ. ඉතින් මම හිතනවා අපි සාර්ථක ලෙස එක කරනවා කියලා. මෙතන කරන්න ගොඩක් තියෙනවා කියන්නේ.
0: දැන් ওই පාතාලය සහ දේශපාලනඥයන් අතර තියෙන සම්බන්ධතා එළියට එද්දී ජනතාවට අධිකරණ පද්ධතිය නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් කිසි සැකයක් මතුවීමේ හැකියාවක් තියෙනවා. දැන් හිටපු අධිකරණ අමාත්‍යවරයා පුත්‍රයාම දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිනවා. ඔබ දැන් ඉන්න අධිකරණ අමාත්‍යවරයා කොහොමද ජනතාවගේ විශ්වාසය ඒ ආකාරයෙන් තබා ගන්න ඔබතුමාට මොකක් පිළියම් තියෙන්නේ?
1: ඇත්තටම මෙයා සමහර දකින්න මටත් බය හිතෙනවා. ඔයා හිතන්නකෝ ඔයා හිටියා රටක ඒ හඬපටේ මාත් ඇහුවේ මාධ්‍ය ජාලාවල. එතන අධිකරණ අමාත්‍යවරයා පුතා.
0: රටේ
1: IGP කවුද දේශබන්දු? ඒ නමත් එතන කියවෙනවා. හරිද? ඊට පස්සේ පාතාලේද නම කියනවා. සමන්නේක නැක ජනලේකම්. බලන්නකො කවය. අපිව මරලා හැංගුවත් හොයාගන්න බෑ නෝ ඒ කවය ඉනොට. ඒ කප්පන් අරන් තියෙන්නේ මොකටද? අවශ්‍ය විදිහට නීතිය නමලා යට පාසුකම් දෙන්න. ඉතින් මෙහෙම වුණපුවම ඇත්තෙන්ම මේක දකින්නට මට දැන් බයයි. යකෝ අපි මෙහෙම රටකද හිටියේ කියලා. පාතාලේ කල්පනා කරන්නේ නැති මේ පාළුවේ දිගටම හිටියනම් පාතාලෙත් බංකොලොත් වෙනවා. ඒ ගන්න කප්පන් වල සයිස් එක හැටියට. එතකොට මේ හේතු හින්දාමනේ අමිලනාත් මිනිසුන්ට අධිකරණයේ සියල්ලම විශ්වාස නැතිවලා ගියේ නේ? විශ්වාස නැතිලා ගියේ ඒක හේතුව. දැන් අපි අධිකරණ ඇමතිවරයෙක් නෝ.
0: අධිකරණ ඔබ දැන් අධිකරණ ඇමති.
1: දැන් අධිකරණ ඇමති. දැන් මට මිනිසුන්ගේ විශ්වාසය ඉන්නේ කොතනින්ද? මම දක්ෂයෙක්ින්ද නෙමෙයි. මම ඉන්නේ අනුරුද්ධ සානායකගේ කණ්ඩායමේ. අපේ ජනාධිපතිතුමා මෙහෙවන කණ්ඩායමේ මම ඉන්නේ. මේ රටේ මිනිසු දන්නවා අපේ රජය වංචා දූෂණ වලට නැත, පාතාලයට විකිණෙන්නේ නැත. මේ ඉන්නේ අනුරුද්ධ සානායක කණ්ඩායම. ඒතර මං කිරියම් විශ්වාසයක් මිනිසුන්ට එනවා නම් ඉන්නේ මම හර්ෂ නායකකාර නිසා නෙමෙයි, අනුරු සෞදරයගේ මෙහෙම යටතේ. මොකද ඔය දන්නවා අනුරු සෞදරයගේ ආවිත නැක් අපි ජාතික ජන බලුගේ අපි කවුරුත් වංචාර දූෂණ වලටත් නැහැ. පාතාලේ හරි සන්තෝෂයි අපි බැලන්ස් කරගන්න පුළුවන් නම් ඒ ලේසියිනේ, කරදරයක් නැහැනේ. නමුත් පාතාලේට අපි කිසි සම්බන්ධයක් නැති නිසා අපි බය කරගන්නත් බෑගලන්ට බැලන්ස් කරගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. මම හිතනවා අපි ගැන වැඩියෙන්ම මිනිස්සු උත්සාහ කරන මේ අවුරුදු පහ අවසානයේ ඒ අපි කරපු අපේනෝනේ, අපි කරපු අපේනකොට අවුරුදු පහ අවසානයේ ඒගොල්ලෝ අපිව විශ්වාස කරා කියලා පෙන්නයි ඊළඟ ඡන්දේ.
0: දැන් මේ බලවත් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක බලවත් පුද්ගලයන් කියලා මම අඳුරන්නේ ප්‍රභු පුද්ගලයන් හරි හිටපු දේශපාලනඥයන්ට නීතිය ක්‍රියාත්මක වෙද්දී සහ සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙද්දී මතුවෙන දේ මේ නැති ලෙඩත් එළියට එනවා. සමහර අය ඔබතුමාට සූති කරන මේ ලෙඩ ගැන දැනගන්න හම්බුච්ච එක ගැන දැන් මේ සමහරලාට යම් කිසි කාරණා මත උන්ට අපත් හිමි වෙනවා. මේ නීතිය ක්‍රියාත්මක වීමේ දෙගොල්ලන්ටම සමානද? ජනතාවට විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නක තියෙන්න පුළුවන්.
1: උසාවි ඔයා සාමාන්‍ය බිම පොළවේ ඉන්න මහ ජනතාව 10 දෙනෙක්ට කතා කළා උසාවි කියන්නේ හොඳ තැනද කියලා ඇහුවොත් අටක්ම ඔයාට කියන්නේ ඒක නරකයි කියලා. ඒ ඇත්ත වශයෙන්ම නඩුකාරයා වැරදි හින්දාවත් කාර්ය මණ්ඩලය වැරදි හින්දාවත් නීතිජයගේ වැරදි හින්දාවත් නෙමෙයි.
0: ඔව් ඔවුන් විශ්වාසය.
1: ඒ කියන්නේ මොකද්ද? දේශපාලකයන්. ඒක අපේ රටේ තිබිච්ච දෙයක් නෙමෙයි. අපේ රටේ තිබිච්ච දෙයක් නේ. ඒ කියන්නේ මොකද? බලය පුළුවන් කාර කට්ටියට නඩුව වැටෙනත් නඩුවල වැරදිකාරයා වෙන්නේ නැහැ නේ. නඩුව කල්ලාදිලා කල්ලාදිලා ඔහේ යනවා. ඒ බලය දේශපාලහයක තියෙන කට්ටියට. නමුත් අපේ රජයට වඩා වෙනස්නේ. දැන් අපේ රජයේ ඉන්න කාලේ මං කියන්නේ අපේ ආණ්ඩුවේ මේගොල්ලෝ ඇතුළට දානව නෙමෙයි, අධිකරණ නඩු අහලා එක කරන්නේ. නමුත් කීදරේ කතන උඩටපත් වෙනවා. වැඩි උන්නේ අපේ කුමාර් ජයකුඩි අපේ මෑමතිට. අපේ ආණ්ඩුව කරද්දී නඩුවල්දී අර බ්‍රයිබර් කේස් එක එනිගේකින් පෙන්නු කරන්නේ මොකද්ද? අපේම කෙනෙක් උනත් දැන් අපිට පුළුවන් උනම් බලපෑම් කරලා ලෝක අයින් කරගන්න අපේ ඇමතුම බේර ගන්න. මේ 2014 වෙච්ච වරදක් කුමාර් ජයකුඩි මහත්තයා වැටලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආපු ආණ්ඩුව එකක්වත් නඩුව පැවරුවේ නැහැ. නඩුව පවර දෙන්නේ කවුද? අපේ ආණ්ඩුව. මොකද පෙන්නු කරන්නේ? ඔයා අපිත් එක්ක හිටියත් නඩුවට මොන දෙන්නේ? නඩුව මුල නිදහස් වෙලාවත් යන්න පුළුවන් පරණ විදියටම
0: මොන උතන්ට ආවද? දැන් සමහර නඩු තීන්දුව වලින් තීන්දුව වෙනවා එළියට. ඒ අවස්ථාවේදී විපක්ෂයේ ඉන්න අයවිලගෙන ඕක අපි දාපු නඩුවක්. අපේ කාලේ දාපු නඩුවක්. ඒක දාපු නඩුවක් නෙමෙයි.
1: නඩු දාන්නේ ආණ්ඩු නෙමෙයි. නඩු පවරන්නේ පොලිසියත් නීතිපතිත්. ආණ්ඩු නඩු පවරන්නේ නැහැ නේ. ඒක කරන්නේ නීතිපති සහ පොලිසිය. నీటి పెద్ద దానవా, పోలీసే దానవా, అల్లస్ కొమెస్ దానం, ఓ ఒక్కమ స్వాధీన ఆయన. హరిద హై ఏ నడు దమ్మెం పాసే ఇవ కీయ మిత్రిక్మెంట్ అహువద కీయక ఎతుల్ట గియాద ఏకేం పెన్నుం కరన్నే మొకద్ద అపే ఆండు తీనకుట నడు వాహనక వేగవత్ వర్ధినం ఇగల వర్ధ కార్య వెనో ඉතින් ඒක මොකද අපි ආපු අපි ඇවිල්ලා දාන නඩු කොහොමද අහල ඉවරෙන් තව වර්ධයක් අත්තියි මං අනේ කලිනු කැරම්බෝඩ් නඩුව තිබ්බනේ නඩු තිබුණා නඩුල අවුට්කම් එක මම හිතනවා අපි මේක ගෙනිච්චොත් මිනිස්සු විශ්වාස කරાવી හැබැයි කද මේකයි ජනතාවට කියන්න ඕන යුක්තිය ඉෂ්ට වෙනවා කියලා කියන්නේ තමන් අකමැති හැම එකම හිර යන එක නෙවෙයි ඈ සාක්කි නැත්තම් එළිය මං දකින්නෝනේ මට එනෝනේ WhatsApp ගොඩක් දැන් කවුරු හරි දේශපාලන කෙනෙක් මේ මේ මේ මේ රිමාන්ඩ් වුණා කොහම මට thumbs up දාලා එවනවා. ඉතින් මං කියනවා මගේ සම්බන්ධයක්
0: නැහැ.
1: අප ලැබුණම ආයේ අම්මා මුත්ත නැති වෙන්න බයිනෝ. හරිද? දැන් මේ දසර කට්ටිය අපු ටික ගා ඉන්නවා වැඩිකාරකගේ චින්තා. දැන් හෙට අනිද නඩුව මිනිහ නිදාසුනෝ. ඒකත් යුක්තියේම කොටසක්.
0: පොදු වාය කොටසක් නෙමෙයි.
1: මගේ කොටසක් නෙමෙයි. මගේ කොටස තමයි මම ඔබට කිව්වා වගේ මේ සෙනග බඳවගෙන මේක කාර්යක්ෂම කළා ඉක්මන් කළා මිනිසු රස්තිය දුවන එක නවත්තලා මිනිසුන්ට පාසු කන් ටික දීලා නඩු කාර්ත බල්ලගේ පාසු කන් ටික දීලා දැන් අපේ කට්ට තිකන ගන්න ඕන එක දෙයක් තියෙනවා නේද? මොකද නෑ කියලා අපේ කට්ටිය ලොකු අදහස් කරපේ රටේ ජනතාව දැන් අපිට චන්දීපිනු අපිට ආදරේ හොඳේ බැන බැන බැන හිටියට ආදරේ තමයි වයින්නේ ඉක්මනට වැඩේ කරව ගන්න දැන් තමන් අකමැති මිනිහා නිදහසුනොත් මුළු උසාවි වැඩන්නේ හැබැයි තමන් කැමති මිනිහා වැඩිකාරය වුණාම ඒ වුණාට තව පොඩ්ඩක් හොඳට නඩු අහන්න තිබුණා නීතිය එහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ නීතිය පුද්ගලයනුව හෝ ජාතියනුව හෝ ආගමනුව ක්‍රියාත්මක වෙන්නේ නෑ තමන් කැමතිවත් අකමැති වුණත් සමහර පුදුලින් මං අකමැති වෙන්න පුළුවන් නමු සාකි නැත්නම් සාකි නෑ නිදාසුන නිදාස වෙන්න ඕනේ ඒක තමයි රටේ යුක්තිය පසින් දෙනවා කියලා කියන්නේ නමුත් ඔයා දන්නා සමාජවාදී පරිශීලකවරු ඒක නෙමෙයි වෙන්නේ වෙන්නේ වෙන වැඩක් ඉතින් මම ජනතාවගෙන් ඉල්ලනවා අපි යුක්තිෂ්ඨ කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා මේ ඒක හොඳට විසීමෙන්
0: විසීමෙන් බලන්න
1: අවබෝධයෙන් ගන්න කියන්නේ
0: දැන් මේ සංවිධානාත්මක අපරාධ පාතාලේ මැඩලන්නේ මේ නඩු ඇසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සදාහරන්තින ක්‍රියාමාර්ග මොනවද කියලා ඇහුවොත් ඒ වෙනුවෙන්
1: මෙහෙමයි ඒ වෙනුවෙන් අපි මේ දවස්වල තව පනතක් අපි පොඩ්ඩක් සලකා බලමින් යනවා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත කියලා වෙනම අලුත් නීතියකුත් අපි
0: තව පනතක්
1: අපි සාකච්ඡා කරගෙන ඒක ફોකස් වෙන්නෙම පාතාල ක්‍රියාකාරකම් සහ එතන විමර්ශන මොකද අපි සයින් කරපු ඉන්ටර්නැෂනල් ට්‍රීටිස් අනුව ඒ පනතක් අපි ගේන්න ඕන ඒක ගේන්න බලාපොරොත්තු වෙනවා අපරාධය සංවිධානාත්මක වුණත් නැතත් අමිල්නාත් නඩුව ඉක්මනට අහලා ඉවර කරන එකම විතරයි යුක්තිෂ්ඨ කරන් දෙන හොඳම වැඩේ අපි තමු අද වැමිනියක් වරුව කියලා ඔයා වැඩිකාරය වෙන්නේ අවුරුදු 10කට පස්සේ නම් කාටවත් මතකත් නැහැ ඔයා දඩුවම් දින්නේ ඇයි කියලා ඒ ඉවර වෙලා නේක
0: සමහර පුද්දලට මතකත් නැතිනේ
1: පුතේ එයාට නම් මතක ඇති නමුත් වටේ ඉන්න මිනිසුන්ට
0: දඩුව මේ ප්‍රතිපාගේ මතක නැති
1: මතක නැහැ කෙනෙක් ඩිටරන්ට් ඉෆෙක්ට් එකක් ඉන්නේ නැහැ නේ ඉතින් මම කියන්නේ අපිට අවුරුදු එකමාරක් දෙයක් කරලා නඩු අහ ගන්න පුළුවන් නම් ඒක තමයි ගොඩාක්ම සාර්ථක කියලා නමුත් මම අර කිව්වා වගේ අපි ඉන්නේ හෙන කන්දක පාමුල ඉන්නේ හිමින් නගින එක තමයි කරන්නේ.
0: හොඳයි අපි යලිත් විරාමයකට යමු අවශ්‍යයි. ඊට කලින් සයිබර් අපරාධ මේ දිනවල සයිබර් අපරාධ වලට තව තැනක් වෙලා තියෙනවා වෙන්න පුළුවන් ලංකාව විශේෂයෙන් පැටලීම් හරහා ඒ ගැන දැක ගන්නට පුළුවන්. මොනවද නීති ශක්තිමත් කිරීමේ කටයුතු?
1: මම දන්න තරමින් මේක ආරක්ෂක අමාත්‍යාංශයයි ඩිජිටල් අමාත්‍යාංශය එකතු වෙලා ඔය සයිබර් සිකියුරිටි බිල් එකක් මේ වෙලාවේ කරනවා. නමුත් මගේ අමාත්‍යාංශයේ මැදිහත් වීමක් ඒකට නැති නිසා අන්තර්ගතය ගැන කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ තත්වයට අපි මූණ දිය යුතු වෙනවා. මොකද අපේ රටේ තියෙන මූලික දේ අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් හදන්නේ හැමිටම ඔන්ලයින් ඇන් ඩිජිටලයිසේෂන්. ඒ ඔන්ලයින් ඩිජිටලයිසේෂන් නෝ කියලා කියන්නෙම අර පරණ අපරාධ අලුත් මුහුණුවරකින් ඩිජිටල් අවකාශය තුළ සිද්ධ වෙනවා කියන එක. දැන් අපිට වඩා ගොඩක් වැඩි ඉන්දියාව. මොකද ඉන්දියාව අපිට වඩා ඩිජිටල් කරන්නේ ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම ඩිජිටල් අපරාධ ගොඩක් වැඩි. ඉතින් මම දන්නවා දැනට පරතක් සකස් වෙමින් යන බව ඒක අන්තර්ගතය කියන්න මට අවබෝධයක් නැහැ මොකද ඒක වෙනත් අමාත්‍යාංශයෙන් කරන්නේ නිසා
0: හොඳයි අපි විරාමයකට යමු මොන්ටස් වන්න සුදනව වන්න දවසේදී සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතිඥ හර්ෂන් නායක කර්මහතා රිසර්න ඇටියන් ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන සම්බන්ධ කිටි විරාමයෙන් අනතුරුව යලිත් ලැබෙසම්
2: ලකාණ්ඩ රේඩියෝ ITN පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්.
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
2: සම අනුග්‍රහය. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
5: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: විනතියක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: විරාමයෙන් අනතුරු වෙලෙත් එක්වන්නේ ඔන් එයාපෝර්ට් එක සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක මහතා ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක මාර්ගගත ආරක්ෂණ පනත. දැන් මේ පනත සම්බන්ධයෙන් ඔබතුමාගේ පොරොන්දුවත් තිබෙනවා සංශෝධන ගෙන එනවා කියලා.
1: නමුත් මේ වන විට අපි පරණ පනත ඔක්කොම බැලුවා. ඒකට සංශෝධන ගෙන එන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මම හිතන්නේ අපි ඒ කමිටුව විරාජ් දයාරත්න සොලිසිටර් ජෙනරාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව වාඩිවෙන වෙලාවට කල් වෙන තව හේතු තියෙනවා. පීටික මේක ඔක්කොම අපි පබ්ලික් කන්සල්ටේෂන්ස් කරනවා. ඒ කියන්නේ මාසෙ දෙකක් දෙනවා ජනතාව අදහස් දෙන්න. ඒතර ජනතාව ගොඩක් සක්‍රීයව අදහස් දෙනවා. ඒතර ඒවත් සලකා බලලා තමයි අපි මේවා හදන්නේ. අපේ කට්ටියම වාඩිලා නෙමෙයි. මම හිතන්නේ සංශෝධන 42ක් වගේ වැඩි ප්‍රමාණයක් යෝජනා වෙලා තියෙනවා. පස්සේ සංශෝධන ටික දැන් අපි කැබිනට් එකට ඉදිරිපත් කළා. ඒ කියන්නේ මෙන්න මේ කොටස් ටික සංශෝධනය කරන්න තියෙනවා කියලා. ඒකට දැන් සති 3-4කට කලින් අනුමැතිය ලැබුණා කැබිනට් එකෙන්. දැන් මේ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක හරහා මේ සංශෝධන ඇතුළත් කිරීම තමයි මේ දවස්වල කෙරෙන්නේ. හරියටම කාලයක් දෙන්න බැහැ. නමුත් ඉතින් ඉක්මනින් ඒකත් ගේන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
0: අපෙන් බලාගෙන ඉන්න ඒ වගේම ළමා අපචාර සහ කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ආරම්භිත ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන් විශ්ෂණුන්ගේ නීතිමය කටයුතු වලදී ක්‍රියාමාර්ග වලදී
1: වින්දිතෙක් වීමේදී ඒක ළමයාද කාන්තාවද කියලා නැහැ නේද? මුණහැම් පස්සේ නඩුව අහන්න එකම විදිහට. ඉතින් හැමෝටම නඩුව වේගවත් වහන එක ඉක්මනට තීන්දුවක් දෙන එක ළමයට ආරක්ෂයි කාන්තාවට ආරක්ෂයි
0: අධිකරණයට ගෙන්වන්න නැතුව සාක්ෂි විමසීම සහගත
1: වර්ග මෙහිමයි ප්‍රතිපාදන තියෙනවා. විශේෂයෙන්ම 2025 අපි කියනවා පනතෙන් පස්සේ මොකද අපි ගත්තොත් දැන් ඒ වගේම නුවර උසාවිය හදලා තියෙනවා චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ස්පේස් එකක්. ඒ ළමයා උසාවිය ඇතුළට එන්න ඕනේ නැහැ. ඒ කාමරය ආරක්ෂිතව ඉඳගෙන බය නැතුව උසාවියේ වටපිටාවටත් ඒගොල්ල පොඩි බීතියක් එනවනේ. ඒක නැතුව එතන සාක්ෂි දෙන්න පුළුවන් චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ස්පේස් එකක්. නමුත් ඊට වඩා වැදගත් වෙනවා මේ 2025 පනත ක්‍රිමිනල් ප්‍රොසීඩිය කෝඩ් එක බලාත්මක කර ගැනීම. එතකොට ළමයා උසාවියේ පැත්ත පළාතේ ඉන්න ඕනේ. ඔන්ලයින් එවිඩන්ස් දෙන්න පුළුවන්. දැනට ඒක නීතියේ තිබුණාට අවශ්‍ය යටිතල පාසුකම් ටික වර්ධනය කිරීම තමයි අපි සිද්ධ කරන්නේ. ඔබට පිළිගන්න වෙනවා ළමයින් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. ඒක පොදුවේ අපරාධ රැල්ල අඩු කරන්න ඕනේ. අපේ රටේ ළමා අපචාරත් ගොඩක් වැඩි. ඉතින් නීතියක් තිබුණාට ළමා අපචාර නවතින්නේ නැහැ. මොකද හැමෝම කරන්නේ අහුවෙන්න නෙවෙයිනේ. අහුවෙන්න නැතු ඉන්නවා කියලා හිතන්නේ කරන්නේ. එහෙනම් මිනිසුන්ගේ සදාචාර සම්පන්න කරන්න නේද පොඩ්ඩක් වෙනම සමාජ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව කොහොමත් හැමෝම අපරාධයක් කරන්නේ අපි අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙනනේ. අහුවෙන එක වේගවත් වුණොත් දැන් නම් ඉතින් අඩු වෙන්න ඕන. මොකද ඉස්සර වගේ ඇමති කෙනෙක් කිනමක් කියලා මන්ත්‍රී කෙනෙක් කිනමක් කියලා කිසි කෙනෙක්ට වරදක් කළා දැන් බේරෙන්න බෑ නේ. මං ඉතාල ලස්සන දෙයක් දැක්කා ඔන්ලයින් Facebook සමාජ මාධ්‍ය. එක තරුණෙක් වාහනවත්ලා කියනවා මගේ තාත්තා DIG. අර සාමාන්‍ය නිලධාරියා කියනවා වාගේ තාත්තා නැමේ මට පඩි ගෙවන්නේ වාහනය අයින් කරගන්න. සාමාන්‍ය පාරින්න පොලිස්ධාරි මහත්තයෙක්ට එහෙම කියලා ට්‍රාන්ස්ෆර් එකක් ගහගන්න දින්නෝ කියන එකම අපේ ආණ්ඩුවේ මේට ලකුණු වැටෙන්න ඕන දෙයක් කියලායි මම මේ කියන්නේ.
0: ජයග්‍රහණය.
1: මොකද හේතුව දැන් බැලුවොත් අපි අහන් පොලිස්පතිතුමා එකම මට කලින්ම කිව්වේ අපේ කොයි යමතිද කොයි මන්ත්‍රීද කතා කරලා පොලිසිය මාරු කරන්න හදන්නේ. මුකුත් නැහැ. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියත් එක්ක ඒක විසඳගන්න රාජ්‍යතාන්ත්‍රික ක්‍රම තියෙනවා. අර ඉස්සර වගේ ඇමතිට ඕන මන්ත්‍රීට ඕන ගණපත් කරන්නේ නැහැ. ඉතින් අපරාධත් අඩු වෙන්න ඕන මහත්මයා නැතුව නෙමෙයි. අපරාධ අඩු වෙන්නෙම ඒගොල්ලන්ට දැනෙන්න ඕන අපි අහු වෙනවා කියන එක. අහු වුණාන් පස්සේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක. තාම අපි පොඩ්ඩක් ෆේල් වෙන තැන තමයි. තාම ළමා අපචාරණුවක් අහලි වර කරන්නත් අවුරුදු 7ක් යන්නේ. මෙහි එනේ ළමා අපචාර ගැන ලොකු නඩු නෙමෙයි. ඒවා ඉතින් අහනවා අයියේ නම් අපිට බුත් කරන්න බැරි දෙයක් වට. පුළුවන් රස පරීක්ෂා වර්තාව ගෙන්නන්න එපාය. වෛද්‍ය වර්තාව ගෙන්නන්න එපාය. දැන් ඉතින් ඒ පද්ධතිත් අපි හදමින් යන්නේ මමට කලින් කිව්වේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ නඩු වේගවත් කිරීම සහ ඒ විඳිතන ආරක්ෂා කරන් තියෙන ලොකුම දේ තමයි අපිට පුළුවන් නම් මගේ සිහිනය බලාපොරොත්තුව තමයි يعني ගොඩක් ව්‍යාකූල ඩොකියුමන්ට් ෆ්‍රොඩ් වගේ වැරදි නෙමෙයි ළමාපචාරයක් වගේ ගත්තොත් සිද්ධිය වෙච්ච දවස් ඉඳලා අවුරුද්දක් ඇතුළත විමර්ශනය කරලා නඩු පවර්ලා අහන්න පුළුවන් තත්යකට ගේනවා නම් මේක තමයි තින් මට අධිකරණ ඇමතිවරයා වශයෙන් විශාල සන්තෝෂයක් හිතන දෙයක්. එතනට ගේන්න ඕනේ. නමුත් කොච්චර කාලයක් ඇයිද ඒකට වෙනස් කරන්න පොලිසිය ක්‍රමවේදයන් තියෙනවා. මං හිතා බගල විශ්වකර්තුමාගේ ඩිජිටල් කිරීම සෑහෙන වැඩේ වේගවත් වෙනවා. මොකද පොලිසියෙන් උනත් මහේස්ත්‍රාත් උසාවියේ කෙලිම ෆයිල් කරන්නේ ඊ කෝපි එකක් නම් වේගවත් නෙමෙයි ටයිප් කර කර ගේනවට වඩා. ඉතින් බලමු කොහොමද එන්නේ කියලා. නමුත්
0: හොඳයි. මේ නීතිය හා නීතියේ ප්‍රවේශ වීම ජනතාව මේ සම්බන්ධයෙන් අනතින ක්‍රියාත්මක වන ජනතා දැනුවත් කිරීම උදෙසා සහ නීතිර ප්‍රවේශ කර ගැනීම සඳහා.
1: ඔක හැමදාම තිබුණ ගැටලුවක් නේ. මොකද අපි කවු කොහොමද? නීතිය කියන්නේ යම් කියන්නේ මෙහෙ නෙමෙයි එංගලන්තේ ගත්තත් වෙන දියුණු රටක් ගත්තත්. හරිද? නීතිය කියන්නේ එක්තරා ප්‍රමාණයක ලක්ෂරි අයිටම් එකක් නේ. මොකද නීතිවරුට ගාස්තු ගෙවන්න හැමෝටම බෑනේ. හැමෝටම බෑ. ඔය වසන්ත පොතකට පත් කියපු කතාවත් හරි. මම හිතන්නේ එංගලන්තේ සොලිසිටර්ස්ලට ෆී ස්ට්‍රක්චර් එකක් තිබුණාට කවුන්සල්ලට ෆී ස්ට්‍රක්චර් එකක් නැහැ. ඒගොල්ලන්ට කැපති ගාස්තු ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මේක නීතියක් නැහැ නේ. ඒක සෙල්ෆ් රෙගුලේටරි නේ. ඉතින් මම විශ්වාස කරන්නේ ඒගොල්ල ගණන් කියන්නේ Tamanට තියෙන දක්ෂතාවය ඒගොල්ල තීන්දුව කළානේ. ඒකට සීමාවක් පනවන්න ඕන කියලා මම කියනවා නෙමෙයි. නමුත් මම ඉල්ලනවා සහ මම හිතනවා ඔය ජේෂ්ඨ නීති ජුරු සහ තමන් නීති ජුරු තමන්ගේ වෘත්තියෙන් අඩුම ගානේ 20ක් 25ක්වත් නොමිලේ නඩුවලට පෙනී හිටියානම් පොඩ්ඩක් අර මිනිසුන්ගේ බර අඩු වෙනවා. නොකරනව නෙමෙයි මම පවා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකට කරා. ගොඩාක් නීති ජුරු මන් දන්නවා නඩත්තු නඩුවලදී සල්ලි ගන්නෙ නෑ. ගොඩාක් නීති ජුරු ඉන්නවා තමන්ගේ දැනුම එහෙම පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඊට වඩා පොදුවේ ගිය වැඩක් අවශ්‍යයි. මෙතන තමයි අපේ නීති ආධාර කොමිස් සභාව වැදගත් වෙන්නේ.
0: ඊළට අහන්න කියන්නේ.
1: හරිද? මෙතන වැදගත් වෙනවා කියන්නේ
0: අඩුව දැම් ලැබි ජනතාව වෙනුවෙන් සහනයක් වුණා
1: තියෙනවා. සහනයක්. ඔව්. දැන්
0: අපි දන්නේ නැතුව ඇති ජනතාව.
1: අනිවාර්යෙන්ම අත්‍තරම රටේ දේ ලොකු ප්‍රශ්නයක් පොඩි පොඩි සේවාවන් මිනිසුන්ට තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ සේවයේ තියෙනවා කියලා. දැන් නීති ආධාර කොමිෂන් එකත් අපේ අමාත්‍යාංශය යට තෙන්නේ. අපි උන්ට ප්‍රතිපාදන වෙන් කරනවා. ඒතරම් නීති ජරුරු ඉන්නවා කියලා. එෆෝට් කරන්න බැරි කට දෙන නීතියක් ගන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ හවොත් එක ගොඩාක් සාර්ථකද කියලා මට කියන්න තියෙන්නේ නැහැ. මොකද එතන ඉන්න ගොඩාක් තරුණ නීතිජවරු ඉන්නේ. ඒ වගේම මං ස්තුතිවන්ත වෙනවා මේ වෘත්තියේ නීතිජ ජේෂ්ඨයන්ට. මොකද ඒකේ ගෙවන්නේ රුපියල් 5000 මුළු නඩුවටම. ගෙවන්නේ. නඩුව දවස් කීයක් ගියත් ඒ වගේ ගාණක් තමයි ආසනසෙන් ගෙවන්නේ. ඒක ගොඩාක් ජේෂ්ඨයෝ. කියන්නේ එතකොට මං හිතන්නේ දවස්වල මට ගණන් හදලා බෙදලා පෙන්නුවා එක දිනයකට රුපියල් 6ක් 7ක් වගේ තමයි වැටෙන්නේ. ඒ තීර ගාසු ක්‍රමය අනුව ඉතින් ගොඩාක් ජේෂ්ඨයෝ ඒ මුදලවත් ගන්න නැතුව මේ නඩුවලට පෙනී ඉඳලා තියෙනවා. ජේෂ්ඨය ඒ වගේම තමයි නීති ජෝරු. ඉතින් මම විශ්වාස කරනවා අහපු ගොඩාක් හොඳයි. මොකද අපේ රටේ මේක දැනුවත් කරන්න එපයි. ඇක්සස් ප්ලස් දැනුවත් කරන්න ඕන. අපි UNDP එකත් එක්ක අයිලන්ඩ් වයිඩ් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. බදුල්ල ඉතින් කීප එකයි කරා ජනතාවට මේ නීති ඇක්සස් එක දෙන එක. අනිත් වැදගත්ම දේ තමයි අපේ රටේ නීති ආධාර දිනයක් තිබුණේ නැහැ නේ. මේ දක්වා තිබුණා. දැන් අපි පළවෙනි එක අපේ කැබිනට්ේ අනුමත කරා. දැන් සුමාන කීපයකට කලින් මම හිතන්නේ මේ ජූලි 6 වෙනිදා අපි නීති ආධාර දිනයේ වශයෙන් ප්‍රකාශයට පත් කළ එක සමරනවා. මොකද ඒකේ බලාපොරොත්තු වෙන්නෙම මේ නීති ආධාර ලබා දීමේ වැදගත්කමත් නේ? වැදගත්කමත් එක ජනතාවට දැනුවත් කරන්න. මොකද අපේ ආණ්ඩුව තමයි ඉස්සෙල්ලම ලංකාවේ පටන් ගන්න නීති ආධාර දිනය. ජනතාව දැනුවත් කරනවා ඔබලාට මේ සේවය තියෙනවා කියන එක. ඒතකොට ඇක්සස් ටු ජස්ටිස් එහෙම නැත්නම් නීති යුක්තිය ප්‍රවේශනවා කියලා කියන්නේ ලෝය පමණක්ම නෙමෙයි. උසාවි වල වැඩ කරන කට්ටියගේ ආකල්ප ඒකක් තියෙනවා. ඒවත් වෙනස් වෙන්න ඕන. ආකල්පත් වෙනස් වෙන්න ඕන. සල්ලි හැමුණා ලොයත් එක ගියා. ගියපුවම නිකන් අර වා දුප්පත් කෙනෙක් නිකන් අහිංසක කෙනෙක් කොහොමද කාර්ය මණ්ඩලේ වැඩ නරක විදිහට සැලකුවා. එතකොට අර උසාවි යන්නේ හිතෙන්නේ නැහනේ. එතකොට එකක් ඔබතුමා කියන නීතිජවරුන් එක මං තරේ විශ්වාස කරනවා නම් ගොඩාක් නීතිජවරු නොමිලේ පෙනී හිටිනවා නැතුව නෙමෙයි. නමුත් අනිත් ඒවාට කියලා ගාස්තු ගන්නවා. ඉතින් ඕකට මට දොස් කියන්නත් බෑ.
0: හැබැයි ඔබෙන් ආයචනයේ ආරාධනාවක්
1: තියෙනවා. මගෙන් ආරාධනාවක් තියෙනවා. දැනටත් ඒ නීතිජ මහතුරු එක කරනවා. නේ? නැතුව නෙමෙයි.
0: තරමක් තියෙනවා.
1: තවපුලක් වැඩි කරන්න. මම කියන්නේ නීතිජ මහතුරුන්ගේ සාක්කු පිරෙන්න ඕනේ. ඒකට රසාව කරන්නේ. හැබැයි සාක්කු පිරනවා වගේම හදවතත් පොඩ්ඩක් පුරවගෙන හිටියොත් ඒගොල්ලගේ දැනුමෙන් තව අහිංසක මනුස්සයෙකුට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම තියෙන්නේ. ඔවුන් නොකරනවාම නෙමෙයි කරනවා. තව පුළුවන් ටිකක් වැඩි කරමු කියන එක තමයි මගේ ඉල්ලීම තියෙන්නේ.
0: හොඳයි. දැන් සමහර වැරදි සඳහා සමහර පනත් තිබෙනවා 1948 කලින් ආපු ඒවා. දැන් මේ වැද්ද අඩුවම් හරි රුපියල් 75 මේ වගේ සමහර අය වැරද්ද කළා ආපහු ඒ වැරද්දම කරනවා. මේ වගේ දේවල් වෙනස් කිරීම සඳහා කටයුතු කරලාද තීන් කරමින් යනවා.
1: දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් ඔය එක මගේ එක කමිටුවක් මේ දවස්වල වැඩ කරනවා පන සම්බන්ධයෙන්. ඒ කියන්නේ එක එකපාරක් වැඩි කළා. නමුත් දැන් වර්තමානයේ කියන්නේ ඩ්‍රාෆ්ට් එක හදලා තිබුණා 2022 න් පස්සේ ආපු තත්ත්වයත් එක්ක මේ ගණනොත් නිවැරදි නෑ කියන එක තමයි කමිටුවේ මතය වෙන්නේ. පොඩ්ඩක් මම බලන්න ඕන. මම දන්නවා ඒ දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් මේ නිශ්චිත මොහොතේ කටයුතු කරනවා කියලා තමයි මට අවබෝධය තියෙන්නේ. නමුත් ඔවුන් කොයි ස්ටේජ්ෙට ඉරලා කියන්න මම දන්නේ නෑ. ඉතින් දඩයක් ගැහිමේදී මූලික බලාපොරොත්තුවක් තමයි ඒක හිරේ දාන්න ඕන වරදක් නොවෙනවා කියන එක. එතකොට දඩ ගහලා වැඩක් නැහැ මිනිහට ගෙවා ගන්න බැරි. ඒක නිරේදාරකනේ.
0: දැනෙන්නත් ඕනේ හැබැයි.
1: දැනෙන්නත් ඕන. හැබැයි මිනිහට ගෙවා ගන්න බැරි තරමට දඩ වැඩි කරලා වැඩකුත් නැහැ. දැන් මේ දඩට ගෑනවනේ. දැන් බීමත් වෙනව නැහැනේ කට්ටිය දැන් අඩුයිනේ ගොඩක්. ගොඩක් අඩුයි. මොකද ගහන දඩෙත් වැඩි, ලයිසන්ස් සස්පෙන්ෂන් උත් වැඩි. දඩ කියන්නේ රජයට ආදායම් ලබන ක්‍රමයක් නෙමෙයි. දඩ කියන්නේ මිනිසුන්ට පොඩි පණිවිඩයක් දෙනවා මේ වැරදි වැඩේ තව කරන්න එපා කියන එක. නමුත් ඔබ කියන එකට රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ඉන්නකට හේතු තියෙනවා. දඩ මුදල් වැඩි කරන්නත් යම් බලාපොරොත්තුවක් තියෙනවා.
0: හොඳයි. දඩේ ඊට පස්සේ බන්ධනාගාරයට එන්න. බන්ධනාගාරවල දින තදබදය දැන් දරා ගන්න බැරි තැනක වගේ තියෙන්නේ. දැන් මොනවද ගන්න ඉන්න ක්‍රියාමාර්ග ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකක්ද කරන අදහස? විශේෂ පරමාර්ථවල
1: අපි බලයට එනකොටත් 27000ක් පමණ හිටියා. අපි මද්රව්‍ය සම්බන්ධයෙන් දරන ස්ටාන්ස් එක සහ අපි වැටලීම් වැඩිවීම බලපානවා. ඒ වගේම රස පරිශ්‍රය වාර්තා ප්‍රමාද වීමත් බලපානවා. මම පැහැදිලි කරොත් මෙහෙම. ඔය ඉන්න 45000න් 10000ක් විතර තමයි කන්වික්ටඩ් ඉන්නේ. අනිත් 30000 ඉන්න රිමාන්ඩඩ්. ඒ කියන්නේ ඒගොල්ලෝ නඩුවකට වැරදිකාරය වෙලා නැහැ. ඒතර මේ තදබදය තියෙන්නේ රක්ෂිත බන්ධනාගාර තුල අර පැත්තේ නෙමෙයි. ඒතර රක්ෂිත බන්ධනාගාර තුල ඉන්න තිහෙනුත් 23000ක් විතර ඉන්නේ මද්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි. දැන් මද්ද්‍රව්‍ය වලට රස පරීක්ෂක වාර්තාව නැතුව අප සලකා බලන්න හැකියාවක් නැහැ වර්තමානයේ තියෙන නීතිය අනුව. ඒ හින්දා අපි වර්තමාන මොකද ඉස්සරෝක තිබුණේ ග්‍රෑම් දෙකට වඩා වැඩි නම් හයි කෝට් එකේ බේල් දෙකට වඩා අඩු නම් MC එකේ. අර 2022 සංශෝධනයක් ගෙනාව මේක කෝටෝ පිළිලට දාලා ග්‍රෑම් 10 වඩා වැඩි නක්. දැන් වෙලා තියෙන මොකක්ද දන්නවද? මිනිහෙක්ට ගිහිල්ලා ඇප් එක දාගන්නවත් යන්න ඕන උසාවි මොකද්ද කියලා කියන්නද බෑ. රස පරීක්ෂක වාර්තාව එනකම්. ඇයි 10 වඩා වැඩි නම් අර යන්න ඕන? බලන්න මෙහෙන්න. දැන් අපි එක යම් ප්‍රමාණයකට වෙනස් කරා දල ප්‍රමාණයට නඩු පවරන්න පුළුවන් විදිහට අපි ඉල්ලන්න. එතකොට ඒ වගේම ඒ සංශෝධන එනවා. ඊට අමතරව අපි ප්‍රසන් ස්පේස් වැඩි කිරීමේ වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ තියෙනේවා තව 10000කට විතර ස්පේස් වැඩි කරන්න මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් කරනවා තැන් කීපයක. නමුත් ඒක උත්තරයක් වෙන්නේ නැහැ. උත්තරේ වෙන්නේ මේ ඉන්න සෙනඟ අඩු කරන එක. සා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය මං කිව්වේ බලපානවා කියලා. ඔන්න ඕකට තමයි වැඩියෙන් බලපාන්නේ. දැන් අපේ රස පරීක්ෂයත් එක්ක මාර කලින් කීප වැඩපිළිවෙල සාර්ථක වුණොත් මේ වසර අවසන් වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අපිට අපදීල එලියට තියන්න පුළුවන්. ඉතින් එකපදේ මේ ප්‍රසන්න ඕවර් ක්‍රවුඩින් එක ලොකු අර්බුදයක් දරනවත් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මිනිසුන්ට කියන්නේ මේක ඇතුළට යන වෙන වැඩ කරන්න එපා. මොකද අපි කොයිමාකාරයකින්වත් මිනිස්සු ඕක ඇතුළට දාලා සන්තෝෂ වෙන මිනිස්සු නෙමෙයි. අපි අපේ පොලිසිය වලට ටාගට් දීලා නැහැ. මෙච්චර ගණන් කියලා. අපි ආස නැහැ මේක ඇතුළට මෙහෙම එනවට. හැබැයි කුඩු බොන්න එපා. අයිස් උකුණන්න එපා. ඕකටම නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපි තව කමිටුවක් වාඩිලා බලනවා වැඩපිළිවෙලක් මේ හවුස් රෙස් ස්කීම් එකක්. තම් පනත ගෙනාවේ නැහැ. ඒ කියන්නේ රිමාන් කරනවා වෙනුවට බ්‍රේස්ලට් එකක් දාලා ඉලෙක්ට්‍රොනික මොනිටරින් දාලා ඔවුන්ව එළිය තියන්න පුළුවන්. එතකොටත් අරකින් ඒ තදබදය
0: කියන්නේ සුළු වැරදි
1: සුළු හරි මොනවා හරි අධිකරණයේ සුදුසුයි හැංගෙන. ඒකට අපිට ක්‍රමවේදයක් හදන්න ඕන. මෙන්න මේ වට කියලා මෙන්න මේ වැරදි වලට එක පුළුවන්.
0: ප්‍රජා විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුවත් තුනයි කාර්යභාරය.
1: ඒක වෙනස්. ප්‍රජා විශ්වවිද්‍යාල කතාව වෙන වැරදිකාරය වුණාන් පස්සේනේ. දැනට ප්‍රජා විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව ගිය අවුරුද්දේ මම දන්න තරමින් ප්‍රජා විශ්වවිද්‍යාල නියෝග 16000ක් විතර අරන් තියෙනවා. ඒ ප්‍රජා විශ්වවිද්‍යාල කාර්යාලයේ ඒකත් මගේ අමාත්‍යාංශයෙන් ඉන්නේ.
0: ඒක නිවාස රසය තියෙන වගේ කතාවක්.
1: නෑ. ප්‍රජා විශ්වවිද්‍යාල කියන්නේ ඒක නෙමෙයි. මම මේ කතා කරන්නේ හවුස් රෙස් කියලා කියන්නේ නිවාස රසය තියෙන වගේ එකක්. ඒතර ඒ පනත හදන්නේ රිමාන්ඩ් එකට යවන්න නැතුව ඒක නඩුවකට වැරදිකාරයා වෙන්න කලින්. හරිද? රිමාන්ඩ් යවන්න නැතුව එළිය තියන්න පුළුවන් ක්‍රමයක් අධීක්ෂණය කළා. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් මොන වැරදි වලටද කියන එක තමයි අපි නීතියෙන් හදාගන්න ඕන. නමුත් බලාපොරොත්තුව අරක ඉන්න ක්‍රවුඩ් එක අඩු කරන එක. ඇතුළට යන්න ඕනේ නැහැ. ඔහුතුව කියන ප්‍රජා විශ්වවිද්‍යාල කතාව වෙනස් සතාව. ඒ වෙල පුද්ගලික වැරදිකාරය වුණාන් පස්සේ සිරදඩුවමක් දෙනවා වෙනුවට ඔහුට සමාජයේ ගැවසෙන්න පුළුවන් ආකාරයේ ප්‍රජා විශ්වවිද්‍යාල නියෝගයක් ලබා ගැනීම. ඒක වෙනස. ඒ ඉන්නේ වැරදිකාරය වුණාන් පස්සේ. දැන් ගිය අවුරුද්දේ මම හිතන්නේ ප්‍රජා විශ්වවිද්‍යාල නියෝග 16000ක් අපි සුපෝයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රසන් පොපියුලේෂන් එක තව 16000කින් වැඩි වෙනවා. ඒ ප්‍රජා විශ්වවිද්‍යාලේ වැටික තිබුණේ නැත්තම්. ඉතින් එතනදී අපි දැන් මේ අවුරුදු උත්සාහ කරන්නේ ප්‍රජා විශ්වවිද්‍යාලයේ විසින් මේ නියෝග තව වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාව. කියන්නේ පුළුවන් තරම් එළිය තියාගන්න. ඔක දෙපැත්තක් තියෙනවානේ. ගාමට ගියොත් මිනිස්සු මොකද කියන්නේ? මහත්යෝ මේ කුඩුකාරයෝ හිරේ දාන්න මුන්ටයි ගමට එන්න දෙන්න එපා. කුඩුකාරයන්ට අවශ්‍ය බේත්. කුඩු විකුණුණේ හිරේට යන්න. කුඩු බොන එක අසනීපයක්. එයාට අවශ්‍ය පුනරුත්ථාපනය. එයාට අවශ්‍ය බේත්. දැන් මේ ටික ගොඩක් වෙලාවට අපේ ආනන්දජපාල අමාත්‍යතුමාගේ අමාත්‍යංශයෙන් කරනවා. නතර මිනිස්සු ආකල්පත් වෙනස් කරන්න එපා. කොහොමද අනේ මේක නවත්තන්නේ? හැමෝම කියනවා කුඩුනවත්තන කුඩුනවත්තන. මොරටුවනේ මගේ ආසනේ මන් දන්නවනේ. වැඩ කරන මිනිස්සයට පඩි ගෙවන්න ඕනේ නැහැ. ස්ප්‍රේ පේන් කරනවා 8-10 ක දිගට. අයිස් පොඩ්ඩක් තමයි දෙන්නේ. කොන්ක්‍රීට් අරමනස අයිස් පොඩ්ඩක් තමයි දෙන්නේ. මේ අයිස් නොබන හොඳ මිනිස්සු. නමුත් ලාභ ප්‍රයෝජනය සඳහා අර මිනිස්සුන්ට අයිස් දීලා තමයි වැඩ ගන්න. පඩියක් ගෙවන්න ඕනේ නැහැ. කන්න දෙන්න ඕනේ නැහැ. අයිටි වාසිකම් ඉල්ලන්නේ නැහැ. පිස්සු වගේ වැඩ කරනවා. ඉතින් ආණ්ඩුවට පුළුවන් සැපයුම නවත්තන එක. මොකද්ද සැපයුම නවත්තනවා කියන්නේ? මේක අල්ලන්න ඕන, හිරේ දාන්න ඕන, අරවා මේවට කතුවික් කරන්න ඕන. ක්‍රියේට් කරන්න ඕන. ඉල්ලුම නවත්ත ගන්න කොහොමද? සමාජයේ යම් පියවරක් ගන්න එපයි ඒකට. අපේ හාමුදුරුවෝ, අපේ පූජ්‍ය පක්ෂය සියලු දෙනා එකතු වෙන්න එපයි මේකට. ඒතර මේ කතා කරන කට්ටිය නේද? අර වඩු වැඩ කරන මනුස්සයර ස්ප්‍රේ පේන් කරන මිනිහට කෑම බීම වෙනුවට අයිස් ටිකක් නම් දෙන්නේ. පඩි ගවන්න ඕනත් නෑ. පොලේ ගොටු කොළ මිටි එකතු කරලා අයිස් ටිකක් නම් දෙන්නේ. ඒක කරන ගමන් ආණ්ඩුවට කෑගාලා හරියන්නේ නෑ. රටේ මිනිසුත් යම් වකීමක් ගන්න ඕන මේකට.
0: බන්ධනාගාර තුල මද්‍රව්‍ය පාලනය කරන තිරපීවරකම තාමත් තියෙනවා.
1: තියෙනවා අල්ලනවා.
0: කප්පාදින්
1: තියෙනවා අල්ලනවා. තියෙනවා අල්ලනවා. මෙහෙමයි.
0: මොනවද ගන්න පුළුවන් ක්‍රියාව? මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග?
1: ක්‍රියාමාර්ග හැමදාම ගන්නවා.
0: ඒක මොකද හේතුව?
1: ඒත් තියෙනවා. මොකද මතක තියාගන්න මේ ඇවිල්ලා අවුරුදු 30ක් 40ක් කිසි කෙනෙක්ගේ ප්‍රශ්නයක් නැතුව දුව ව්‍යාපාරනේ මේවා. අපි පරිසම් වෙන්න ඕන. ප්‍රසන්නක ඉන්න හැම නිලධාරියම මේවට සම්බන්ධ නැහැ. නමුත් සම්බන්ධ කොටසක් ඉන්නවා. හරිද? දැන් මේ වෙනකොට අපි බූස් නිතරම රේට් කරනවා. ටෙලිෆෝන් කීයක් අල්ලනවද? කුඩු කොච්චර නම් අල්ලනවද? දැනටත් තියෙන නවත්තන අවශ්‍ය පියවර ගන්නවා. නමුත් තවම 100%ක් වැඩේ සාර්ථක වෙලා නැහැ. මොකද මේ මද්දරේ ජාලා ගොඩක් ප්‍රබලයි. නම මන් දන්නවා අපි උපරිම උත්සාහයක් දරනවා ඒක නවත්ත ගන්න. ඒ වගේම අපි එක එක්ස්පෙරිමන්ට් එකක් කරා, ඒක සාර්ථකයි. ඒක තමයි වැලිසර හයි සිකියුරිටි ප්‍රිසන් එක. ඒක සාර්ථක මට්ටමක තියෙනවා. අපි මිල්ලාවේ තව හයි සිකියුරිටි ප්‍රිසන්යක් හදන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි සමහර තැන්වල බිල්ඩින් හැදිලා තියෙන්නෙම අර පරණ ක්‍රමයටනේ. ඒ ඉස්සර වල අවුරුදු 40කට 60කට කලින් හැදුවේ නේද? සිම් එකක් ෆෝන් එකක් නාකාරයට. නමුත් දැන් එහෙම නෙවෙයි. ඒ ඉතින් පොඩි ඇවිදින්න කෝට් යාඩ් එකක් තියෙනවා. දැන් ඕකේ ඕන එකක් ගල වල්ලා ගන්න පුළුවන්. හරිද? දැන් ඒවත් කොන්ක්‍රීට් කරන්න වෙලා තියෙනවා. සිම් ෆෝන් කතන්දර. ඊට අමතරව ඩ්‍රග්ස් ප්‍රශ්නයක් තමයි. ඩ්‍රග්ස් ප්‍රශ්නයක් තියෙනවා. මම පිළිගන්නවා අධිකාරිය අමතිවරයා වශයෙන්. මේක ඇතුළට බඩු යනවා. දැන් මේක නවත්ත ගන්න පුද්ගලයා අපි ඉන්ටර්ඩික් කරලා තියෙනවා. පුද්ගලයා මාරු කරලා තියෙනවා. අලුතෙන් කට්ටිය දාලා තියෙනවා. චාල කඩලා තියෙනවා. තාම 100%ක් වැඩේ සාර්ථක නැහැ. එන මොකද අපි කරන්න ඕන? අපෝ වැඩක් නැහැ කියලා තාරණයකද? නැහැ. ඉවර වෙනකල්ම කරන්න ඕන. ඉවර වෙනකල්ම කරන්න ඕන. සවුන්ඩ් ඇල්ලුවෙන් පස්සේ අය අගහරවද තල්ලන්න ඕන. අගහරු බදාදා. ඒ කියන්නේ මොකද්ද? මේ දේට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක පළට යවන්න ඕන. මෙච්චර කාලයක් රජ අනුග්‍රහයක් ලැබුණා. ඉඩකඩ ලැබුණා. ඉස්සරවට උසාවේ ඔව්ද කවුරු වැඩි කතා කරද ඉස්සර? මේකට කුඩු තියෙනවා, මේකට ෆෝන් තියෙනවා වැඩි ඇහුන්නේ නැණ ඉස්සර. පත්‍රල ඇහුනේත් නැහැ වැඩි. මම දන්න පුතුමාට මතකද කියලා. දැන් ඇහෙන්නේ. ඇයි එක පාටම කුඩු වෙවිලද? එක පාටම ෆෝන් වෙවිලද? නැහැ. අවුරුදු 20 30 විචේ තමයි මේ ඉන්නේ. හැබැයි ඒක 20 දෙනක අපේ වගේ.
0: හොඳයි. ඔබේ අමාත්‍යංශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය අපි අධිකරණ කොටසෙන් ජාතික ඒකාබද්ධතා කියන කොටසට ආවොත් ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ හරහා මොනවද වෙන්නේ කියලා මම අහුවොත් විශේෂයෙන් ජනතාව නුහුරු වචනයක්.
1: ඔව්.
0: මොකක්ද?
1: ඔව් ජාතික ඒකාබද්ධතා කියන අපේ තියෙන Office for National Unity and Reconciliation. ඒක තමයි ජාතික සමගිය හා සංහිඳියා සම්බන්ධයෙන් අපි නොයෙකුත් ව්‍යාපෘතීන් ඒක හරහා කෙරෙනවා. ඒ වගේම අපේ තියෙන Office for Missing Persons අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් එක සොයා බලලා හානිපූර්ණ කාර්යාලය හරහා අපි ඒ ගෙවීම් කරනවා. මේ වෙනකොට ඔෆිසර් මිසින් පර්සන් එක අපි සක්‍රිය කරලා තියෙනවා උතුරෙත් දකුණෙත්. අතුරුදහන්වන් 11,000ක විතර පැමිණිලි විමර්ශනය කරමින් යනවා. ඒකට අවශ්‍ය කටයුතු කරනවා. ඔෆිස් ඔෆ් නැෂනල් ඇන්ඩ් රිකන්සිලියේෂන් එක විසින් නොයෙකුත් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් උතුරු සහ දකුණේ ළමයි එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඊට අමතරව ජාතික භාෂා දෙපාර්තමේන්තුවත් එක්ක තියෙනවා. ජාතික භාෂා කොමිෂන් තිබෙනවා ප්‍රතිපත්ති හදනවා. ජාතික භාෂා දිනේ එනවා වෙන සතියේ. අපි මූලික වැඩක් කරා. ඒක තමයි ග්‍රාම සේවක මට්ටමේ තියෙන ෆෝම් භාෂා තුන දෙමළ භාෂාවට පරිවර්තනය කළා. ගොඩක් ලට නෑනේ කොයි කරගී ෆෝම් පරිවර්තනය කළේ අපි අප්ලෝඩ් කරනවා. ඒ වගේ අපි භාෂා සංහිඳියාවට අවශ්‍ය කටයුතු කරනවා. ඊළඟ ජාතික සංවිධාන සමග සංස්කෘතික වැඩසටහන් තමයි ගොඩක් වෙන්නේ. ඒක තමයි ජාතික ඒකාබද්ධතාව පැත්තෙන් වෙන්නේ. ඒ කියන්නේ සමගිය සහ සංහිඳියාව සඳහා වූ ක්‍රියා මාර්ග වලට රජ යොමු කරන එක.
0: හොඳයි. වැඩි කතා බහ වෙනම පුළුල් කටයුත්තක් එතනත් වෙනවා.
1: ඔව්.
0: අද දවසේ ඉතින් කාලය වේගෙන් ගත වෙනවා. ඉතින් අපි අවසානෙ ළඟා වෙනවතුමාට මොකක්ද ජනතාවට දෙන තියෙන පණිවිඩය අවසාන වශයෙන්.
1: මෙච්චරයි. අපි ඕගලන්ට පොරොන්දුවක් දීලා බලයට ආවා. වංචනයෙන් දූෂණ අධිකරණ ඉදිරියට ගේනවා කියලා. ඒ කාරණාව පැතින් වෙනවා. අනිත් පොරොන්දුත් ඒ ආකාරයටම වෙනවා. යම් යම් දේවල් කරන්න යම් සාධාරණ කාලයන් ගත වෙනවා. හැබැයි හැම විටම වටිනම දේ තමයි තමන් ළඟ නිවැරදි තොරතුරු තියාගන්න එක. දැන් කාලේ සමාජ මාධ්‍ය දිහා බලලා නිවැරදි තොරතුරු හොයන්න හරි අමාරුයි. බොරු වෙනවා, මඩෙනවා, අවලාදෙනවා. ඒක නිසා හැම විටම අපේ රජයේ කරණේවා අපේ channel හරහා අපි කරන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තේරෙවි අපි කොච්චර ගමනක් මේ අවුරුදු කහමාරට ඇවිල්ලා තියෙනවද කියන එක. අපි විවේචනය කරන්න ඒකට සම්පූර්ණ අයිතිය තියෙනවා. අපි කැමති ඒකට බනින්න අපි කැමති. නමුත් සත්‍ය තොරතුරු හොයාගන්න පුළුවන් තරම් අපේ කියන තොරතුරු මුල් අහන්න ඕනේ නැත්නම් සමාජ මාධ්‍ය විසින් ගොඩාක් විකෘති කිරීම මේ නිශ්චිත මොහොත වෙන නිසා. ඉතින් ඔබලගේ සහයෝගය අපිට දෙන්න අපි වෙච්ච පොරොන්දු ටික මේ අවුරුදු පහේදී කරනවා. කරලා ඉවර කරන්න බැරි වෙයි. නමුත් ඔබලාට තව අවුරුදු දෙකක් යනකොට පැහැදිලිව පේනවා අපි යන දිශාන තිය මොකද්ද කියන එක. ඒක තමයි මට කියන්නේ.
0: හොඳයි. ඔබ සෝතිය වතුමන්ට අපේ ආරාධනා පිළිගත්තට දවසේදී ඔන්න පොලිටික්ස් වැඩසටහන හායිකුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිරීක්ෂක හාෂන් නායකර මහතා ඔබ සෝතිය වතුමන්ට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
1: සුබ රාත්‍රියක්. Thank you.
0: හොඳයි. ලබන සතියේ තගහරුවත රාත්‍රී 10 තීර මෙවන් වූ ඔන්න පොලිටික්ස් වැඩසටහන සමගින් එක්වන්න ඔබට ආරාධනා කරමින් අදට ඔබෙන් සමු ගන්නවා ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්විසිටි ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
2: La Khanda Radio ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි කැඩෙන බිඳෙන සුළුයි ලෙඩ වෙන සුළුයි දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක් නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා.

උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश ज्ञानन वहंसे गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घनी कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

පාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා.

බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත දම්ගුණ බලයෙන්, අනන්ත සංගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

0: FM 93.5 93.7 ලක්කඩහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද

ඉරියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපීත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ